මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දහම් සෙවන සෙවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳැල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
2: ප්‍රේමවන්ත දරුවෙනි. මෙන අද සුභාරංචිය ඔබට රැගෙන එනවා තවත් චූටි සිතුවිල්ලක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා සරෙන්ඩ. අපි සිංහලයට ඒ වරණගනවා අවනත භාවය. ඔබ අවනත වුණොතින් ඔබ ඔබව අප සමිධානන් වහන්සේට අවනත වෙන්න ඉඩහැරියුතින්. අන්නේ එවිට පමණයි මගේ ආදරණීය දරුවෙනි සමිධානන් වහන්සේට ප්‍රේම කරන වහන්සේ තුල වැඩෙන උන්වහන්සේ තුල ජීවිතයේ ගෙවන ජීවිතයක් ඔබට හිමි වෙන්නේ. දැන් ඔබ කෙසේද අවනත වෙන්නේ? දැන් සුද්ධ සුභාරංචි පුරාණ ගිවිසුමෙහි දිවසිවරයව හැඳින්වුවේ මහ පුදුම විදිහට. ඔහුට කිව්වා හෙබ්‍රෙව් භාෂාවෙන් අනාවින් කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා අනාවින් ඔෆ් යාවේ. දෙවි සම්විධානන් වහන්සේගේ දිලින්ද වූ ශ්‍රාවකයා. ඔහු සියල්ල අතහරිනවා. මොනවා අතහැරියත් වැඩක් නැහැ, පලක් නැහැ, ඒ නිනව්වක් නැහැ. ඔබ ඔබව අතහැරියේ නැත්නම් සමිධානන් වහන්සේට අවනත වීමේ කීකුරු කමට ඔබ ඇතුළු වන්නේ නම් මගේ ආදරණීය දරුවෙනි ඔබට සිද්ධ වෙනවා අවනත වෙන්න. අවනත වෙනවා කියන්නේ මටය, මගේය, මමය යන මමංකාරය බිඳුවටම නැත්තටම නැති වෙන තරමට ඔබ ත්‍යාජ කිරීමයි. එනම් අඩියටම, පොළොවටම, පතුලටම ඔබට ඔබව නැති වෙන්න හිස්වීමයි, මමත්වෙන් මිදීමයි. ඒ භාග්‍ය අද දවසේදී ඔබට ලැබේවායයි මාත්මයන් වහන්සේට යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
1: ඒ ෆ්‍රැන්සිස්කානු නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.

0: වනට පුළුවන්, බෞද්ධ, කතෝලික, හින්දු, මැලේ, බර්ග වැනි ඕනෑම ජාතිය කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් ඔහු මගේ අසල් වැසියා. ඔබගේ අසල් වැසියා සමග කොහොමද ඉන්න ඕනේ කියලා කියනකොට නබිතුමා නම් කිව්වා, ඔබගේ අසල් වැසියා කුසගින්නේ ඉන්නා විට ඔබ බඩ පිරෙන්න අනුභව කරනවා නම් ඔබ මාගේ කෙනෙකු නොවන බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. එනිසා මේ මගේ අසල් වැටියා මගේ සතුට පිනවන කෙනෙක්, මගේ අසල් වැසියා මට ආරක්ෂකයෙක්, සෑම වෙලාවකම මා වෙනුවෙන් උදව් උපකාර කරන්නට සිටින්නේ මගේ අසල් වැසියා. එනිසා ඒ අසල් වැසියා සමග උදව් උපකාර කරගනිමින් හැම වෙලාවෙදීම මද සිනහව පෑමින්, ඒ වගේම ඔවුන්ගේ ආරක්ෂාව අපගේ ආරක්ෂාව යන මේ සීල් දේවල් වලට අපි කැපවිය යුතුයි. එනිසා ගෞරවනීය සහෝදරවරුනි, අපි සෑම කෙනෙක්ම අපගේ අසල් වැසියා, ඒ මගේ සහෝදරයෙක් කියන හැඟීමකින් ක්‍රියා කිරීමට වග බලා ගත යුතුයි. එහෙම කරනකොට අපිට පුළුවන් කමක් ලැබෙනවා අපගේ අසල් වැසියා, ඒ අනිත් පුද්ගලයා අනිත්‍යාගේ අසල් වැසියා කියන හැඟීම එනකොට අපගේ සමාජයේ සෑම කෙනෙක්ම යහපත්ව ඉන්නට හැකියාව ලැබෙනවා. ඒට දෙවියන් වාගේ ලබා දෙනු මැනව.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: අයිබෝවන් සුබෝ දැස්සනකු දැස්සන හය ඒ විනාඩි එකයි ඉරු කිරණයි කිචිපිචියයි දාංගලේ හුරු බුහුටි
3: ඔයා මේ අහගෙන ඉන්නේ

ලබ වේවා වාසනාවන්ත වේවා ජය වේවා අම්මා ඔයාට ජය වේවා ඉතින් තාත්තා ඔයාට ජය වේවා පුතේ ඔයාට ජයම වේවා ආදරණීය දුවේ ඔයාට ජයම වේවා අපි හැමෝටම ජයම වේවා සුබම වේවා සරුම වේවා අදත් සතියන්තයයි මේ පටන් ගන්නේ සෙනසුරාදා 2026 ජූනි 13 වෙනිදා.

මොකද කරන්නේ චුටි මැනික? අද නම් ටිකක් වැඩිපුර නිදාගන්න දවසක්නේ. සෙනසුරාද දවස්සනේ තින් සති අන්තේනේ. සතිය දවස් පහේම උදෙන්ම නැගිටලා සති අන්තේ තමයි තින් ටිකක් වැඩිපුර විවේකයෙන් ගත කරන්නේ. හැබැයි මම දන්නවා හැම ගෙදරකම ඔයා ඉන්න තැන ටිකක් FM 95.8 නෙත් අහගෙන දැන් ටික ටික උදේ පටන් ගන්න හදන්නේ වැඩ ටිකට යන්න නේද? මොනවාද අද ඔයාට තියෙන වැඩ? මොනවාද කරන්න බලාගෙන ඉන්නේ? අපි හැම වැඩක්ම සාර්ථකව කරගෙන යමු නේ.

0: ಆದರೆ
1: ಆದರೆ ಮಂಗಾದರೆ ಉದಾಸನ ಹಾಯ ವಿನಾಡಿ ತೊಲ ಹಾಯ ನೆತ್ತ ಫೆಮ್ ಕಲಬಲ ಪೆಂಚಾಯಿ ಆಗಲಿ ಎನ್ನೆ ಪೊಡ್ಡು ಟಿಕ ದೆಂಗ ನೆತ್ತ ಫೆಮ್ ಕಲಬಲ ಪೆಂಚ ನಿರ್ಮಾಣ ಪಿಟೋಟ ಲಸ್ಸನ ಲಸ್ಸನ ದೇವಾಲಯ ವನ ಲಾಸ್ತಿದ ದವಸೆ ತ್ಯಾಗ ದಿನಾಗನ ಲಾಸ್ತಿದ ಅಮ್ಮಲ ತಾತಲ ತೊದಾವ್ ಕರಾನ ದೆಂಗ ಅದ ಸೆನಸರಾದ ದವಸ ನೆತ್ತ ಫೆಮ್ ಕಲಬಲ ಪೆಂಚ ಉದಯಿಂದ ಲಹಗನ ದವಸ ಸತಟಿನ್ ಪಟನ್ ನರಗನ ಅದ ಕರಾನ ಹಿತಾಗನ ಇನ್ನ ವಡ ಟಿಕ ලස්සනට සැලසුම් කරගෙන අපි මේ විදිහට දවස ගත කරමු නේද? ඉතින් මේ හැම දෙයක් එක්කම අපි පුංචි පොඩ්ඩන්ට ජයග්‍රහණ අරන් දෙන්න ඕන. එයාලගේ දේවල් අගේ කරන්න ඕන. ඉතින් ඒ නිසාම ඔන්න පුංචි පැටව හැමෝටම අවස්ථාව තියෙනවා අදත් නැති ෆිම් කලබල පැංචවලින් ඔයාගේ දවස ලස්සනටම පටන් ගන්න.

0: Lebele Pencea.
1: FM Anu Paha, FM Anu Hadrai Tashuma Ada, Net FM.
2: උදැස්සන 6යි විනාඩි 16යි.
3: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශ සම්බන්ධ. අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: ඒ ඩීටේන්ඩාට ඇබිලිටිය උන්නේ අමාරුවක් ආවා පිළිච්චත්තා මට වේදනාව අඩුුනේ නැහැ මට දැනගන්න ලැබුණා මේ සේවන කළ ආයතන බිහිස්සලාවි බිහිත් කරනවා කියලා සංස්කෘතිය ගියා විරතරු මාත්‍ය මුණගෙන්න මම වාර හතරක් වෙනකල් බිහිච්චත්තා මාසෙ තුනක වගේ කාලයක් ඉන්නකම් රෝගීත්වය සුව වුණා
2: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940
5: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0162 863 363 0767 716 3672
6: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් ඔබත් අදම රස බලන්න
7: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
8: සංසාරයක් කියන්නේම කතන්දර ගුඩක එකතුවක් ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
9: ඔවුන් මදොරට හරනු ඇත
10: ඔවුන් මණ්ඩපයට කඩාවැදි යකඩ බුදුරු වලින් පහර දෙනවා සුභා උඩම් පිරෙනනවා
8: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්
5: FM සංසාර කතන්දර
8: සෙනසුරාද උදේ 8ට අහමු නේද
1: FM 95 FM 94.8 net FM
0: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා

සමහර දවස් තියෙනවා නේද පුතේ? අපි ගොඩක් සැලසුම් කළ තමයි පටන් ගන්නෙ. මම අද මේ වෙලාවට මේක කරනවා, මට අද මෙන්න මේ වැඩ ටික කරගන්න තියෙනවා. දැන් පුතාලා වුණත් එහෙමයි. අපි හිතමුකෝ සෙනසුරාදා ටිකක් වැඩිපුර සෙල්ලම් කරන්න ඕනි කියලා හිතේ තියෙනවා. ශිෂ්‍යත්වයට සූදානම් වෙන අපේ පැටව් ටික වැඩිපුර පේපර්ස් කරනවා නේද? උපකාරක පන්ති යනවා, දහම් පාසල් යනවා, මේ හැම දෙයක්ම කරගන්නවා සතියන්තේ. හැබැයි සමහර කාල තියෙනවා නේද, අපි කිසිම සැලැස්මක් නැහැ, වැඩ ටික ඔහේ කරගෙන යනවා. සමහර දවස් එහෙම තියෙනවා, සමහර කාල එහෙම තියෙනවා, ඒ වගේම සමහර සිදුවීමුත් එහෙම තියෙනවා. ඒක සැලසුමක් ඇතුව සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. අපි හිතන්නේවත් නැති වෙලාවක, හිතන්නේවත් නැති විදිහට උන දෙයක්. ඉතින් එහෙම දේවලුත් වෙනවා. එහෙම වෙලාවට මොකද කරන්නේ? අපි කලබල වෙනවද, ව්‍යාකූල වෙනවද, අපි නිකන් ඔහේ පැත්තකට වෙලා ඉන්නවද? එතකොට නෑනේ නෑනේ, එහෙම ඉඳලා හරියන්නේ නෑ. සැලසුමක් ඇතුව වැඩක් පටන් ගන්නවා වගේම සැලසුමක් නැතිව අපිට යමක් සිද්ධ වෙනවා නම් අපි චුට්ටක් බලන්න ඕනේ, මොකද මේ ඇයි මේ මෙහෙම වුනේ එහෙම කියලා. මොකද සමහර දේවල් තියෙනවා එහෙම සැලසුමක් නැතිව වෙන දේවලුත් හරිම ලස්සනයි, ඒව හරිම සෞභාග්‍ය සම්පන්නයි. ඉතින් එතකොට අපි ඒ දේවල් වලටත් හරි ලස්සනට මුහුණ දෙන්න හොඳ ශක්තියක් හදාගන්න ඕන. සමහර විට අදත් එහෙම දවසක් වෙන්න පුළුවන්. හොඳේ බලන්නකෝ, බලන්නකෝ, මෙනෙත FM කලබල පැංචා.

කලබල පැංච වට්සප් පංකි කියන්න හදන්නේ 0715 95 95 95. ඕන දෙයක් අපිට එවන්න පුළුවන්. නිර්මාණ පිටුවට ඔගලඟ ලස්සන දේවල් ඉදිරිපත් කරන්න. ඇඳපු දේවල් වෙන්න පුළුවන්, ලියපු දේවල් වෙන්න පුළුවන්, වීඩියෝ එකක් විදිහට කරපු දේවල් වෙන්න පුළුවන්, ඕන දෙයක්. අම්මගේ තාත්තගේ ෆෝන් එක ඉල්ලගෙන මේ වෙලාවට ඕන ටග්ගාල එවන්න ඕන. මන් දන්නවා සමහර අම්මල තාත්තලම තමයි අපිට අපේ වට්සප් අංකයට දරුවන්ගේ ලස්සන දේවල් එවන්නේ. මොකද දරුවෝ දිහා බලාගෙන, දරුවෝ කරන ලස්සන දේවල් දිහා බලාගෙන වැඩිපුරම සතුට වෙන්නේ ඉතින් අම්මා තාත්තනේ. ඔන්න ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ චුට්ටු ටික කරපු දේවල් අපිට එවලා ඒගොල්ලන්ට තෑගි දෙන්න. උදැස්සන 6:27 FM කලබල පැංචා.

0: නොරැවටේ.
1: පුතාලට මතකයි නේද මම දවසක් කිව්වා පුතාල මේක ඉස්කෝලේදී තෝණ තරම් ඉගෙනගෙන තියෙනවා. අපි කොහොමද වැඩ කරන්න ඕන? දැන් පුතාල ඉස්කෝලේ ගියාම වැඩ කරනකොට අපි හිතමු කොහේ හරි ගිහිල්ලා මොන හරි ටීම් වර්ක් එකක් කරනවනේ, කණ්ඩායමක් එක වැඩක් කරනවා. වෙස්සක් එකට එහෙම කරානේ නේ, මතකයිනේ? දැන් ඕගොල්ලෝ පොසොන් එකට ලෑස්ති වෙනවා. ඉතින් එතකොට දන්සලක් තියෙනකොට, තොරණ හදනකොට, පහන් කූඩු හදනකොට ඒක කණ්ඩායමක් එක එකතු වෙලා කරන්නේ නේද පුතේ? කොහොමද එතකොට වැඩ කරන්නේ? අපි බුද්ධිය පාවිච්චි කරලා, අපේ හැඟීම් පාවිච්චි කරලා, සිතුවිලි එකතු කරලා නිර්මාණශීලී විදිහට ලස්සනට දෙයක් කරනවා, ලස්සනට යමක් කරනවා නේද? එතකොට නුවණ, බුද්ධිය, මේ හැමදේම අපි හරි විදිහට කළමනාකරණය කරගන්න ඕන. පුතාල අහලා තියෙනව නේද, අපි බුද්ධියයි එතකොට අපේ හැඟීම් මේ දේවල් හරි ලස්සනට කල්පනාකරණය කරගන්න ඕනි. වැඩිපුර හැඟීමෙන් වැඩ කරොත් ඒ හරියන්නේ නැහැ. වැඩිපුර බුද්ධියම පාවිච්චි කරොත් ඒ හරියන්නේ නැහැ නේද? දෙකම 50ට 50. අන්න ඒ විදිහට තමයි අපි හැම වැඩක්ම කළමනාකරණය කරගන්න ඕන. ඉතින් අපිට බුද්ධිය එකතු කරන දේවල් මොනවද පුතේ? කොහොමද අපි බුද්ධිය ජීවිතේට ළඟා කරගන්නේ? අත්දැකීම් නේද? කොච්චර අත්දැකීම් අපිට ලැබෙනවද? අන්න ඒ අත්දැකීම් වලින් අපි ගොඩාක් පාඩම් ජීවිතේට ඉගෙන ගන්නවා. ඊළඟට පුතාල පරිහරණය කරන පුත්, ඉස්කෝලේදී විෂය නිර්දේශයට අදාළ පුත්, ඊළඟට ලස්සන කතන්දර පුත්. අන්න අපි නුවණ ලබා ගන්න පුළුවන් තැනක් තමයි පුත් කියන්නේත්, අත්දැකීම් එකතු කරගන්න පුළුවන් තැනක් තමයි පුත් කියන්නේත්. අන්න එහෙනම් ඕගලන්ට යන්න පුළුවන් තැනක් ගැන තමයි මේ කියන්න හදන්නේ මම. මහනුවර පොත් දැක්ම තියෙනවනේ, කන්ද උඩ රට මහනුවර පොත් දැක්ම. මේ පාරත් ඔන්න පටන් ගන්නවා ජූනි 29 වෙනිදා. මේ මාසේ අන්තිම වෙනකොට පටන් ගන්නව ජූලි 5 වෙනිදා වෙනකන් තියෙනවා කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී නෝන දෙන කියවමුට සමාජය පියග පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම. ඉතින් අන්න ඒකයි මම කිව්වේ, දැනුම, බුද්ධිය, නුවණ පාවිච්චි කරන්න පුළුවන් හොඳ තැනක්. ගිහිල්ලා බලමුද අපි? එමුද? මමත් ඉන්නවා ඒ පැත්තේ දවසක් දෙකක්. සංවිධානයේ ශ්‍රී ලංකා පුත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර්. අපි තමයි ඉතින් හැමදාකම වගේ නිල ගුවන් විදුලි මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන නෙත් FM හරිම ආඩම්බරින් සතුටින් 19 වෙනි වරට තමයි මේ පාරත් මහනුවර පොත් දැක්ම සංවිධාන වෙන්නේ.

අම්මල තාතලට මතක්කෙනවා නේද? චූටි පැටව ඇස් නටව නටව කතා කරන විදිය, ඒගොල්ල හුරතල් කතා කියන විදිය. අම්මෝ, ඉතින් මට මේ වට්සප් අංකෙට එවලා තියෙනවා. මේ සින්දු ඇහෙනකොට මගට මගේ චූටි බෝනික්කිවම තමයි මතක් වෙන්නේ කියලා. එහෙම තමයි නේද? අම්මල තාත්තල එහෙම නීතින් දරුවන්ගේ හුරතලෙත් එක්ක තමයි දවස තියෙන ඔක්කොම මහන්සිය නැති කරගන්නේ. කොච්චර කාර්ය බහුල වුණත්, කොච්චර මහන්සිය වුණත් ඔක්කොම දේවල් අමතක වෙලා යනවා නේද? ඇස් නටව නටව හුරතල් කතා කියනකොට පැටව්.

0: සමහර වෙලාවට දැන් ඉස්කෝලවලෝ එක එක තරඟ තියෙනවනේ නේද? සිංහල භාෂා තරඟ, ඉංග්‍රීසි භාෂා තරඟ, ගොඩක් දේවල් තියෙනවා. නැටුම් තරඟ, නාට්‍ය තරඟ, ඊළඟට ඉංග්‍රීසි දිනය, සිංහල දිනය, එහෙම තියෙනවා මාධ්‍ය දිනය. ඒක උත්සව සංවිධාන වෙනවා. දැන් ඉතින් ක්‍රීඩා උත්සව එහෙමනම් ඉවරයිනේ. මේ දවස්වල නම් ඉතින් FIFA ගැනනේ අපි හැමෝම බලාගෙන ඉන්නේ නේද? හරි. දැන් ඔය ඔක්කොමත් එක්ක මට කියන්න හිතුනේ පුංචි පැටව වැඩ කරනකොටනේ, ශිෂ්‍යත්වයට සූදානම් වෙනකොට, සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවලට, වාර විභාගවලට සූදානම් වෙනකොට, වැඩ කරනකොට, කණ්ඩායමක් එක්ක වැඩ කරනකොට, අර නැන්ද කලින් කිව්වා වගේ. එතකොට කොහොමද අපි තව දෙයක් හිතන්න ඕන? සිහිය, සිහිය. හොඳ කල්පනාවෙන් සිහියෙන් වැඩ කරන්න ඕන. අපිටත් සමහර වෙලාවට අමතක වෙනවා. අමතක වුණාට කමක් නැහැ. හැබැයි සිහියක් නැතුව වැඩ කරන්න ගිහිල්ලා අපි නිකරුණේ අපේ කාලේ නාස්ති කරගත්තොත්, අයියෝ අපරාධ කියලා හිතනොත්, පසුතැවුනොත් අපරාධ නේද ඒකත්? ඉතින් ඒ නිසා හොඳට සිහියෙන් කල්පනාවෙන් වැඩ කරන්න ඕනා. අපිටත් වැඩිහිටියෝ වෙන අපිටත් මේක අදාළයි. ඉතින් අපි වැඩ කරනකොට හොඳ සිහියෙන් වැඩ කරමු. අද ඒ වගේ දවසක් කරගමු.
1: We're gonna tell you a story. A story about four guys. Ka, Ra, Ma, and Pa.

0: නියමයි නියමයි. ඔන්නෝම තමයි වැඩ කරන්න ඕන. උදේ 6 විනාඩි 42යි. හා හා, තව ටිකක් වැඩිපුර එහෙනම් සද්ද වැඩි කරගන්නකෝ රේඩියෝ එකේ. මමත් තාස එහෙම තමයි. දැන් මම කියන්නේ යන්නේ අපි චූටි දුවල පුතාලගේ ඉංග්‍රීසි දැනුම ගැන හිතනවා නේද? දැන් කාලේ වැඩ කරනකොට අපි අත්දැකීමෙම දන්නවනේ කොච්චරනම් ඉංග්‍රීසි දැනුම අපිට වැදගත් වෙනවද කියලා. ඉතින් සමහර වෙලාවට අපි ඉංග්‍රීසි වලට ආස වුණත් අපි කතා කරන්න බය වෙනව නේද තැනකට ගියාම? සමහර වෙලාවට අපි හිතමුක දුවදරුවෝ ඔය මන් දන්නා WhatsApp group එක වැඩ කරනවා. ඒ කියන්නේ WhatsApp group හරහානේ ඒගොල්ලෝ පණිවිඩ හුවමාරු කරගන්න. යාළුවෝ එක්ක ටීචර්ස්ලාත් එක්ක. එතකොට පුළුවන් ඉංග්‍රීසි දැනුම හොඳට වැඩි කරගන්න. නේද? ඔන්න ඔයාගේ දරුවගෙත් ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදි නම් සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ තියෙනවා. සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ. පියවරෙන් පියවර මුලේ ඉඳලම දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න පුළුවන් වන්න. අයන්නේ ඉඳලම ඔන්න කියලා දෙනවා. ඒ අකුරේ ඉඳලම එක ශ්‍රේණිය සිට අටවන ශ්‍රේණිය දක්වා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් දැන් වෙළඳපොලේ තියෙනවා පුතේ. අම්මල තාතලටයි මේ පණිවිඩය පුතාලට අරන් දෙන්න. අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
0: උදැස්සන 6 විනාඩි 44. ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනි
7: FM 95 FM 94.8 Net FM

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
4: අයිබෝවන් රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම net news උදෑසන 6:45 සමග මම සමීර බණ්ඩාර වීරකෝන් ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
0: net news සිරස්තල
4: පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචා ගැන අනතුරු වැංගවීමක් පන්දුවර 2020 කාන්තා ක්‍රිකට් ලෝක කුසලන තරගාවලියේ පළමු තරගින් ශ්‍රී ලංකාවට අමහිරි පරාජයක්. උණුසුම් තරගයකින් පසු ලෝක කුසලන පාපන්දු තරගාවලියේ කැනඩාව සහ බොස්නියාව සමවේයි. 2029 ජනාධිපති අපේක්ෂකයා නාමල්මයි පොහොට්ටුව සහතික කරයි. කරට කර තරගයකින් පසු ඩීජේ වලියුම් කණ්ඩායමට ඩීජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ තරගයෙන් ජය.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.
4: පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් සමාජ මාධ්‍ය ජාල හරහා සිදු කරනු ලබන මූල්‍ය අක්‍රමිකතාවන් සම්බන්ධව පොලිසිය විසින් මහජනතාව දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් සඳහන් කර ඇත්තේ අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කර වංචනික පුද්ගලයන් විසින් සිදු කරනු ලබන මූල්‍ය වංචාවන් සම්බන්ධව පැමිණිලි වාර්තා වී ඇති බවත් මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන සිදු කරන අවස්ථා ගණනාවකදී සැකකරුවන් රසක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි. පරිගණක හෝ ජංගම දුරකථන යොදාගනිමින් අන්තර්ජාලය මගින් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප දැක්වෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද වට්ස්ඇප් ගිණුම් ටෙලිග්‍රෑම් ගිණුම් ආදිය භාවිත කරමින් පුද්ගලයන් රවටා සිදුකරන මූල්‍ය වංචාවන් ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියාවන්වල මෙවන විට වර්ධනයක් සිදුව ඇති බව නිරීක්ෂණ වී ඇතැයිද පොලිසිය සඳහන් කර තිබෙනවා. ඒ අනුව මෙවැනි වංචනික ක්‍රියාවන් සිදු කරන පුද්ගලයන් හෝ කණ්ඩායම් වලට හසු නොවන ලෙස පොලිසිය නැවත මහජනතාවට දැනුම් දෙන අතර ඒ සම්බන්ධ අවධානයෙන් කටයුතු කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
5: ක්‍රිකට් පිටියේ කාන්තා ආක්‍රමණය. කාන්තා ආක්‍රමණය.
6: ICC Women's T20 World Cup 2026.
4: දෙදහස් විසිහය පන්දුහර විසය විස්ස කාන්තා ක්‍රිකට් ලොක්කුසාන් තරගාවලේ පළමු තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 87ක අමහිරි පරාජයක් ලැබුවා. ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ. තරගයේ එංගලන්තයේ බර්මින්හැම්හිදී පැවැත්වුණා. තරගයේ පළමු පන්දුවට පහර දුන්නේ එංගලන්ත කණ්ඩායමයි. ඔවුන් නියමිත පන්දුහර විස්සේදී එක් කඩුලක් පමණක් දෙවි ලකුණු 219ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිරු දෙනා දෙවි රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 132ක් පමණයි. තරගයේ කාසිවාසී දිනාගත්තේ ශ්‍රී ලංකාව. පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ඇරයුම් කළේ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විසින්. එහෙත් එංගලන්ත තත්ත්වයන් සහ වර්ෂාව පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැතිව ගත් එම තීරණය නිවැරදි නොවන බව ක්‍රීඩා විචාරකයන්ගේ අදහසයි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු රැකීමේදී සහ පන්දු වීමේදී සිදු කළ බරපතල අතපසුවීම්ද තරඟ පරාජයට හේතු වුණා. විශේෂයෙන්ම එංගලන්ත මුල්ලිනීමේ මුල්භාගයේදී එමේ ජෝන්ස් ලබා දුන් උඩපන්දු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් ගිලිහියාම තරගයේ තීරණයට ප්‍රබල බලපෑමක් ඇති කළ බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ. එමෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ආක්‍රමණශීලී රේඛාවක පන්දු යවීමට අපොහොසත් වූ බවද විචාරකයන් පෙන්වා දෙනවා. එසේ තිබේදී ඩැනි වයිට් හබ්ගේ විශිෂ්ට පිති අරමය එංගලන්ත ජයග්‍රහණයට ප්‍රබල ශක්තියක් වුණා. ඇය පන්දු 62කදී නොදෙවි ලකුණු 105ක් රැස් කරගත්තා. මුලින් ලබා දුන් උඩපන්දුව ශ්‍රී ලංකා පන්දු රකින්නන් විසින් අත්හැරීමෙන් ලැබුණු අවස්ථාව උපරිම ලෙස ප්‍රයෝජනට ගත් එමේ ජෝන්ස්ගේ ඉනිමද එංගලන්ත ජයග්‍රහණයට ශක්තියක් වුණා. ඇය රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 53ක්. ශ්‍රී ලංකා කණ්ඩායමට පරස්පරව එංගලන්ත ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම සහ පන්දු යැවීම ඉතා ඉහළ මට්ටමක පැවතියා. නිදහසේ පිත්ත හැසිරවීමට ඔවුන් ශ්‍රී ලංකා පිතිකාරණියන්ට කිසිදු අවස්ථාවක් දුන්නේ නැහැ. නායක චමරයත් පතු දවා ගැනීමට ඩැනි වයිට් හාප් රැකගත් උඩපන්දුව ඉතාම විශිෂ්ට එකක්. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ හර්ෂිතා සමරවික්‍රම. ඇය ලකුණු 29ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා මැදපෙළ සුණු විසුණු කළ ෆ්‍රෙයා කෙම්ප් ලකුණු 21කට කඩලු 4ක් දවා ගත්තා. මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගයේ අඟහරුවාදා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව එහිදී නවසීලන්තය සමග තරග වදිනු ඇති.
7: පන්දුවේ මහා මංගල්‍යය
8: FIFA World Cup 2026
4: ලොකුසලන පාපන්දු තරගාවලියේ කැනඩාව සහ බොස්නියාව අතර තරගයේ කරටකර උණුසුම් ගැටුමකින් පසු ගෝල 1-1 ලෙස ලකුණු සමවීමෙන් අවසන් වුණා. ශ්‍රී ලංකා වේලාවෙන් අදාළියුම් මෙම තරගයේ පැවතුනේ කැනඩාවේ ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී. කැනඩාව පාපන්දු ලොකුසලන තරගාවලියකදී පරාජයෙන් බේරුණු පළමු අවස්ථාවද මේ වෙනවා. මීට පෙර 1986 සහ 2022 වසරවලදීද කැනඩාව ලොකුසලන තරගාවලිය නියෝජනය කර ඇති. නමුත් එම අවස්ථා දෙකේදීම ඔවුන් ක්‍රීඩා කළ සියලු තරග පරාජයට පත් තිබුණා. ඒ තරගයේ පළමු ගෝලය ලබා ගත්තේ බොස්නියාවයි. තරගයේ 21 මිනිත්තුවේදී ජෝ ලුකික් හිසෙන් එල්ල කළ පහරකින් මෙම ගෝලය ලබා ගත්තා. කැනඩාව තම ගෝලය ලබා ගත්තේ තරගයේ දෙවන අර්ධයේදී කැනඩා ක්‍රීඩකයන් වඩාත් ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කළ අතර ගෝලය ලබා ගත්තේ සයිල් ලැරින් විසින්. කැනඩා ක්‍රීඩකයන් තවත් අවස්ථා කිහිපයකදීම බොස්නියා ගෝලය ආසන්නයටම පන්දුව රැගෙන ගියත් ඔවුන් තවත් ගෝලයක් රැස් කිරීම බොස්නියානු ක්‍රීඩකයන් විසින් සාර්ථකව වළක්වනු ලැබුවා. 2026 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති 2029 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නියත වශයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා. net news youtube නාලිකාව වෙනුවෙන් සජිනි සීලවර්ධන සමග රතුකට්ට දේශපාලන සංවාදයට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
9: රතුකට්ට පණින්නට පෙර
10: ජූනි 3 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විදෙස් ගමන් තහනමක් පනවනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. ඊට පස්සේ තමයි මේ ඔක්කොම සත්‍යග්‍රහය පටන් ගන්න. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක නිකම් මේ බයකට කරන දෙයක්. එතනින් එහාට මොකක් වෙනවද කියන ඒ බයකට කරන දෙයක්.
11: උදින ත්‍රස්ස ප්‍රහාරයට අදාළ විමර්ශනයේ මේ දේශපාලන කොටසට මුල සිට අපි එකඟ නැහැ. හේතුව මම ඔබට පැහැදිලි කළා ජාත්‍යන්තර වශයෙන් සිද්ධ වෙච්ච විමර්ශනය වෙන අනාවරණ වෙච්ච තොරතුරු සහ බැලූ බැලමට මේ ප්‍රහාරයේ ISIS ත්‍රස්ස ප්‍රහාරයේ තියෙන මූලික ගති ඔබ මෙහෙම හිතුවොත් ඇමරික එක්සත් ජනපදයට උමනා වුණේ අවුරුදු 11ක තමන්ගේ දරුවෙක් ඇතුළු 5 දෙනෙක් මැරිච්ච එක ගැන හොයන විමර්ශනයේදී ශ්‍රී ලංකාව නැමැති රාජ්‍ය නිල හමුදාවේ බුද්ධිංශ ප්‍රධානීකීට සහය දක්වා තිබුණා නම් ඔබ හිතනවද ඇමරික එක්සත් ජනපදයේ මේක අතහරින කියලා? ISIS රස්ස සංවිධානය පිළිබඳ අදටත් මුළු ලෝකයේම විමර්ශනයක ඉදදී දැන් ලංකාවේ බුද්ධිංශ නිලධාරියෙක් මේකට සම්බන්ධයි කියලා ප්‍රවෘත්තියක් එළියට දාන ලෝකෙ මොන රටද මේක ප්‍රවෘත්තියක් විදිහට ගත්තේ? ඇයි ප්‍රවෘත්තියක් දේශපාලන ව්‍යාපෘතියක් බව මං හිතනවා හැමෝම තේරුම් අරන් ඉන්නේ කියලා. එහෙම නැත්නම් මේක මෙහෙම ලේසියෙන් අතහරින්න හේතුවක් නැහැ. සමාජ වෛරයට අපි දේශපාලනික මොන දෙන්න ඕනේ? මහින්ද රාජපක්ෂගේ බාලපුතා රෝහිත රාජපක්ෂ ආණ්ඩුවේ සල්ලි ඇමරිකන් ඩොලර් මිලියන 380ක් වේදන් කළ රොකට් එකක් අදලා යවුවා. යවුතනක් වාගන නැහැ කියපු ෆේක් නැරටිව් එක. මේ ව්‍යාජ ආඛ්‍යානයට අපි දේශපාලනික වන්දිය වෙලානේ තියෙන්නේ. සිද්ධිය පස්සේ ඇත්ත නෙවෙයි කියලා අනාවරණය වුණත් අපි ගෙවපු වන්දිය අපිට සිදු වුණු දේශපාලන හානිය දේශපාලන අපකීර්තිය සමාජයේ තුලින් අපි ලැබපු අත්විඳපු වෛරය මොකද මේ සිද්ධිය කවදා හරි ඔප්පු වෙයි මේක ඇත්ත මොකක්ද කියලා. ඒ ඇත්ත ඔප්පු වීම දක්වා ගොඩනැගෙන දේශපාලන වෛරය මේක ඇතුලේ අපි මේ තත්ත්වයට මුහුණ දෙනවා. අපේ මූලික අදහස තමයි මේ වැරදි දේශපාලන ව්‍යාපෘතිය ඇතුලේ ඕන් යම් දේශපාලනයක් අපේක්ෂා. ඒ වගේම බැලූ බැලමට මම පෞද්ගලික දිනවල දිගටම පැහැදිලි කළා නීතිය ප්‍රමුඛ මූලධර්මයක් සැතෙනී යුක්ති ඉටුවන අතරම ඒ ඉටුවන බව පෙනෙන්නට තිබිය යුතුය.
10: ඒ යුක්ති ඉටුවෙන බව පෙනෙන්න
11: මම මෙතනදී කියන්න උත්සාහ කරන කාරණාව තමයි මේ විමර්ශකෙන් සම්බන්ධ මතුවෙන ප්‍රශ්නේ. ඔබට හිතෙන්නේ නැද්ද පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ වලක්වා ගැනීමට අසමත්වීම ගැන නීතියෙන් චෝදනා ලැබපු ශානි අභේසේකර සහ රවී සෙනවිරත්න විශේෂයෙන් ශානි අභේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානිය විදිහට මේකට මැදිහත් වීම කොයිතරම් දුරට යුක්ති සහගතද?
10: ඔබ හිතන්නේ ශානි අභේසේකර කියන්නේ හොඳ නිලධාරියෙක් නෙමෙයි කියලා?
11: ශානි අභේසේකර හොඳ නිලධාරියෙක්ද නැද්ද කියන එක අපිට මෙන්න මෙහෙම තේරුම් ගමුකෝ. ශානි අභේසේකර පහුගිය ජනාධිපති වෙන සමයේ ඔහුට විනයගරුක ගෞරවණීය නිලධාරියෙක් විදිහට ඔහුට තිබුණා. කවදාහරි තමන්ට ඉටු කරගන්න තියෙන විමර්ශන ටික අවංකව ඉටු කරගන්න නම් අර මැතිවරණ වේදිකාව උඩ කතා පවත්වන්න නැතුව පැත්තකට ලා ඉඳලා බලය ආවට පස්සේ වගකීම වාර අරගෙන ඒ රාජකාරී කරන්න.
10: මෙහෙම අපි පහුගිය දවස්වල දැක්කා රට වට යමින් දිස්ත්‍රික්ක මට්ටමින් රැලි පැවැත්වුවා. දැන් ඒ රැලි වලට මොකද වෙන්නේ? කොහෙද ඒ තැන තියෙන්නේ?
11: ඔබ දකින්නේ නැති කළුතර දිස්ත්‍රික්කයේ අපි දැලන්ත රැලියක් කළා.
10: ආදරත්
11: කරනවා. මෙහෙමයි අපි ඉන්න එක පැත්තකින් සතිනේ දේශපාලන මැතිවරණ උණුසුමක් තියෙන වෙලාවක නෙමෙයි. ඔබට තේරෙනවා නේද දේශපාලන උණුසුමක් නැති වෙලාවේ මහා රැලියක් ජාතික මට්ටමින් නොවන ප්‍රාදේශීය වශයෙන් මහා රැලියක් කරනවා කියන ගැත්තටම අමාරු වැඩක්. මොකද මිනිස්සුන් එළියට එන්න සටන්කාමී වෙන්න හේතුවක් නැහැ. ළඟ ඡන්දයක් නැහැ. දේශපාලන වශයෙන් උණුසුමක් එහෙම නැහැ. එහෙම තියෙන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂයක් කරන ලොකුම රැලියක් අපි පාන දුරේ කළේ. එතනදී අපි හිතනවා මහජනයා සමග අපේ සංවාදයේ හොඳ තැනක තියෙන්නේ කියලා. මොකද අපේ දිස්ත්‍රික්කේ ගත්තත් මොලොරටම ගත්තත් ඉතාම පුංචි ඡන්දපදනමකට වැටුණු දේශපාලන ව්‍යාපාරයක් අපි මේ අදීරෙන් අදීර සත්‍ය අවබෝධ කරවා ගැනීමෙන් සහ මේ මහජනයා සමග මේ සංවාදයක් එක්ක මෙතෙන් අරගෙන ඇවිල්ලා තියෙනවා.
10: 2029 එතකොට පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙන නාමල් රාජපක්ෂ
11: මහත්මයා
10: නිශ්චිත. ඒක දැනටම තීරණය කළ ඉවරයි. මොකද නාමල් රාජපක්ෂ මහත්මයාගෙන් මේ රතු කට්ට වැඩසටහනදී අපි යවුවම ඒක දැන් කියන්න බෑ. පක්ෂයේ තීරණය කරන කෙනෙක් වෙන්න පුළුවන් ඕනම කෙනෙක් වෙන්න පුළුවන් කියලා කියනවා. දැන් ඔබ කියනවා අනිවාර්යයෙන්ම නිශ්චිතවම නාමල් රාජපක්ෂ තමයි
11: කියන්නේ. මෙහෙමයි සජනේ මේ නාමල් හරි එතනදී මමත් මේ ළඟදී මේ මම එක කියන්නම් මේ ළඟදී extra රූපයන් නාලිකාවක නාමල් ඊළඟ ජනාධිපති වෙන තැන සුදුසුකම් මොනවද? මම නිහඬයි. ඔබ දන්නවා දැකලා ඇති මම සමහර ප්‍රශ්න අහන්නද මොහොතකරයක් දිනක් සයිට් උත්තරයක් දෙන්නෙමි. මම කිසිවක් ගැන කියන්න ගියේ නෑ. මම ඒකට ඉතාම කෙටි පැහැදිලි කිරීමක් කළා ඒ උත්තරයක් විදිහට. ඒක extra

0: ආයිබවන් කසුන්නැන්දේ මගයාලුවන්ටත් සුබම් සුබ
1: උදැසනක්
0: උදැසනක් වේවා.
1: අයිබෝවන් පැංචි
0: අයිබෝවන්
1: පැංචයි පැංචි දැන් ඔන්න අද සෙනසුරාද දවස නේද? කලබල පැංචට ඇවිල්ල තියෙනවා. උදේ මෙනකොට හරිම සීතලයිද හරිම උණුසුම්ද? හරිම සීතලයි නේද? වෙන්දට වැඩි ගානවා නේද? ඉතින් මොනාද විස්තර කියන්නකො.
0: ඔන්න
1: පැංචි පැංචට සින්දුවත් තියෙනවලු කියන්න. මොකද කරන්නේ? කියන්න කියලා කියමුද? අයන පැංචි කියන්න කියන්න කියලා.
0: කියන්න. ජම්මිනා මිනා ඒ ඒ වක්කා වක්කා ඒ ඒ ජම්මිනා මිනා ජංගලේව this time for America. ජම්මිනා මිනා ඒ ඒ ලක්කා කා ඒ ඒ ජම්මිනා මිනා ජංගලේව this time for America.
1: වක්කා වක්කා සින්දුව තමයි හැමෝම ආස නේද? ඔව් මේ ගමන සින්දුවටත් වැඩිය මං හිතන්නේ අපි හැමෝම මේ FIFA World Cup එක මේ අපිට මතක් වෙන්නෙම වකා වකා සින්දුව නේද? ආසයිනේ. ලස්සනයි නේද ඩාන්ස් ඔක්කොම? ඔව්. දැන් මේ පාරත් ඉතින් ශකීරම තමයි නේද ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සමාරම්භක අවස්ථාව ලස්සන කරලා උණුසුම් කරලා හැමෝම බලාගෙන හිටිය ඉතින් ඒ ඇක්ට් එක බලන්න. හරි. ඒ හින්දා වෙන්නේ නැති අපේ මේ පැංචයි සින්දුව තෝරගත්තේ. ඉතින් ආසයිද පැංචා මේ ස්පෝර්ට්ස් කරන්න? මොනවද?
0: ඒක සුන්නන්ද. ඒක කිව්වේ.
1: මොකද?
0: මේ World Cup එක පටන් ගත්තනේ.
1: ආ ඔව් T20.
0: ඔව්.
1: ආ ඔව්. ඉතින්
0: එනිසා තමයි ඒ සින්දුව කිව්වේ.
1: ඒකනේ ඒකනේ FIFA ගැන තමයි මම මේ කිව්වේ. FIFA World Cup පාපන්දු තරගාවලිය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය. හරිද?
0: හා.
1: දැන් මම ඇහුවේ ස්පෝර්ට්ස් වලට කැමතිද?
0: ඔව්.
1: ගොඩක්?
0: ඔව්.
1: මොනවටද කැමති?
0: ක්‍රිකට් වලට විතරයි.
1: හා. පැංචිකෙන් අහමුද මොනවටද කැමති කියලා.
0: හා.
1: අහන්න බලන්න.
0: ඉසර පොඩි ගාලේ අයියයි වයි එළියේ පුටුවක් තියාගෙන බෝල් ගැහුවා.
1: එළියේ පුටුවක් තියාගෙන බෝල් ගැහුවා. පුටුවයි බෝලේ අතර තියෙන සම්බන්ධය මොකද්ද?
0: මේ පුටුව මේ පැත්තෙන් තිබ්බා. ඊට පස්සේ මම අයියා පුටුව පැත්තේ මම පාර පැත්තේ ඉන්නා මම බෝලේ දානවා අයියා ගහනවා.
1: හරි හරි.
0: පැංචි කියන්නේ ක්‍රිකට් එක ගැන.
1: ක්‍රිකට් ගහනවා. එතකොට
0: මට අයියටයි බැට් දෙකක් තියෙනවනේ. අයියට ලොකු බැට් එක මට චූටි බැට් එක.
1: කපුටෙකුත් ඉන්නවා. කොහෙවත් නැති කපුටෙකුත් දැන් එතනට සම්බන්ධ වුණානේ. හරි. එතකොට පුටුවෙන් මොකද්ද කරේ?
0: පුටුවෙන් කරේ

0: වගේ අපි ගාව කණු නෑනේ, කණු වගේ හිටෝල අම්මයි අයියයි අපි දෙන්න බෝල් ගැහුවා.
1: හා හා, පුටුව තමයි ඒ වෙනුවට පාවිච්චි කරන්නේ. මම දැකලා තියෙනවා, මම මේක තමයි ඇහුවේ. දැකලා තියෙනවනේ පැංචයි කේකේව මොකක් කරේ ඉතින් අර විකට් එකට පාවිච්චි කරනවා නේද? ඒකනේ. හා, දැන් පැංචත් එහෙම සෙල්ලම් කරනවද ක්‍රිකට්?
0: ඔව්.
1: ඔයා ක්‍රිකට් කරනවනේ, ප්‍රැක්ටිස් යනවනේ නේ?
0: ක්‍රිකට් නෙමෙයි, ගෙදර යන්නේ.
1: ආ, ගෙදර
0: කරන්.
1: හරි හරි හරි.
0: අපේ අයියගේ බැට් එකේ අර අලෝල තියෙන මෙව්ව එකේ බැට්මෑනුයි සුපර්මෑනුයි ස්පයිඩර්මෑනුයි ඉන්නේ. මගේ බැට් එකේ අලෝල තියෙන ස්ටිකර් එක මේ කපුටා එක, කපුටා විතරයි.
1: හරි හරි හරි. බලන්නකො පැංචු, පැංචිට වෙලා තියෙන දේව නේ. පුංචි කාලේ ඉඳලා, කියන්නේ පැංචි දැන් ලොකුයි නේද? හරි හරි. දැන් මේ 2026 පන්දුවාරු 2020 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ තිබ්බා. ඉතින් අපිට ලකුණු මට මතක විදිහට 87ක පරාජයක් තමයි අත්විඳින්න සිද්ධ වුණේ එංගලන්ත කණ්ඩායමත් එක්ක. හැබැයි කියන්න ඕනේ, මේ හරිම ආසයි. දැන් මේ කාන්තා ක්‍රිකට් කියලා කිව්වහම එච්චරම ඉස්සර ලංකාවේ මේ කාන්තා ක්‍රිකට් මෙච්චරම ජනප්‍රිය වෙලා තිබුණ නෑ කියලා තමයි මගේ නම් හැඟීම. හැබැයි දැන් වෙනකොට අර කරට ක්‍රිකට් කණ්ඩායම් දෙකම ලෝකෙ වටේ යනවා, තරඟ කරනවා, ඒ ගැන අපි කතා වෙනවා. ඉතින් හරි ෂෝක්. අපේ නායිකා චමරි අතපත්තු අපි ඉතාම ආඩම්බරින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ, ගෞරවය දෙන්න ඕනේ. ටීම් එකක් හැටියට ලස්සන්ට ටීම් එක කළමනාකරණය කරගෙන ලෝකෙ වටේ අරන් ගිහිල්ල මේ විදිහට හොඳ නායකත්වයක් දෙනවා. ඉතින් ටීම් එකම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ T20 මේ පාර සහභාගි වෙන අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමටම අපි උණුසුම් සුබ පැතුම් කියලා කියන්න ඕන නේද? කලබල පැංච වැඩසටහනේ ජය අරගෙන එන්න කියලා කියමුද? කොයි දෙන තමයි කියන්න ඕනේ? මේ දිනල එන්න කියලා කියන්න බලන්න පැංචයි පැංචි.
0: දිනල එන්න.
1: අපි අපුඩියකුත් ගහමුද? අපි T20 වලට වගේම FIFA World Cup දෙකට මහා මෙයක් පුඩිය. තව මොනාද, තව මොනාද, තව තියෙනවද විස්තර මොනා හරි කියන්න පැංචට? තව තියෙනවද? ඔව් නම් ඔව් නෑ නම් නෑ. ඔව්ද නැද්ද? නෑ. මතක නෑනේ, මතක් කරගමු. පැංචට තියෙනවද? ඔව් නෑ බෑ වගේ. ඔව් නම් ඔව් නෑ නම් නෑ. මොනාද තියෙන්නේ?
0: සින්දුවක්.
1: සින්දුවක්. මොකද කරන්නේ පැංචෝ? පැංචිගේ සින්දුව අහනවද? මොකද කරන්නේ? අහමුනේ. ආ, පැංච තමයි දැන් කතා කරන්න ඕනේ අර වේදිකාවට එන්න කියලා. පැංචට දෙන්න බලන්න ඉන්ට්‍රෝ එකක්.
0: කියන්න සින්දුවේ.

0: නයිබෝන් කොහමද? තවත් ලස්සන සෙනසුරාදාවක් ඇවිල්ලා තිනවා. මගේ රත්තරන් දුවල පුතාලා ඇවිල්ලා ඉන්නවා මාව අහන්න. සතුටුයි, පරිස්සම් වෙලා ඉන්න එක ගැන ආඩම්බරයි. අන්න එහෙමයි ඉන්න ඕනේ. ඉස්කෝලේ ගියත්, දහම් පාසල් ගියත්, අමතර පන්තිවලට ගියත් නේද පරිස්සම් වෙන්න ඕනේ, ආරක්ෂාකාරී වෙන්න ඕනේ. ලා රස්නෙන් පුළුවන් තරම් උණු වතුර බොන්න ඕනේ. එතකොට තිනවා නම් විස බීජ නැති වෙලා යනවා. ගොඩක් රස්නෙන් නෙමෙයි, සීතල වතුරත් නෙමෙයි, ලා රස්නෙන් වතුර බොන්න පුරුදු වෙන්න, ටික ටික පුරුදු වෙන්න. ඒක තාම හොඳ තත්ත්වයක්. හොඳේ, එතකොට උගුර කොයි වෙලාවෙත් වගේව කරන්න ඕනේ නැහැ. ඒක තමයි, ඒක තමයි. ඒ තත්ත්වෙන් ඉන්නකොට ලෙඩ රෝග හැදෙන එකත් අවම වෙනවා, පරිස්සම් වෙනවා නේද? ඔයා පරිස්සම් වුණාම ඒ කියන්නේ අනිත් අයවත් ඔයා පරිස්සම් කරන කෙනෙක් බවට නිරන්තරයෙන්ම පත් වෙනවා. ඒක හරියට කිව්වොත් එහෙම කිත්ති කුමාරයා වගේ පරිස්සම් වෙලා පුංචි කාලේ ඉඳලා නේද දැන් රජ කෙනෙක් වෙලා මහරජ වීම වෙනකම් පරිස්සම් වෙලා තමන්ව ආරක්ෂා කරගෙන හිටියා. ඒ ආරක්ෂා කරගෙන හිටියෙම මේ රටම ආරක්ෂා කරන්න, මේ රටම ඒකීයත්වයට ගන්න නේද? ඒක තමයි දැන් ඒ තත්ත්වේ උදා වෙලා තියෙන්නේ. ගිය සතියේ නැවැත්තුවේ කතාව. දැන් එතකොට පොළොන්නරුවට පුලතිසි පුරවරයට තමයි සටන ක්‍රියාත්මක කරන්න යන්නේ නේද? මම එතකොට ඇහුවා යනකොට පාරවල් කීයකින් ගියාද? 1යිද 2යිද 3යිද කියලා. හරි, දැන් ඔන්න 1 2 3 උත්තර කියපු අය අහගෙන ඉන්න මේ කොටසෙදී ඔයාගේ උත්තරේ හරිද වැරදිද කියලා දැනගන්න පුළුවන්කම ලැබෙනවා. හරි, මං නෑ, මං කියන්න ඕනේ නෑ. මෙහාන්නකො රජතුමා තමයි මේ ගැන කියන්නේ. මෙයන්
1: පළමු කණ්ඩායම මහානාගහල සිට පුලතිසි අතුරු දිශාවට ගමන් කළේය.
2: එහෙමයි මහරජතුමනි, ඒ චලහා රවි කැටුව යන සේනාවයි.
1: දෙවන පිරිස දේවමල්ල සමග මහානාගහල සිට වලවේගඟ තරණයෙන් මහියංගනය හරහා යා යුතුයි.
2: එහෙමයි මහරජතුමනි, මග සලකුණු සරිකර තිබෙන්නේ.
0: අන්න දැක්ක නේද? ඒ කියන්නේ පාරවල් තුනකින් යනවා. නුවණක් ආර සැලසුමක් නේද? එතකොට මහානාගහුල ඉඳලා මහියංගනය හරහා යනවා. වලවේ ගඟේනුත් එතර වෙනවා නේද? මේ විදිහට තමයි ගිහිල්ලා සටන් කරන්න සූදානම් වන්නේ. එතකොට ඒ සේනාවන් එක එක නායකයෝ යටතේ තමයි යන්නේ. මගේ රත්තරන් දුවේ පුතේ, ඔව්, LTT ත්‍රස්තවාදය නැති කරන්නත් මෙන්න මේ විදිය එක එක සේනාංක හිටියා. ඒ වට එක එක නායකයෝ හිටියා. ඒ ඔක්කොම පාලනය කරපු නායකයෙකුත් හිටියා. ඒ අයගෙන් උඩත් හිටියා නේද? ඔව්, මේ කාලේ ඉන්නේ ජනාධිපතිතුමානේ සේනාධිනායකයා විදියට. එතකොට ත්‍රිවිධ හමුදාවේ නායකයා. එතකොට තව අනිත් සේනාංක වලට වෙන වෙනම නායකයෝ හිටියා. මේ විදිය කොටස් වලට බෙදිලා යනවා. එතකොට බුද්ධරාජ ඇමතිවරයා එක කොටසක් අරගෙන යනවා, දේවමල්ල ඇමතිවරයා එක කොටසක් අරගෙන යනවා, රජතුමාත් එක ගියපු කණ්ඩායම දෙකට බෙදෙනවා. දෙකට බෙදුනහම මොකද වෙන්නේ? ඕ,
1: අවසන් සතරට මා සමග පළමු අනුරාධපුරයටත්, ඉන්පසුව අප දෙකට බෙදි එක් කණ්ඩායමක් ඔබ සමග මහාතිත්‍යයට ගමන් කරනවා. මා සේනාව සමග අනුරාධපුරයෙන් පිටත්ව පුලතිසතුරට සපත් වෙනවා.
0: අන්න මගේ රත්තරන් දුවේ පුතේ දැක්ක නේද? මේ තමයි මහරජතුමාගේ තියෙන සැලැස්ම. මේ තමයි සැලැස්ම. එතකොට රජතුමා සැලසුම් කරලා තියෙනවා, ඕ, පුලතිසි පුරවරයට පාරවල් තුනකින් යන්න නේද? ඒක තමයි, පාරවල් තුනකින් යනකොට බුද්ධරාජ ඇමතිවරයාට එක කොටසක්, දේවමල්ල ඇමතිවරයාට එක කොටසක්, එතකොට චලහා රවිදේවට තව කොටසක් මෙහෙම බාර දුන්නා. එතකොට රජතුමාත් එක්ක ඔව් සටනට යන චලසහ රවිදේව කියන්නේ තාම දක්ෂ වගේම නපුරු දෙන්නේ. ඒක නිසා රජතුමාත් එක්කම තමයි ඒ දෙන්නා ඉන්නේ. හැබැයි තාම නුවණක්කාරී කෙනා තමයි, ඔව්, සැලසුම් සහගත අතින් ඉහළම නුවණක්කාරයා තමයි බුද්ධරාජා. ඔව්, ඒ නිසා බුද්ධරාජා ඇමතිවරයා සහ පිරිස යවුවා මහාතිත්තේට නේද? ඇත්තටම ඇයි මෙහෙම පුලතිසි පුරවරයට යන්නේ නැතුව මහාතිත්තේට එහෙම කණ්ඩායමක් යවුවේ? ආ, ඒ ගැන කියන්න වෙන්නේ හෙට. මගේ රත්තරන් දුවල පුතාලා, ඒ කොටසත් අහන්න ඕනේ. ලස්සන වැඩක් ඒක. හරි, එන්නකො හෙට උදේ 6 වෙනකොට අහන්න. හා, අපි ඒ ගැන හෙට කතා කරමු. එහෙනම් පරිස්සමෙන් ඉන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ. හැමෝටම ආදරේ, මං ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.
3: පොළොන්නරු රාජධානිය ඇරඹු මහා විජේබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ කතාව.
4: කල් කලබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිළිණ කරන්නේ.
5: සතර සිස්සත්ත ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
6: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
7: පැංචෝ පැංචෝ, මේ හන්ඩකෝ අපි කසුරිනෙන් දවස පයිස් කරන්න කතා කියමුද?
8: මොකක්ද
7: මේ කතානේ කතා?
8: හා,
7: මේ එයාට කියන්න නොදී අපි එයාට කියමු.
9: හරි, මට කියන්න නොදී ඔගොල්ලෝ මට කියන්න. හොඳේ, හරි, මං අහගෙන ඉන්න. මං තමයි දැන් අහගෙන ඉන්න. ඔය දෙන්න කියන්න.
7: මේ එක දවසා මේ වඳුරු ටිකක් හිටිය ගහවුද. ඊට පස්සේ තොප්පිවෙලෙන්ද තොප්පි අරගෙන ගියා. ඊට පස්සේ තොප්පිවෙලෙන්දට මහන්සි කියලා නිදාගත්තා. තොප්පිවෙලෙන්ද නිදාගත්තාම මේ ඊට පස්සේ වඳුරු ටික ඇවිත් හොරා කාලා මේ අර තොප්පි ටික අරන් ගිහිල්ලා ගහ උඩට ගිහිල්ලා සින්දොක්කිය කිය නටන්න.
9: ආන්න
7: නටලා
9: වඳුර ටික තොප්පි දදා නටනවා. ආ, ඊට පස්සේ දැන් නිදි තොප්පි වෙලෙන්ද?
7: ආ, තොප්පි වෙලෙන්ද නිදි
9: උලා ගොරගොර නිදි නේද පැංචෝ?
7: ඊට පස්සේ තොප්පි වෙලෙන්ද මේ බාස්කට් එකක් පෙරලලා ගිහිල්ලා බලනකොට තොප්පි වෙලෙන්න තොප්පි තියද ගහ උඩ බලනකොට වඳුරුටියක් නට නටා ඉන්න
9: තොප්පි දාගෙන. ඊට පස්සේ
7: ගහ කපලා මේ වඳුරු ටික පස්සේ එළවල තොප්පි ටික ගත්තලු.
9: එහෙමද උනේ? නෑනේ, එහෙම නෙමෙයි. එහෙමනේ පැංච කියන බලන්න මොකද උනේ අන්තිමට.
7: ඊට පස්සේ
9: එයා ළඟ තිබ්බ තොප්පියකින්
7: වඳුරට
9: ගැහැව්වා. ඊට
7: පස්සේ
9: වඳුරට ඒකම කරා. වඳුරු කියන්නේ එහෙමයි නේද?
7: වඳුරු ටික මේ කරපු වැඩේ තොප්පි ටික අතට අරගෙන 1, 2, 3 කියලා ගහන්න
9: අගත්තා. අනේ,
7: ගණන් කරලා ගහන්න ඇත්තේ.
9: බලන්න දැන් අපේ පැංචි කතා දන්නවනේ. පැංචත් දන්නවනේ වගේ කතා නේද? දැන් කතා දැනගන්න නම් අපි මොනවද කියවන්න ඕන?
7: පොත්
9: කියවන්න ඕන. හරියටම හරි. දැන් පැංචයි පැංචි වගේ අපි හරි ආසයිනේ චූටි කාලේ ඉඳලා. දැන් පැංචයි පැංචි තාම චූටි වයසනේ. එතකොට අපි හරි ආසයි චූටි කාලේ ඉඳලා පොත් කියවන්න. එක එක පොත් තියෙනවා. දැන් මොකද පැංචි කියන්න ඇති?
7: මේ අරහාවෙක්ගේ කතන්දරයක් තියෙනවා.
9: ඔව්, කිරිසුදු හාවගේ කතන්දරය තියෙනවා. තාරපැටියගේ කතාව තියෙනවා නේද? දැන් ඔය පැංච ඉස්සරින්දන් කියනවා නේද ඔය ජාතක කතා? ආ පැංචෝ, ආ ඒවත් පොත්වලනේ තියෙන්නේ නේද? ඕ,
7: අර මොකද ගන්නවද? අර ඕංගේ කතාවසක් කිටියා මේ හාව පොලිස් එක්කනේ. එයා එක දවස මේ වටේ ඇවිද ඉන්නවා. ඊට පස්සේ
9: මෙහෙම කරමුද? අපි මෙහෙම කරමු. දැන් ඔන්න තොප්පි වෙලෙන්දගේ කතාව තියෙනවා. පැංචිගේ දැන් මේ කියාගෙන ආපු වාලාහගේ කතාව තියෙනවා. හරි, ඔව්, එක එක කතා ගොඩාක් තියෙනවා. දැන් මේ එක එක කතා දැනගන්නකොට මොකද දන්නවද වෙන්නේ පැංචෝ? අපේ නිර්මාණශීලීත්වය වැඩි වෙනවා, අපේ මතක ශක්තිය වැඩි වෙනවා. අපිට හරියේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙනවා මේ පුත් නිසා. ලස්සන කතන්දර අපිව ලස්සනට අපේ ජීවිතේ හැඩ කරනවා. ඒ නිසා තමයි පුතාලට කියන්නේ පොතක් කියන්නේ පුතේ ජීවිතයක් හැඩ කරන දෙයක්. ඒ නිසා තමයි මේ පාරත් කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ලස්සනටම සංවිධාන වෙන්නේ මගේ දුව දරුවන්ට අම්මල තාත්තලට හිතේ හැටියට පොත්පත් මිලදී ගන්න. ඉතින් දැන් මෙහෙමයි, මේ පාර 19 වරටනේ සංවිධාන වෙන්නේ මේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම පැංචි. 19 වරට කියලා කියන්නේ අවුරුදු 19ක් ලොකු කාලේ. ගෞරවයක්. දැන් මං හැමතිස්සම කිව්වා අවුරුදු 19 කියලා කියන්නේ හරිම තරුණ කාලේ, යෞවන කාලේ. ඒ නිසා මේ පාර විශේෂාංග ගොඩකින් හරිම ලස්සනට කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී මහනුවර පොද්දැක්ම සංවිධාන වෙනවා. ජූනි 29 පටන් ගන්නේ ජූලි 5 වෙනිදා වෙනකන් තියෙනවා. මතක තියාගන්න, ජූනි 29 ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් තියෙනවා නුවණ දෙන කියවුමට සමාජයේ පෙළගස්වන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොද්දැක්ම. අර පැංචි කිව්වා වගේ ලස්සන ලස්සන කතන්දර තියෙන චූටි බබාලට ඕන කරන පොත්, විෂය නිර්දේශයට අදාළ පොත් ඕන දෙයක් එතනින් ගන්න පුළුවන්. සංවිධානයේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම්බ සංවිධානයේ කැන්ඩි සිටි සෙන්ටර්. ඒ වගේම මේ පාරත් වෙනද විදිහටම නෙත් FM අපි ඉන්නවා නිල ගුවන් විදුලිය විදිහට. ඒ පැත්තට ආවොත් ඉතින් අපිවත් බලන්න පුළුවන්. හානේ, එනං අපි ටක් ගාල විරාමයක් අරගෙන එමුද? හරි, උදේ 7:25.
6: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
4: කලබල පැංචා, පුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ.
5: සතර සිස්සද්ද ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
3: FM 95, FM 94.8, Net FM.
7: යාළු අහගෙන ඉන්න අපිට ටික කියනවා.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News, ශක්තිමත්ව ඉදිරියට.
10: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
11: දුක් වෙන්න එපා, වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩියරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0977 406 4794 කතා කරන්න.
12: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
13: රාජ්‍ය සේවයේ විශ්‍රාමික ඔබට මොබිටෙල් උපහාර පසුගෙවුම් පැකේජ් සමග තෝරාගත් ස්මාර්ට්ෆෝන් සඳහා පහසු ගෙවීමේ දීමනා. විශ්‍රාම වැටුප් සහ ජාතික හැඳුනුම්පත සමග අදම ළඟම ඇති මොබිටෙල් ශාඛාව වෙත පිවිසෙන්න.
14: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
15: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයක් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකය අවසන අතීත කතා එක්ක Net FM සංසාර කතන්දර.
16: ඔවුන් මදොරට හරනු ඇත.
17: ඔවුන් මණ්ඩපයට කඩා වැදී යකඩ ගුඟුරු වලින් පහර දෙනවා. සුරා උඩම් පිරෙනනවා.
15: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්.
18: Net FM සංසාර කතන්දර.
15: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
3: FM 95, FM 94.8, Net FM.
6: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
7: අස්කාසිදෙන්නේ මාන පිටෝ බලන්න ඇද්ද?
9: බලනවා බලනවා බලනවා.
7: අපි දොරත් ඇරියා.
9: හානේ, මට නොකිය දොරත් ඇරලද?
7: ඔව්, අපි ඔය යතුරු හංගලානේ තිබ්බේ. අපි යතු පුටුවකට නැගලා යතුරු අරගෙන ගිහිල්ලා මේ දුවගෙන දොර ඇරියා.
9: පුටුවට නැගලා අරගෙන තියෙන්නේ මේ. හරි, ඕගොල්ලෝ දැන් දොර ඇරපු එකේ මම තව ලස්සන පණිවිඩයක් කියන්න යන්නේ. හරිද? දැන් පැංචයි පැංචි ඉංග්ලිෂ් වලට ආසයි නේද? ඉංග්ලිෂ් කතා කරන්න ආසයි නේද? දැන් පැංච මොනවද වැඩිපුරම කතා කරන්න කැමති? කතන්දරද කියන්න කැමති? මොනවද පොයම්ස්ද කියන්න කැමති ඉංග්ලිෂ් වලින්? ඉංග්ලිෂ් ස්ටෝරීස්ද ඉංග්ලිෂ් පොයම්ස්ද මොනවද? පොයම් මොනවද දන්නේ? ඉංග්ලිෂ් පොයම්
7: කසුන්නන්ද? කසුන්නන්ද?
9: ඔව්.
7: තව අන්තිම වෙනකොට සින්දුව කියන්න තියනවා කියන්නද?
9: හා මොමක ඉංග්‍රීසි එකක්ද? ආ කියන්න. චුටි කෑල්ලක් දෙන්න කියන්න බලන්න මොකද්ද කියලා බලමු.
7: අන්තිම වෙනකොට කියමු.
9: ආ අන්තිම වෙනකොට කියන්නකෝ එහෙනම්. පැංචි දන්න මොනවද ඉංග්‍රීසි ඒවා තියෙන්නේ? පොයම්ස් හරි ස්ටෝරීස් හරි මොනවද තියෙන්නේ? Myself?
7: හා? දන්නේ.
9: ආ අනේ බොරු බොරු. ඒ කියන්නේ නම් බොරුම බොරු.
7: මම දන්නේ.
9: මම දැකලා තියෙනවා ස්පීච් කරනවා. නේද අනේ? හා මම මොකද දන්නවද මේ කියන්න හදන්නේ? දැන් අපිට ඉංග්‍රීසි දැනුම ඕන කරනවා අපි වැඩ කරනකොට නේද? අපි ඉස්කෝලේ ගියාම අපි ඉගෙන ගන්නවා ඉංග්‍රීසි විෂයක් විදිහට. ඊළඟට අපි ටික ටික ලොකු වෙනකොට රැකියා කරනකොට අපිට මේ ඉංග්‍රීසි දැනුම ගොඩාක් වැදගත් වෙනවා. අපි සමාජයත් එක්ක ගනුදෙනු කරනකොට ඉංග්‍රීසි දැනුම ඕන වෙනවා. දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන අපි කතා කරනවනේ නේද? AI ගැන කතා කරනවා. එතකොටත් අපිට සමහර අවස්ථාවල ඉංග්‍රීසි හොඳට ඕන වෙනවා. ඉතින් මේ අපේ තුවල පුතාලගේ දරුවන්ගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදි නිසාම ඔන්න සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ ඇවිල්ලා තියෙනවා. අම්මල තාත්තල හිතනවනේ කොහොමද මගේ දරුවට ඒ අකුරේ ඉඳලා මුල්ලේ ඉඳලාම ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් කොහොමද කියලා. ඒ නිසා තමයි ඔන්න අම්මල තාත්තලට අවස්ථාව තියෙනවා දරුවන්ට අරන් දෙන්න සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ. පියවරින් පියවර දරුවගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරනවා. එක ශ්‍රේණියේ ඉඳලා අට ශ්‍රේණිය වෙනකම්ම තියෙනවා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත්. දැන් වෙනද පොලේ හොඳට බලන්න, ගිහිල්ලා බලන්න මොනවද මේ තියෙන්නේ කියලා. අරගෙනම බලන්නකෝ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න, ජීවිතේම ජයගන්න සතර. හරි, එහෙනම් අපි නිර්මාණ පිටුව පටන් ගමු. ගොඩක් තියෙනවනේ.
7: පුංචි අපේ නිර්මාණ පිටුව.
9: හරි, කවුද මුලින් කියන්නේ? කෝ කියන බලන්න මොනවද මේ පේන්නේ?
7: මම.
9: හා? මම කියන්නේ?
7: මම තමයි කියන්නේ.
9: ආ කියන්න කියන්න. හරි හරි.
7: මේක මල් පැති ගොඩාක් තියෙනවා. ගණන් කරන්නවත් බෑනේ. ඔයා ගණන් කරන්න
9: ඕනේ. මේක ගණන් කරන්න ගියොත් නම් අද දවසම යන්නේ මට නම්.
7: හෙට වෙනකන් ඉදි.
9: ඒක තමයි. කැලණිය පැත්තේ නේද මේ චිත්‍රය අපිට එවලා තියෙන්නේ?
7: චිත්‍රය නෙමෙයි, කේක් එකක්.
9: කේක් එකක් හදලා නේද එවලා තියෙන්නේ? හා? කැලණිය හෙලිනා බාලිකා විද්‍යාලයේ 10 ශ්‍රේණිය යශෝදා සත්සරණී.
7: කේක් එකක්ද මේ නැත්නම් මේ චිත්‍රයද දන්නේ?
9: චිත්‍ර කේක් එකක් චිත්‍රයකට නගලා තමයි එවලා තියෙන්නේ පැංචි.
7: ආ කේක් එක උඩට අර චිත්‍රය දාලා.
9: මෙන්න. මේ මොකද්ද?
7: පාඩම් ලියන. පාඩම් වැඩ කරගෙන ඉන්න.
9: පුංචි මගේ දිනපොත කියලා ලස්සනට හදලා තියෙනවා. මඩවල ප්‍රාථමික විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ලිතුලී සිතුම්සා මගේ දිනපොත් කවරේ තමයි එවලා තියෙන්නේ. ඔන්න උපන්දින සුභපැතුමක් තියෙනවා. කේක් එකක් කන්න පුළුවන් දැන්නම්. අම්මගේ උපන්දිනය කියලා කියන්නේ කවුද කියලා බලමු. සෙනුති සෙනාරා සුභසිංහ චූටි දෝනි කියනවා නැන්දේ අද අපේ අම්මගේ උපන්දිනය කියලා. අම්මට අපි හැමෝම සුභපතනෝ. කුලියා පිටේ ඉන්නේ සෙනුදිගේ අම්මා. සුභ උපන්දිනයක් වේවා. මේ මොකද්ද? ඔන්න පැංචෝ.
7: අයියෝ අනිත් පැත්තට නේ.
9: ඒකනේ නේද?
7: අම්මයි පැටියයි ඉන්න. තව කඳු තියෙන ඊර මාමා ඒක හැංගිලා ඉන්න.
9: රුවන්වැල්ල ප්‍රාථමික විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ගුණාරා ජනුලි තමයි එවල තියෙන්නේ. හරි පැංචි.
7: ඔන්න රේසින් කාර් එක.
9: ඕ පැංචාසද? ඒක ලස්සනට ඇඳලා නේද අනේ? හුරතල්නේ. කා පොඩ්ඩ ඇඳලවල තියෙනවා බෝඹුවල. ඔව් ඒක නම දාලා තියෙනවා කා පොඩ්ඩ කියලා. බෝඹුවල ශ්‍රී ධර්මාලෝක ධර්මාලෝක ප්‍රාථමික විද්‍යාලය දෙසඳු දෙව්සිත් එවල තියෙනවා චූටි කා පොඩ්ඩෙක්. හරිම හොරතල්. මේ මොකද්ද?
7: හවස
9: ඉර බැහැගෙන යනවා නේද? අපි ඉන්න තැනට නම් ලස්සන්ටම පේනව නේද පැංචෝ? පැංචිත් දැකලා තියෙනවා නේ හවසට මුහුද ළඟ. නාලන්ද පිරිමි විද්‍යාලය හවස මුහුද ඇඳලෙවල තියෙන දෙක ශ්‍රේණිය ඉගෙන ගන්න නිතුක තෙනුල් සිල්වා. හරි. මේ මොනාද මේ මොනාද? මෙන්න මෙන්න ජයමින් බබා කියලා එවලා තියෙනවා බබාගේ ෆොටෝස්. හරි හොරතල්.
7: ඒ වගේ ඇස්සෙත් තිබුණා.
9: ඇහුන්නේ?
7: පොඩි කාලේ ඒ වගේ ඇස්සෙත් තිබුණා.
9: ඇස්ස ගොන් ටික් ටික් ටික් නේ.
7: ඔව්.
9: මෙන්න මේ
7: තියෙන.
9: පැංචි පැංචි මෙන්න. මෙන්න.
7: සයෝ දෙන්නේ කින්නා සයෝ දෙන්නේ.
9: වැඩි හිටියන්ට සලකමු කියලා එවල තියෙනවා. වැව කසිරිය කියලා එවල තියෙනවා. ඒ යෙනුකී තත්සරණී අවුරුදු 5යි ප්‍රතිභා පෙරපාසල හෙට්ටිකන්ද. හරි. අයියගේ උපන්දිනය කියලා තියෙනවා. අයියගේ පුතාගේ උපන්දිනය. පවන් ධම්මිස්සර ජාතික පාසලේ 13 ශ්‍රේණිය ඉගෙන ගන්න. පවන් ධම්මිස්සර කියන්නේ නම වෙන්න ඕන මට හිතෙන්නේ. සුබ පැතුම් එකතු කරන හරි සුබ උපන්දිනයක් වේවා.
7: කසුනන්ද අපි පෙරේදා ගියා බීච් එකට. බීච්චකට ගිහිල්ලා කවුරුවන්නේ වැල්ල පාගන්න. උදේ අපි රෙකෝඩින් ඉවර වෙලා මේ කලබල පැන්ච මේ ඉවර වෙලා අපි ගියා. ඊට පස්සේ බලලා ආව ලබනු සතියේ.
9: හරි හරි හරි. ඔක්කෝම කියන්නේ දින පටලවගෙන නේද? ලබන සතිය කියන්නේ මේ සතියට නේද? හරි. මහනාම විද්‍යාලය මෙන්න එවල තියෙනවා. දනුජ දින්සර සිංගප්පුලි ලස්සන චිත්‍රයක් එවල තියෙන ඔන්න බලන්න. කෝ
7: අන්න වෑන් එක.
9: ද චිප් එකක්ද?
7: වෑන් එකන්නේ.
9: වෑන් එකක් නේද? තෙනුල්ලේ 37 තම්යුරු පුංචි කැකුළු පෙරපාසල ගණිහිගම වෙන්න ඕනේ. හරි. ටටගල කියාගෙන යන මොකද නිර්මාණ ගොඩක් තියෙනවා. සනුරි ගෙහන්සා දිසානායක 6C ශ්‍රේණිය. මෙන්න තාරාවෙවල තියෙනවා පැංචිගේ තාරා මණ්ඩලය. සනුෂී සෙහන්සා 12 දෙහිඔවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය. සුන්දරගම ජෙනුලි දිලන්සා බේසේකර 4 ශ්‍රේණිය ආචාර්ය රිචඩ් පතිරණ ප්‍රාථමික විද්‍යාලය. කෙනුල් නෙත් මිර 3 ශ්‍රේණිය මවුන්ට් කැල්වරි හයිස්කූල්.
7: වතුර ගස් වලට වතුර දාන්න ඕනේ නැත්නම් අපිට වතුර නැති වෙනවා.
9: ඒක තමයි. අපි පරිසරය රැක ගන්න ඕනේ. මේ මොකද්ද තියෙන්නේ?
7: පූස් පෙන්චෙකුයි මේ පෙන්චෙකුයි. පූස් පැච්ච මේ පෙන්චෙව කණ්ඩ බලාගෙන.
9: හොඳට තියෙ ඔහොම හිටියොත් ළඟට වෙලා නේ දානේ. එක කට දාන්නකනි පූසා. මේ පැංචව ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ පූස්යාලුවයි මේ පැංචයි කියලා එවල තියෙන්නේ. හරිම ෂෝක්. මිනිශීය නිහස්නා
7: මේ
9: හයි ශ්‍රේණිය.
7: අද යනවනේ මේ අර ඉන්නේ අර දුමුරු පාටර පොඩි මී එකර ගෝල් පාට පූසෙකුයි අර දුමුරු පාට මේ Tom and Jerry why me ayanga evala
9: vi are hari hari hari hari ya tamai neda menne me balanna pencho
7: fruits ekka.
9: ඔව් ෆෘට්ස් කන්න කවුද ආස?
7: මම
9: දන්නවා.
7: වැඩිම ආස මේ කන්න වෝටර්මෙලන්.
9: කොමඩු.
7: මම ආස ඩොඩනුයි අනාසි රබුටනුයි මැංගුසුයි.
9: ඔක්කොම. මේ මොනවද? දැන් මෙතන තියෙන්නේ මොනවද?
7: ෆෘට්ස්
9: මොනවද ජාතික?
7: ඇවකාඩෝ තියෙනවා, වෝටර්මෙලන් තියෙනවා,
9: පයිනැපල් තියෙනවා නේ.
7: මං කණ්ඩාස මේ ස්ට්‍රෝබරි රඹුටුනුයි මේ ඊට පස්සේ තව අම්බයි
9: ඔක්කොම. හරි. තමෂ දම්සනි
7: මිදි ඊට පස්සේ තව දෙලුනුයි ඊට පස්සේ ඇපල් කණ්ඩාසනේ
9: ඔක්කොම පළතුරු සමස්ත පළතුරු. හරි. මේ ආන්නකු හොරුම්බාව මහාවිද්‍යාලය 9 ශ්‍රේණිය ඉගෙන ගන්න තමෂා දම්සරණී. ඔන්න ඇඳලෙවල තියෙනවා ලස්සනට. මිහින්තලය කවින්දයා පහන්දිද සිල්වා 1 ශ්‍රේණිය විද්‍යා ප්‍රදීප විද්‍යාලය. ඊළඟට තාරුක දුලංචන යටියන්තොට එන්.එම්. පෙරේරා විද්‍යාලය 9 ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නේ. WMM සජන මතීෂ බලංගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති ජාතික පාසලෙන් එවල තියෙනවා. බැමිනියන් විල කනිෂ්ඨ විද්‍යාලයේ 6 ශ්‍රේණිය මිනිදු මෙත්සර මෙන්න මාළු මෝස්තරයක් අපිට ඇඳලෙවල තියෙනවා. සදිනි සත්සරණි රණවිරු අකුරැස්ස මහාවිද්‍යාලය. ඊළඟට සනාලි නවෝදා බලංගොඩ තුන ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නෙ. මියසී ටිහස්නා දොළවත්ත සීවලී මධ්‍ය විද්‍යාලයේ 11 ශ්‍රේණිය. දෙබරවැව ජාතික පාසලෙන් ඔවිදී හන්සෝද්‍යයවල තියෙනවා මේ මොකක්ද?
7: වෙසක් පොය.
9: වෙසක් කූඩු නේද?
7: අන්න ටොම් ඇන්ජරි. ටොම් ඇන්ජරිගේ මීයානේ ටොම් ඇන්ජරි. මේ ටොම් ඇන්ජරි කියන්නේ පූගනේ. අර එයාගේ නම අපි දන්නේ.
9: මලින්ද මිත්සරණි තමයි ඇඳලවල තියෙන නමේ ශ්‍රේණිය ඉගෙන ගන්නෙ. මේ වගේ නිර්මාණ ගොඩක් තියෙනවා. සියත් සඳවර රූපසිංහ ගම්පහ තක්ෂලා විද්‍යාලය අට ශ්‍රේණිය. මොනවද මේ පැංචෝ?
7: ඉන්නේ
9: කීයක් ඉන්නවද පැංචි?
7: 6
9: ඉන්නවා නේද?
7: ඉන්නේ තව කෙනෙක් හිටියන්නේ.
9: ඔව්, අපේ කඩමණ්ඩිය ඇඳලවල තියෙනවා. ලුණුවත්ත ජාතික පාසල 7 ශ්‍රේණිය උපාධ්‍යා නෙත්සරණි. මේ වගේ නිර්මාණ ගොඩක් තියෙනවා. අපි අටට කලින් කියමු කවුද ජයග්‍රහණය කරන්න කියලා නේද? හා, මට චිත්‍රයක් තෝරලා දෙන්න ඕගොල්ලෝ. ලස්සන නිර්මාණ තෝරලා දෙන්න. හාද? හා, අපි ටක් ගාලා විරාමයක් කරමු. අරගෙන එමුද එහෙනම්?
7: හා,
9: යාළුවන්ට කියන්න ඉන්න කියලා උදේ 8 වෙනකම්.
7: උදේ 8 වෙනකම් ඉන්න.
15: කලබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ.
5: සතර සිස්සත්ත ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
3: FM 95, FM 94.8, Net FM.
7: කලබල පැංචා හන් ඉන්න වෙලාව 7:41.
12: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 011-2-636-636. මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි. BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 011-2-125-125 හමතන්න. BYD ගරුසරු කොන්දේසි සහිතයි.
19: FM 95, FM 94.8, Net FM.
15: කලබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ.
5: සතර සිස්සත්ත ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
7: මම ආසයි පැන්සලක් වෙන්න.
20: මම ආසයි කුරුල්ලෙක් වෙන්න.
7: කුරුල්ලෙක් වුණොත් මටත් ලියම්බන්න කියලා දෙන්න.
20: පැන්සලක් වුණොත් මටත් ලියන්න කියලා දෙන්න.
7: Net FM කලබල පැංචා. සෙල්ලම් කරමුද?
9: හා,
7: ඇයි කසිනන්දේ නිර්මාණ ගොඩක් තිබ්බා.
9: ඒක තමයි නේද? අපි ඊටු ටික හෙට කියමුනේ. ඔන්න අපේ පුංචි පැටව දැන් අද ඔක්කොම කියන්න බැරි වුණා කියලා නම කියෝනේ නෑ කියලා දුක් වෙන්න එපා දෝනි. තරහ වෙන්නත් එපා. හොඳේ, අපි හෙට අනිවාර්යෙන්ම අනිත් චිත්‍ර ඔක්කොම කියනවා. ගොඩාක් නිර්මාණවල තියෙනවා මේව දකිනකොට හරීම ආසයි අපිට.
7: චූටි චූටි අලෝ ගොඩාක් ඇවිල්ලා සෙල්ලම් කරන්න.
9: හරි, අපි දැන් ඔන්න යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න හදන්නේ. බලමුද කවුද ඇවිත් ඉන්නේ කියලා. පැංචගේ පෝලිමද පැංචගේ පෝලිමද?
7: මගේ පෝලිම.
9: හරි, ඔන්න පැංචගේ පෝලිම.
7: අයබෝවන් සුබු දැස්නක්.
9: ඉක්මනට ඉක්මනට එන්න ධෝනි. අයබෝවන් අයබෝවන් කෝ බලමු ධෝනි මැනික.
2: හෙලෝ
9: හෙලෝ හෙලෝ
21: අයිබෝවන්
2: අයිබෝවන්
21: නම් මොකද්ද?
2: බිරිති.
21: කී වසරේද?
2: 3 වසරේ.
21: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
2: පොතමලේ ප්‍රාථමික විද්‍යාලය.
21: ඔයා අසම් විෂය මොකද්ද?
2: පරිසරය.
21: ඔයා අසම් පාට මොකද්ද?
2: රතු පාට.
9: අත මොකද කියන්නේ?
2: කවියක්.
21: ලස්සන්ට කියන්නකෝ.
2: ඕආද සිප්ප දානේන සිප්පා කේටි අහංගරු සබාරගේන චිත්තේන අහන් වන්දාමි සංගරු. නංගිත් ඉන්නවා.
9: ඇත්තද? අපි බලමුකු නංගි මැණික කවුද කියලා. කො නංගිගේ විස්තරත් අහන්න පැංචු.
21: අයිබෝවන්
2: අයිබෝවන්
21: නම් මොකද්ද?
2: නිකේතන.
21: කී වසරේද?
2: පෙර පාසල්.
21: එයාගේ ඉස්කෝලේ මොකද්ද?
2: කුඹුද පෙර පාසල.
9: හා. අද මොකද්ද කියන්නේ? අමනික?
2: එකද ගොඩේ ට්‍රැක්ටර.
9: හොඳයි හොඳේ අක්කයි නංගේ දෙන්නම ෂෝක්. මෙන්න මෙන්න පැංචි පැංචිගේ පෝලිම.
21: අයිබෝවන්
22: අයිබෝවන්
21: නම් මොකද්ද?
22: පකිනු දත්තර බණ්ඩාර.
21: කී වසරේද?
22: 3 වසරේ.
21: ඔයාගේ ඉස්කෝලේ?
22: වාරියපොල සීසුමංගල ජාතික පාසල.
21: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
22: කවියක්.
21: එහෙනම් ලස්සනද කියන්නකෝ බලන්න.
22: දේවල් කොටුනාරං කියඹලා වතු ඉතුල් කොල්

0: හොඳ ඉදිරිපත් කිරීමක්. අපි යනවා දැන් පැංචගේ පෝලිමට.
1: අයබෝවන් සුබු දේශනාක්.
2: අයබෝවන් සුබු දේශනා.
1: නම් මොකද්ද?
2: සනයි නවෝද.
1: මේ බලංගොඩ යාළුව නේද?
2: ඔව්.
1: ඉස්කෝලේ මොකද්ද? පත් කරන්න මොකද්ද? ලස්සන්ට කියන්නකෝ.
2: ආකාශේ නීචලු කැට තියාඹයා මහපොල්
0: කදිමරුවට ශෝක්නි මැනික හෙටත් කතා කරන්න. මෙන්න අනිත් යාළුව පැංචි.
1: අයිබෝවන්
2: නන්දේ.
0: අයිබෝන් වස්තුව.
1: නම් මොකද්ද?
2: මම සද්දානි.
1: කී වසරේද?
2: දෙක වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ?
2: බලද්ද මහාවිද්‍යාලය.
1: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
2: සින්දුව.
1: එහෙනම් ලස්සන්ට කියන්නකෝ බලන්න.
2: ඉස්කෝලේ යන්න කියලා අම්මා කියනවා. උදේම නැගිටින පොට්ටික හදාගන්නවා. මුහුණ හොදලා පාසලේ ඇඳුම අඳිනවා. එකපාරට බණ්ඩිය මගේ උයෑ වෙනවා. දොස්තර

0: හොඳයිනේ මෙනික.
1: කසු වෙනන් දැන් ඊළඟට මගේ පොලිම එන්න ලොකු පොලිමන්නේ.
0: ඒකනේ. ඔන්න එහෙනම් කතා කරන්නකෝ.
1: අයිබෝවන්.
2: අයිබෝවන්.
1: නම් මොකද්ද?
2: ඉදින් ඉස්නාවී කාකටගේ.
1: කී වසරේද?
2: 4 වසරේ.
1: ඔයාලා ලස්සන කතා කරනවනේ.
0: ඒකනේ ලස්සන කටහඬක් තියෙන නේද පැංචි?
1: ආ
0: හා ඔය පැටි. හරි කොහෙද පැටි ඔය ඉන්නේ?
2: කොහෙද?
1: වැස්සද?
2: ආ
0: මොකද්ද කියන්නේ?
1: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
2: සින්දුව.
1: එහෙනම් ලස්සනට කියන්නකෝ බලන්න.

0: Latino Net News. Shakshatwa Idriata.
1: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
2: සුපිරි අවතාවරු කරගන්න. දියවැඩියාව පරන්දන්. ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
3: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
4: දුක් වෙන්න එපා. වැඩි උන ලීසින් බර සහැල්ලු කරන්න කේඩියරයි සපි ගෙවනවා ඔයා. රුපියල් 50000ක්. තව කෙඩි රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077 406 4497 කතා කරන්න.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 01112 863 363 076 716 3672
7: සුබ දේශනක් වේලාව 8:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නෙත් FM සංසාර කතන්දර. සංසාර කතන්දර. එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
2: ආයුෂ බොහෝ වේවා.
3: ආයුෂ බොහෝ වේවා සමීර.
2: ඉතින් තරංගත් මාත් සුපුරුදු ලෙංගතුකමෙන් මේ සෙනසුරාදාවේ ආවේ සංසාර කතන්දරත් අරගෙන. හැමදාම වගේ අපේ බෝධිසත්ව චරිතය තුළ තියෙන ලස්සනම ලස්සන අපේ හදවතට දැනෙන කතන්දර ගොඩාක් ඔයත් එක්ක බෙදා හදා ගන්නවා. අද අටවෙනි දවසටත් අපි කියන්නේ උන්වංග ජාතකය ගැන.
3: අපේ කතන්දර ගබඩාව ඇතුලේ පිරික්සලා හොඳම කතන්දර ගොඩක් අරගෙන ඔබට මාවත් කැටුව අරගෙන එන්න සමීර මහ පුදුමාකාර සුන්දර මහන්සියක් ගන්නවා. ඒ ගැනත් කියන්නම ඕනේ. ඒ අතර වාරේ මං කල්පනා කළේ සමීර අපි මේ ජාතක කතා ඇසුරෙන් ගෙන එන්නේම අපේ බෝධිසත්වයන් වහන්සේගේ මහා ඉවසීම, දරා ගැනීම, කුළුණු ගුණය මෙවැනි ගුණාංග ගැනනේ. මේ බෝසත් චරිතය තුළ තිබුණේම මට හිතෙනවා ඉවසීමමයි කියලානේ.
2: කුමන්ත්‍රණ, ඇදවැටීම් මේ සියල්ල මැද යන මේ උන්මංග ජාතක කතා ගමනේදී මට හිතෙන්නේ තරංග තවත් කුමන්ත්‍රණයක්. චූලනී බ්‍රහ්මදත්ත රජුරෝයි කේවට්ටයයි මොකද්ද කතා බහක?
3: මොකක් ගැනද?
4: ස්වාගතයි ආචාර්යනි, ස්වාගතයි.
5: මට දැනගන්ට ලැබුණා රජතුමනි, මහෞෂධයා සහ ඔහුගේ සහචරයා ඔබ වහන්සේ බැහැ දකින්නට පැමිණි බව.
4: එහෙමයි එහෙමයි. කෙසේ වෙතත් ආචාර්යනි, මහෞෂධයන් මා බැහැ දැකීමට පැමිණෙන්නේ යම් විටකද, ඒ සෑම අවස්ථාවකදීම ඔබ නොසිටීම කුතුහලය දනවන කරුණක්.
5: එය එසේ සිදුවීමම උචිතයි රජතුමනි. මට ඔහුගේ මුහුණ දැකීමෙන් සතුටක් ලැබිය හැකි වන්නේ ඔහු අපාතින් දරුණු මරණයකට ගොදුරුවන මොහොතේදී පමණයි.
4: මෙවරනම් ඔවුන් හිස්සතින් පැමිණියේ නැහැ ආචාර්යනි. වේදේහ රජුගේ නියෝජිතයන් වශයෙන් අගනා පඳුරු පාක්කුඩම්

0: රැගෙනයි ඔවුන් මා බැහැදකීමට පැමිණියේ.
1: මේ සරණ බන්ධනය ගැන මාෞෂධයා උදම් අනනමා විය හැකි. අලුත් ඥාති සම්බන්ධකම් වර්ධනය වීමෙන් පසුව අග්‍ර පුරෝහිත දුහුරය මගෙන් උදුරා ගැනීමේ අපේක්ෂාවෙන්.
0: ආයි කෙසේ වත් ආචාර්යනි, පඬුරු පාක්කුඩම් වලට අමතරව ඔවුන් පංචාල දේශයේ නානාවිධ විලිකුන් පළතුරු ගැල් පුරවා අප වෙත ගෙනවිත් තිබුණා. ඔබතුමා වෙනුනොත් අපි කොටසක් වෙන් කළා. ඒ ගැන අමනාපයක් ඇත්නම්?
1: රජතුමනි, ඒ ගැන මගේ කිසිදු අමනාපයක් නැහැ. පරම හතුරාගෙන් වුවත් යහපත් යමක් ලැබෙන්නේ නම් එය ප්‍රතික්ෂේප නොකිරීම සත්පුරුෂ ගුණධර්මයක් බව අපේ පුරාණාචාරයන් පවා පවසා තිබෙනවා. පඬුරු පාක්කුඩම් රාශියක් රැගෙන පැමිණි ඔවුන් දෙදෙනාම ඔබතුමා හිස්සති නොවේනේ යවන්නට ඇත්තේ.
0: එහෙමයි එහෙමයි ආචාර්යනි, එහෙමයි. තිලින ලෙසට මා මහෝෂධයන්ට ප්‍රදානය කළා වටිනා මැණික් වලින් අලංකාර කරන ලද මිට සහිත රණින් කළ අසිපතක්. එසේම ඔහුගේ සහචරයාටත් එවැනිම මිටකින් සමන්විත රන් හොටියක්.
1: කදිමයි රජතුමනි, ඔබතුමාගේ ත්‍යාගශීලී භාවයෙන් අපට ප්‍රතිලාභ ලැබෙනු නිසැකයි. යම් දිනක ඔවුන්ගේ ඉරණම විසඳීමේදී වුවත් අපට එම ආයුධ වලින්ම ප්‍රයෝජන ගත හැකි වේවි නොවේ. ඒ කෙසේ වෙතත් රජතුමනි, ඔවුන් මෙහි පැමිණියේ කිසියම් විශේෂ කරුණක්.
0: එහෙමයි එහෙමයි ආචාර්යනි, ඒ ඔබතුමා විශේෂයෙන්ම දැනගත යුතු කරුණ. මහෝෂධයන්ගේ ඉදිකිරීම් කටයුතු සියල්ල දැන් සමාප්තයි. එයින් ඔවුන් වේදේහයන්ට දන්වායාවා තිබෙනවා සරණ මංගල්‍ය සඳහා සූදානම්ව පිරිවර සමග උත්තර පංචාලයට පැමිණ ලෙස.
1: අපූරුයි රජතුමනි, අපූරුයි. එය සැබැවින්ම බොහොම සතුටුදායක පුවතක්.
0: එහෙමයි එහෙමයි, ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවන ආකාරයේ අතිශයින්ම උත්කර්ෂවත් පිළිගැනීමකින් අපි ඔවුන්ට සංග්‍රහ කරමු.
1: සංග්‍රහ කරමු. ඔබතුමා නිවැරදි, අපි ඔවුන්ට සිත පුරා සංග්‍රහ කරමු රජතුමනි.

මොනවගේ සංග්‍රහයක් වෙයිද මේක? අපිටත් හිතාගන්න බෑ. හැබැයි ඔබ බොහොම ආදරෙන් අපිට සංග්‍රහ කරනවා කියලා අපි දන්නවා. ඒ වගේ ආදරණීය වචන අපි වෙනුවෙන් ලියලා. එදින්න 0711 95 95 95 අපේ WhatsApp නම්බර එකට කියන්නත් ඉස්සෙල්ලා මැසේජ් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. වසන රාජපක්ෂ සුබෝදේශනක් වේවා තරංගක්කේ සමීර අයියේ කියලා සඳහන් කරලා තියෙනවා. වසන බොහොම ස්තුතියි මැසේජ් එකට. ඊට පස්සේ මේ කවුද මේ? බෝසත් චරිතය ජීවමාන කරන්නෙත් බෝසත් දරුවන්ට බොහොම පින් ගනිමුල්ලේ චාලට් අම්ම අදත් ඔන්නහගෙන ඉන්නවා කියලා කියලා තියෙනවා. ආයුෂ බොහෝ වේවා සමීර තරංගා තෙරුවන් සරණයි. මනෝජි අම්බලංගොඩින් මේ මැසේජ් එක අපිට එවලා තියෙන්නේ. හම්බකෝල ඉඳලා ආනන්ද කොහොමද ඉතින්? ඇත්තටම තරංගා සමීර ඔබ දෙපළට බොහෝ පින් වැඩසටහන ඉතාම හොඳින් කරනවා කියලා කියලා තියෙනවා. ලස්සන දවසක් වේවා. ලස්සනම ලස්සන සුබ පැතුම් පතක් එක්ක උදෑසනට අදත් හරිම ආසාවෙන් සංසාර කතන්දර අහගෙන ඉන්නේ. තවත් ලස්සන කරනවා ඔය දෙන්න මේ වැඩසටහන. මහර්ගම ඉඳලා නදී අපිට ඒ මැසේජ් එක තියලා තියෙන්නේ. තව මැසේජ් එකක් කියවන්නද? සුබ දවසක් අයියක්. ඇත්තටම හිතුවේ අහන්න බැරුවේ කියලා. කරන් ගියානේ. හැබැයි දැන් ආවා. අහනවා හොඳේ. අපිට පබෝ මහනුවර ඉඳලා මේ මැසේජ් එක තියලා තියෙන්නේ. ඔවත් ලියන්න අපිට 0711 95 95 95

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
3: උදේ 8 විනාඩි 10යි.
1: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්. කොහෙන්ද මේ JBL එක?
4: කීල්ස් එකෙන්
5: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, Nexus app එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD ගරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
7: Brand new 3-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112-200.
8: Coca-Cola රසදේ නොදිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 14 උඩවලව. ජුනි 15 තනමල් විල
9: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
10: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112-559-669.
3: උදේ 8 විනාඩි 13යි.
11: FM 95.8 Net FM.
1: FM සංසාර කතන්දර. සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
3: අපි ආයෙත් සංසාර කතන්දරත් එක්ක.
12: සමීර, සමීරට මතකයිනේ ගිය සතියේ අමරාදේවි හම්බෙන්න උතුම්බරා දේවියාව?
3: ඒකනේ, දැන් මේ කිරා පෝතකයාගේ ඔත්තු සේවය ගැන කතන්දර කියද්දී අමරාදේවිට විතරක් නෙමේ උතුම්බරා දේවිටත් හරිම පුදුමයි. අපේ පුදුම සහගත කතාව හමුද?
12: අහමුකෝ.
13: දේවියනි, පංචාල දේශයේ අපේ පිරිස සිදුකරන ඉදිකිරීම් ගැන අපේ ගිරා පඬිතුමා පැවසූ තොරතුරු අදහා ගන්නටත් නොහැකි.
14: ඇතැම් තොරතුරු අතිශයෝක්තිමත් බවක් දැනෙනවා මරා.
13: කෙසේ වුවත් ගිරා පඬිත්යන් අසත්‍ය කරුණු පවසන්නේ නැහැ.
14: ඒ බව මා විශ්වාස කරනවා මරා. අසත්‍ය ප්‍රකාශ කිරීම මිනිසුන්ගේ සිරිතක් වුවත් සතුන් කිසි විටකත් එසේ කරන්නේ නැහැ.
13: දේවියනි, අපාට දැනගන්නට ලැබුණු අලුත්ම තොරතුර
14: ගඟුල් ගමුව ගැන. කෙසේද ඔබට එය දැනගන්නට ලැබුණේ?
13: රාජගුරු ඇමතිගෙන්. අර අනුකේවට්ට?
14: අනුකේවට්ට ඔහු ආපසු පැමිණ සිටිනවාද?
13: එහෙමයි, මා හමුවීමට පැමිණියා. ඔහුගෙන් දැනගන්නට ලැබුණු පරිදි එය අපේ පිරිස සඳහා මිදූ තාවකාලික ලැඟුම් හලක් නොවේ දේවියනි. අටලොස් රියන් උස පවුරකින් සහ ආරක්ෂක අගල්වලින් වට වූ අලංකාර නගරයක්.
14: එසේනම් මෙය විශාල භූමියක් ආවරණය කෙරෙන බලකොටුවක් විය හැකි.
13: නගරේ එක් පසෙක අපේ රජතුමා වෙනුවෙන් ඉදිකර ඇති අංග සම්පූර්ණ දර්ශනීය මාලිගයක්. නානාවිද සැප පහසුකම් වලින් සමන්විත.
14: එසේ විය යුතුයිනේ අමරා. පංචාලයට සැපත් වෙන අපේ රජතුමාට එතුමාගේ නව යෝන් අගමෙහෙසිය සමග
13: නව යුවලට අපේ ආශිර්වාදයත් එක් කරමු අපි.
14: කෙසේ වුවත් අමරා, උමං කර්මාන්තය ගැන ඔහුගෙන් තොරතුරු යමක්?
13: සියලුම කටයුතු සම්පූර්ණයි දේවියනි. උමං මාර්ගය වයි වර්ණවත් බිතු සිතුවම් වලින් අලංකාර කොට තිබෙනවලු. ඇතැම් ස්ථානවල නානා ප්‍රකාර කුටි පවා ඉදිකට තිබෙනවලු. දේවියනි, උමං මාර්ගයේ තුල ඇති සියලුම දොරගුළු විශේෂිත ක්‍රමයකට සකස් කොට තිබෙනවලු.
14: මහෞෂධ මලනුවන්ට තියුණු ප්‍රඥාවක් මෙන්ම සැලසුම් කිරීමේ මනා හැකියාවකුත් තිබෙනවා මරා. ඒ සමගම අප්‍රතිහත ධෛර්යයත්. මේ මියුළු නුවර වටා ඔහු ආරක්ෂක පවුරු සහ අගල් ඉදිකර නොතිබුණා නම් චූලනේ බ්‍රහ්මදත්තයන්ගේ ආක්‍රමණයට අප නිසැකවම ගොදුරු වෙන්නට තිබුණා මරා.
13: ඒ දේවීනි, අපේ රජතුමා තීරණාත්මක අවස්ථාවලදී සවන් දෙන්නේ අනෙක් සිව් දෙනාගේ උපදෙස් වලට පමණයි.
14: සත්‍ය අප බැහැර කළ යුතු නැහැ අමරා. උපදේශකයන් වශයෙන් ප්‍රඥාවන්තයින් තෝරා ගැනීමට ප්‍රමාණවත් තරම් බුද්ධියක් රජ කෙනෙකුට තිබිය යුතුයි.
13: එහෙමයි දේවියනි, අපේ රජතුමාට මෙවරවත් එම බුද්ධිය පහළ වේවා.
4: සමීර, ආසිතිනව නේද කියනකොටේ උමඟ බලන්න යන්න? ඒකනම් රාජකීය උමඟක්.
3: මට හිතෙන්න තරංගා, මේ ජාතකයට උම්මංග ජාතකය කියලා නම ලැබුණෙත් මෙන්න මේ උමඟ නිසාම වෙන්න ඕනේ. අපි දිගටම සංසාර කතන්දරත් එක්කම මේ උමඟට මොකද වෙන්නේ කියලා බලාගන්න පුළුවන්.
15: සංසාර බැඳීමක් නේ ආදරේ. ඔය net එකම ඉන්නේ තරංගා සමීර කියලා තියෙනවා. මෙහෙම කියන්නේ මේ ලංකාවේ ඉන්න එක්කෙනෙක් නෙමෙයි, ජපානයේ ඉඳලා. ගාමිණී, ඉතින් කොහමද? ගාමිණිත් එක්ක ඉන්නවා ඉතින් යාළුවා නිශාන්ත, ඒ වගේම ආදරණීය බිරිඳ අරුණ සංජීවනි, පුතා ඖෂධ, දුව සේනාශ්‍රී, ඒ වගේම අම්මා. ලංකාවේ යාළුවෝ ගොඩක් ඉන්නවලු මේ හැමෝමත් එක්ක මේ වෙලාවේ සංසාර කතන්දර අහගෙන ඉන්නවා කියලා අපි හොඳටම දන්නවා. පස්සර රමණි සුමේදා, කොහමද ඉතින්? සුබ දවසක්. හැමදාම වගේ ලස්සන මැසේජ් එකක් ඔයත් තියලා තියෙනවා. සංසාර කතන්දර කියන්නේ මහා වෙහෙසක් දරනවා කියලා ඔය දෙන්න අපි දන්නවා. ඔයාලා දෙන්නව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි රමණි සුමේදා අපිට කියලා තියෙන්නේ. ඉතින් ඔන්න නිගම්බෝ මීගමු ඉඳලා ධනජය බණ්ඩාර සෙන්ට් ඇන්තනිස් රෝඩ් එකේ ඉන්නේ ආදරණීය සමීර මල්ලි, තරංග නංගි අදත් සංසාර කතන්දර අහගෙන ඉන්නේ මගේ අම්මත් එක්කම කියලා තියෙනවා. ඉතින් මේ කතාමාලාව ඉදිරිපත් කිරීම අපේ දැනුම අලුත් කර ගැනීමක්. මෙහෙම අපිට කියලා තියෙන්නේ බුද්මි සනායා කාර්යවසම් සිරිවර්ධන.

අලුතපල ඉඳලා හිමාලී මහත්මිය අපිට එවලා තියෙනවා මැසේජ් එකක්. පුතා සමීර දුව තරංග සුබ දවසක් හරිම ලස්සනයි වැඩේ කියලා තියෙනවා. ඒ වගේම සුබ දැසනක් සමීර තරංග මත් අහගෙන ඉන්නේ. කටුබැද්දේ ඉඳලා ශානි අපිට එහෙම මැසේජ් එකක් තියෙනවා.

කැලනින්දල කුමාරිය අත් අපිට ලස්සන මැසේජ් එකක් කියවලා තියෙනවා. සංසාර කතන්දර දිගට මහගෙන ඉන්න ආසය දෙන්නටම සම්මා සම්බුදු සරණයි කියලා තමයි කුමාරිය අපිට කියලා තියෙන්නේ.

0: දුබයි වල දීපිකා අපි වහගෙන ඉන්නවා කියලා අපි හොඳටම දන්නවා ඉතින්. Good morning සුබ දවසක් වේවා සමීර තරංගා ඔබ දෙපළටම සංසාර කතන්දර අහගෙන ඉන්නවා දුබයි වල ඉඳලා කියලාත් කියලා තියෙනවා.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න
0: 011 236 636 834.
2: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
3: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 011 236 636.
4: Coca-Cola රසදෙ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ෙන් ඉන්න. අපි එන්නේ ජුනි 14 උඩවලව. ජුනි 15 තනමල් විල
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112 125 125 මතන්න BYD ගරුසරු කොන්දේසි සහිතයි.
6: Kills within the now nishpadana sandha anuma milak Gova gram 100 and rupel 16 kart kolomban amba gram 100 and rupel 24 iso gram 100 and rupel 179 Kills now bavai anuma milai
7: net fm sansara kathandara sansara kathandara enna api jeevithaya aadarin kiyawa gamu
0: අපි ආයෙත් සංසාර කතන්දරත් එක්ක මේ වෙනකොට වේදේහ රජතුමයි මහෝෂධයන්ටයි එරෙහිව උත්තර පංචාල නුවර හරි හරියට කුමන්ත්‍රණ.
8: සමීර, චූලනී රජතුමයි කේවට්ටයයි එකතු වෙලා මොකද්ද මේ කරන කුමන්ත්‍රණේ?
0: මට පේන්නේ ලොකු මීටින්යක් වගේ.
9: රජතුමනි, ඒ මහලු වේදේහය මෙහි පැමිණෙන තෙක් මා නොයවසිල්ලෙන් පසුවන්නේ. මේ ඒ මොකද දන්නවද? මගේ අභිමත ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා. මෙවර අපගේ යෝජිත යාන්ත්‍රණය ඉතා කල්පනාකාරීව ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි රජතුමනි.
10: ආචාරිනි, ඔබතුමාගේ උපදෙස් අනුව දැනටමත් මා 100ක් රජදරුවන්ගේ සේනා ප්‍රධානීන් වෙත නියෝග නිකුත් කර තිබෙනවා සීරුවෙන් සිටින ලෙස.
9: ඔවුන් සන්නද්ධ කළ යුතුයි. මනා ලෙස සන්නද්ධ කළ යුතුයි. රජතුමනි, මෙය අවසාන සටන නොවේ.
10: එහෙමයි එහෙමයි.
9: රජතුමනි, තීරණාත්මක මොහොත වෙනතෙක් අපගේ අරමුණු රහසක්ව තබා ගත යුතුයි. ඔබතුමාගේ දේවිය දූ කුමරිය වුවත්
10: නැතනත ආචාර්යනි, නන්දා දේවියවත් මාගේ දියණියවත් මේ ගැන කිසිවක් දන්නේ
9: නැහැ.
10: එත් මාගේ මෑණියන්ට නම් කෙසේ හෝ යමක් ඉබවැටි ඇති බව මට වැටහෙනවා. කුමන කරුණක් නිසා හෝ එයත් දැන් මහෝෂධයන් කෙරෙහි දැඩි උදහසකින් පසු වෙනවා.
9: තලතා දේවීන් වහන්සේ විනිවිද දකින ප්‍රඥාවක් සහිත උත්තමාවක් නේ.
10: ආචාර්යනි, වේදේහයන්ගේ රාජකීය පෙරහර පළමුවෙන්ම පිවිසුණු ඇත්තේ මහෝෂධයන් ඉදි කළ ගඟුල්ගමු නව නගරයට.
9: එහෙමයි එහෙමයි. පිළිගැනීමේ උත්සව සැනකෙළි රාජදූත හුවමාරු ආදියට අපිත් සුහද ලෙස සහයෝගය දක්වමු. විශ්වාසය දිනාගනිමු. රාත්‍රී කාලයේදී අනපේක්ෂිත පරිදි වටලා ගනිමු.
11: ගඟුල්ගමුවේ සීමාව සහ ගංගාව අතර ගව්වක පමණ දුර ප්‍රමාණයක් තිබෙනවා.
9: ඒ රජතුමනි, එතරම් පුළුල් වපසිරියක් වටලෑම අනවශ්‍යයි. ප්‍රාකාරය අසලින් නගරය වටකොට සන්නද්ධ සේනාව පෙළගස්සමු.
10: එහෙමයි එහෙමයි ආචාර්යනි.
9: ඉන්පසු රජතුමනි,
10: කිමෙක්ද
9: යෝජිත බෑණනුවන් වන වේදේහයාට ඔබතුමාගේ මනාපය පරිදි දායාදය පිරිනමන්න? මහෞෂධයා මට බාර දෙන්න.
10: මහෞෂධයා ඔබතුමාට බාර දෙන්න? මහෞෂධයාට කෙබඳු දඬුවමක් දීමටද ඔබතුමා අදහස් කරන්නේ?
9: පිටිකරින් තරේ අල්වාගෙන මුහුණින් අඩක් ගෙවෙන තුරු බිම අතුල්ලා පසුව ජීවිත දානය දීමයි මගේ අභිමතය. අනන්‍යතාවයේ ගර්හිත කිරීම රජතුමනි, මරණයට වඩා ක්‍රූර දණ්ඩනය.

0: බලමුකු බලමුකු අපි තින්නවන මේ වහගෙන බලාගෙන කේවට්ටයා කොහොමද මහෞෂධ පඩිතුමාගෙන් පලිගන්නේ?
1: අර එක දවසක් කේවට්ටයාගේ ඔළුව බිම දාලා උරච්චි කරානේ මහෞෂධ පඩිතුමා. අන්න ඒකට පලිගන්න තමයි මේ හදන්නේ.
2: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: මේ වෙලාව අපි දන්නවා සිංගප්පූරුවේ ඉඳලා චම්පිත් අහගෙන ඉන්නවා සංසාර කතන්දර. දෙන්නටම තෙරුවන් සරණයි. සමාව වෙන්න පොඩ්ඩක් පරක්කුණා මේ මැසේජ් එක දාන්න කියලා තිබ්බ. කමක් නෑනේ, කොහොම හරි දැම්මනේ. හිතෙන්නේම පංචාල චන්දි කුමරී ගැන. ඒක හරි ෂෝක් අනේ. කවුද මෙහෙම කියලා තියෙන්නේ? ඔකනේ ඉතින් වැඩි නම දාලා නෑ කවුද මෙහෙම කියන්නේ කියලා. අපි බලමු නම තියනවද කියලා. චන්ද්‍රිකා, ඔයා තමයි අපිට මැසේජ් එක තියලා තියෙන්නේ. සුබ දර්ශනක් වේවා. ඔයාලා දෙන්න ලස්සන්ට කරගෙන යනවා වැඩේ. රූපරාමු මෙවි මෙවි පේනවා කියලා තියෙනවා. අපිට එහෙම කියලා තියෙන්නේ ජයන්ත. එතකොට මේ කවුද මේ ලස්සන ගුඩ් මෝර්නින් මැසේජ් එකක් තියලා තියෙනවා. ඒ වගේම සුබ දර්ශනක් වේවා තරංගා නංගි, සමීර මල්ලි, net fm කාර්ය මණ්ඩලයේ හැමෝම කරන මේ වැඩසටහන් වලට හරි ආසයි. මෙහෙම කියලා තියෙන්නේ තනකොළවත්තේ රෝසි, හබීජනක ප්‍රසාද්, අක්ෂාතරුමනිදුව, අම්මා අශෝකා යටි අන්තොට ඉන්නවා කියලා තියෙන්නේ අපිව අහගෙන.

කිතුල් ගලින්දලා මලින්දි සුබ දැසනක් අක්කයයි අම්මවත් ආදරෙන් මතක් කරන්න කියලා කියලා තියෙනවා. ඉතින් ඔන්න අම්මවත් අපි ආදරෙන් මතක් කරනවා. මේ වෙලාවේ සංසාර කතන්දර අහගෙන ඉන්නේ කියලා තමයි කියලා තියෙන්නේ. මිරු රෝයි අපිට මැසේජ් එකක් කියවලා තියෙනවා අහගෙන ඉන්නේ කියලා. නාවල් පිටින් කමනි ඔයත් අපිට මැසේජ් කරලා තියෙනවා.

0: ගම්පල ප්‍රියදර්ශනී අමතකුණ කියලානේ හිතුවේ අඬන මූණකුත් දාලා තියෙනවා අපිට ඔන්න ඔයගේ මෙසේජ් එකක් කිව්වා
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
0: 8:45
4: net fm සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු
5: සංසාර කතන්දර අහන ඔයත් එක්ක අපි ආයෙත් යන්න හදන්නේ මියුරු නුවරට
6: මේ සමීර අමරාදේවි වේදේහ රජුව දැකලා
5: ඉතින්
6: රජතුමා තවත් තරුණ වෙලා නේද
5: ආදරේ හිතර දෙන්නන තරංග බලන්නකෝ මේ උතුම්බරා දේවිගේ අමරාදේවිගේ කතාව අහලා
6: අහමු
7: කලකට පසුව අදයි දේවියනි මට රජතුමාව දැක ගන්නට ලැබුණේ
8: ආ ඔබට එතුමා හමු වුණා දමර
7: එහෙමයි එතුමා නියෝග දෙමින් සිටි ඇමතිවරුන්ට
8: ඔබ සමග කතා කළාද
7: ඒ සඳහා ඉස්පහසුවක්වත් එතුමාට තිබු බවක් පෙනුනේ නැහැ දේවියනි මා දුටු බවට සංඥාවක් නම් කළා පමණයි ඒ කෙසේ වුවත් දේවියනි රජතුමාට දැන් පුදුමාකාර තරුණ පෙනුමක් තිබෙනවනේ
8: එසේ විය යුතුයි එහෙත් ඔතරම් මාලේපන ගැල්වීමෙන් ගතවුණු තාරුණ්‍ය ආපසු ලබා ගන්නට බැහැනේ අමරා ඒ කෙසේ වුවත් රජතුමාට මේ දිනවල වැඩ කටයුතු අධිකයි හෙට උදෑසන පංචාල දේශය බලා පිටත්වීමේ
7: උත්සවයට සහභාගි වනු පිණිස මටත් පණිවිඩයක් ලැබී තිබෙනවා දේවියනි
8: ගමන සඳහා මා ඔබට අස්රියක් එවන්නම්
7: ඔබතුමිය හුදකලාවෙන් කාන්සියෙන් පසු වෙනව ඇතැයි සිතුණු නිසයි මාමි
8: ඔබගේ පැමිණීම බෙහෙවින් අගය කරනවා මරා අල්ලාප සල්ලාපෙහි යෙදීමට වුවත් සමීප ඉහෙලියක වශයෙන් මට සිටින්නේ ඔබ පමණයිනේ
7: ඒ එසේ වුවත් දේවියනි වැඩිකල් නොගොස්ම ඔබතුමියට තවත් ඉහෙලියක් ලැබෙනු ඇතැයි මා සිතනවා
8: ඒ එසේම වනු ඇතැයි මාත් අපේක්ෂා කරනවා මරා ඒත් පංචාල චණ්ඩි කුමරිය මෙහි රැගෙනීමට සැලැස්වීම මහෞෂධ මලනුවන්ට හැර වෙන කිසිවෙකුටත් කළ හැකි දෙයක් නොවේ යමරා ගිරා පඬිතුමාගෙන් අපට ලැබුණු තොරතුරුවලට අනුව මට විශ්වාසයි ඔහු එයට සමත් වන බව
7: එහෙමයි එහෙමයි දේවියනි ඒ සඳහා අවශ්‍ය ප්‍රඥාව අධිෂ්ඨාන ශක්තිය එතුමාට
8: කුමක්ද ඔය දොර මුළුමනින්ම විවර කරන්න අමරා
7: හොඳමයි හොඳමයි දේවියනි
8: මේ අමරා
7: දේවියනි
8: ඔය මංජුසාවෙහි තිබෙන්නේ කුමක්දයි ඔබ දන්නේ නැහැනේ
7: කොහොමද දේවියනි
8: පංචාල චණ්ඩි කුමරිය වෙනුවෙන් රැගෙන යන රන්නබරන සලුපිලි සියල්ල අගනා මැණික් වලින් අලංකృత දඹ රණින් නිම කළ පළඳනා එපමණ අලංකාර එපමණ අගනා පළඳනාමන් මීට පෙර මා කෙදිනකවත් දැක තිබුණේ
7: දේවියනි රජතුමා පැමිණේවා
9: අමරා දේවියනි මට වැටහුණා ඔබ අපගේ දේවිය හමුවන්නට පැමිණි බව වචනයකින් මා සංග්‍රහ කරන්න හෝ ඉස්පාසුවක් නැහැ ඔබ දකින්ට ඇතිනි වැඩ කටයුතු අධිකයි
8: හෙට උදෑසන පිටත් වෙන්න තියෙනවනේ
9: නික්මයාමි උත්සවයට සහභාගී වීම සඳහා කැඳවීමක් අමරාදේවියට ලැබෙන්ට ඇති.
8: එහෙමයි. ලැබුණ දේවයන් වහන්ස.
9: උදුම්බරා දේවියනි.
8: රජතුමනි.
9: ඔබ ඇතුළු ප්‍රභූ කාන්තාවන් පිරිසකට වෙනම මණ්ඩපයන් සූදානම්ව තිබෙනවා. නැගෙනහිර වාහල්කඩ අට්ටාලේ මත. ඔබේ පැමිණීම විශේෂයෙන්ම වැදගත් උදුම්බරා දේවියනි.
8: හොඳමයි දේවයන් වහන්ස.
6: සමීර, අපි කවුරුත් කැමති නෑනේ අතුරේ බෙදාගන්න.
5: ඔව්, විශේෂයෙන්ම අපේ ගැහණු පාර්ශවේ නම් කැමතිම නෑ.
6: පුදුම ඉරිසියාවක්නේ ගැහණු හිතවල තියෙන්නේ. ඒ වුණාට මේ උදුම්බරා දේවි දිහා බලනකොට මට හිතෙනවා කොහොමද ඉවසීමක් දරා ගැනීමක් ඒ අදරේ ඇතුලේ තියෙන්න ඕනේද කියලා. තමන්ගේ සැමියා තවත් බිරිඳක් සරණ පාවා ගන්න හදද්දී ඉන්ද්‍රකීලයක් වගේ ඒ හැම දෙයක්ම දරාගෙන ඉවසීමෙන් අර ප්‍රේමයෙන්ම ඉන්න ගෑනු හිතක් නිවනට උඟක් ළඟ වෙන්න ඕනේ සමීර.
5: බෝධිසත්ව චරිතයක එක තැනක, මේක උම්මංග ජාතකයේ නෙමෙයි වෙනත් තැනක තියෙනවා, හරි ලස්සන වචනයක් තරංග.
6: මොකක්ද?
5: ඒ තමයි සපත් නිරෝෂය. තමන්ගේ ආදරය කරන සැමියා තව කෙනෙකුට හම් වෙනවට ගැහණියක් කැමති නොවීම. හැබැයි උදුම්බරා දේවියගේ හිතේ නම් සපත් නිරෝෂයක් ඇත්තෙම නැති ගානයි.
6: ගැහණියක් හැටියට මට හිතෙනවා එතකොට සාදු සාදු සාදු කියන්න.
5: හැබැයි තින් උදුම්බරා දේවියගේ තනි නොතනියට අමරා දේවි මේ වෙලාවේ ළඟ ඉන්න එක ලොකු හයියක්.
10: FM 95.8 Net FM Divaina Pura 8:52 Wasara 21 pura Satya samagin janata vishwasaya dinu Net News

0: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
2: එහෙයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිම සෙට්.
5: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ
9: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
10: සංඛ දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
9: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
10: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak Anugrahaya
11: හොඳම දේ අඩුම විලට තිප්ප ව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් අසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු.

0: සංසාර කතන්දර උන්මංග ජාතකයේ අටවෙනි දිගහැරුම් මේ විදිහට දිගහැරෙද්දී අපි අවසාන කතාංගයට යොමු වෙන්න ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් වේදේහ රජතුමා උත්තර පංචාර නුවරට යන්නයි ලෑස්ති වෙන්නේ.
1: සමීර මොනවා වුණත් ඉතින් අපේ හිත් පෘථග්ජනයිනේ. මට හිතෙනවා උදුම්බරා දේවි මේ වෙලාවේ නම් ටිකක් හැඟුම් බර වෙලා තමයි ඉන්නේ කියලා.
0: අපි බලමු ඒ හැඟීම් හංගගෙන උදුම්බරා දේවි මේ සමුදීම කොහොමද කරන්න කියලා.
2: දේවියනි, රජතුමා අසුන් ගත්තොනම නිසල්මනේ පසු වෙනවා. මහෞෂධ මලනුවන්ගේ බලවත් විරෝධය පවා නොතකා රජතුමා වල්මත් කොට රවටාගෙන මේ අඥාන පණ්ඩිතරැල කේවට්ටයාගේ මර උගුලට හසුවීමට දරන වෑයම දුක්ඛදායකයි. ඔවුන් හට මහෞෂධයන්ගේ පිහිට පිළිසරණ මිස අන් කිසිදු ගැලවීමක් නැහැ.
3: දේවියනි, අර අර අර
2: අර සේනක පණ්ඩිතයා විශේෂ යමක් රැගෙන රජතුමාට සමීප වූවා.
3: ආශිර්වාද කරන්නට විය හැකියි.

0: රජතුමාගේ සුරතෙහි ආභරණයක් පළඳ වෙනවා. ගෙලිහිත් යමක් පළඳ වෙනවා. දෙවිනි, රජතුමා නැගී සිටිනවා.
1: රටවැසියන් අමතන්නට විය හැකි.
2: මාගේ යටහත් වැසියනි, උත්තර පංචාල දේශය බලා අප නික්ම යා යුතු සුබ මුහුර්තිය ළඟා වෙමින් පවතිනවා. එනිසා මේ මොහොතේ මා වෙනුවෙන් වචන ස්වල්පයකින් ඔබ හැමතීමට මාගේ ජ්‍යෙෂ්ඨ පඬිත සේනක පඬිතුමා හට අවසර ලබා දෙනවා.
3: අති ගෞරවාර්හ රාජෝත්තමයාණනි, අපගේ යටත් වැසියනි, ජනතාවගේ බලවත් ඉල්ලීම පරිදි අප මේ ගමන පිටත්වන්නේ අපගේ රාජෝත්තමයන් සහ උත්තර පංචාලයේ අභිරූපී පංචාල චණ්ඩී කුමරි අතර සරණ බන්ධනය සිදු කිරීම පිණිසයි. අපගේ රාජ්‍යයන් අතර පවතින මතභේද දුරු කිරීමේ ඒකායන මාර්ගයේ වශයෙන් ඉදිරිපත් වූ ඒ විසඳුම සත්කීර්තිමත් කේවට්ට මහා පණ්ඩිතයන්ගේ චින්තනයේ අග්‍රඵලයක්. සුබ මුහුර්තිය එළඹමින් පවතින නිසා රටවැසියනි, සමු ගැනීමට අපහට සිදු වෙනවා.
0: සුබ මුහුර්තය කිසිදද

0: ඔන්න එහෙනම් අපිත් යනවා ඒ මඟුල් පෙරහැරේම උත්තර පංචාලි නුවරට.
1: මතකනේ අපි ගිය සතියේ කිව්වා ලස්සන්ට ඇඳගෙන අපි මේ සතියේ ලෑස්ති වෙනවා කියලා මගුල් ගෙදරකට. අපි දෙන්නත් දැන් යන්න හදන්නේ මේ මගුල් පෙරහැරෙම උත්තර පංචාල නුවරට මගුල් ගෙදරදී ලබන සතියේ හම් වෙන්න.
0: බලන්නකෝ අපේ සමීරගේ ලස්සන.
1: මගුල් පෙරහැරක් කියන්නේ කොයි වගේ දෙයක් කියලාද තරංගට හිතෙන්නේ?
0: මට හිතෙනවා ඒක වචනෙන් විස්තර කරන්න බැරි තරම් සුවඳ ඇති එතන. ඒ වගේම හරිම මිහිරි සංගීත ඇහෙනවා ඇති එතන. මල් පිරිලා ඇති.
1: සංසාර බැඳීම් හටගන්න පටන් ගන්න තැනක් නේ මගුල් පෙරහැර කියන්නේ. ඉතින් මේ බැඳීම අපේ ලබන සතිය වෙනකන් තියාගමු තරංග.
0: හා එහෙනම් අපි දෙන්න ගිහිල්ලා එන්නයි හදන්නේ මං තරංග.
1: මම සමීර.
2: FM 95 FM 94.8 Net FM
3: සුබ දසනක් වෙලා උදසන 9යි දැන්.

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් සත්‍ය අන්තය.

0: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෙෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
3: Good morning වේලාව උදේ 9:00 විනාඩි 19යි.
4: තාත්ති,
5: කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ.
4: ඉතින් දුව, එයාව රපුන්සල්ව බේරගන්නනේ.
5: මන් රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. පේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින්

0: హాయ్ మేట్, స్పీడ్, బడ్జెట్, యూసేజ్, లైఫ్ స్టైల్ ఒక్కటమ సెట్. ఎస్ఎల్సి మొబిటెల్ హోమ్ 4G కనెక్షన్ హెమర్తిమ సెట్.
1: Kills within the now nishpadan sandha anumamilak gova gram cia 10 rupel 10 kart kolomban ampagram cia 10 rupel 27 isogram cia 10 rupel 179 kills now babai anumamilai
2: pahe shishatya nisaka jay genena satara shishatya jay maga vibhaga purva vishesha prakashanaya dan nikutvi eta wenasa watha ganna anukarna walin pravesha sambandha araganna kiyawanna danaganna jayaganna satara
3: Coca-Cola rasade notinanno unna ape modalali mahatwuruntai mahatmeintai tege dinanna niyama chance ekak vaasi rasak karanna tiyenne punchima punchi deyai koi mohotaka hari oyage velanda salatat ape net fm kandaayema enna puluwan ehema evit modalali gen cool beam ekak denna kiyala illuwoth oya denne Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda netnam Portillo ekak nam oyata e mohotema mudal tagak dina ganna puluwan ehenam soodanam inninna api enne juni 14 udawalawa juni 15 තනමල් විල
4: ඔබ ඔලෙවල් අවසන් කළායෙක්ද අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න අවතන්න 0112559669
5: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
6: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
7: Net FM Hello Hello Satyantaya

වෙලාවුදේ 9යි විනාඩි 26යි. හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න ගමන් මට මැසේජ් කරපු කට්ටිය මතක් කරන වෙලාව තමයි මේක. නාහල්ල පැත්තට ගිහාම මේ වෙලාවේ මාන්තික ඉන්නවා කියලා මට මැසේජ් කරලා තිනවා හේෂාන්, ඊට පස්සේ චාමර, ඒ වගේම සඳුන් ලොකු පුතා හෂෙන්වයි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනවා. ඒ වගේම ඇන්තනී ආවත් එකතු කරගන්නම්. සුබ දසක් වේවා සාපිත්. මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ මට මැසේජ් කියවල තියෙන නිකවැරටියෙන් චම්පික තැන්කියු. ඒ වගේම අසමාත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මාෂි උකුවෙලින් මැසේජ් කරලා තිනෝ. තැන්කියු මාෂි, ආවත් එකතු කරගන්නම් මේකටම.

0: ගිටාරෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනූ net news ශක්තිමත්ව ඉදිරියට.

0: can I make? Speed, budget, usage, lifestyle. Okkotuma set SLT Mobitel Home 4G connection. Hamathima set.
1: Leasing poli adu kali ai thamat wahaniyak ganne nathe LB leasing wetin liya padinchi kala nokala oneema wahaniyakata wedima leasing mudala aduma poliyata dan mama tanna 0112200
2: aa kohinda me JBL eka
1: keels ekeng
3: rupiyal 3000 kata wediyen keels ekka shopping karanna nexus app eke QR ekak scan karanna spin karanna hita ganna beri watina tagi rasak win karanna keels enna spin karanna win karanna kondisi saniya mena dalave
4: meltdoll hisarathaya una sempratishyawa angapatha vedanawa apahasu dina සදහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
5: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 2.5 GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා දැන්ම රුපියල් 368ක් reload කරන්න
6: ප්‍රතික්ෂාව කැස්ස උණ අංකපත වේතනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනකල මතුකා කැස්සට පැනිය සෙවනකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0247 21 33 540
7: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ Kirk Upping
8: Net FM Hello Satyam

රයිට වෙලාව හුදේ නවයයි විනාඩි 40යි. අම්මෝ මතක් කරන්න දේවල්ද නැත්තේ නේද අනේ. අපි මුලින්ම මතක් කරන්න හදන්නේ මේ වෙලාවේ මට මැසේජ් කරපු සෙට් එකක් ඉන්නවා. ඒ කට්ටියව හයි ගෝමදාසා, ගුඩ් මෝර්නින්. අපි ඊයේ ඩීජේ එක බැලුවා නියමයි. මට මංජුලගේ සිඳගෙන සිංදුව දෙන්න කියලා තියෙනවා. මාත් ඒකට හරි ආසයි. මම ඔයාලට දෙන්නම් ආ තංගල්ලෙන් අප්සරා. අර ලස්සන ගෑනු ළමයා උදේ පාන්දරම නැගිලා මැසේජ් එක දාලා තියෙන්නේ නේ. හෙලෝ හෙලෝ සතියන්දි, අපිත් අහගෙන ඉන්නවා කඩවත මනෝජ් ෆයිබල් ගාස්කේ සෙට් එක. බොස් මනෝජ්වයි, ඊට පස්සේ දිමුතු, නවීන්, අමල්, පැතුම්, කෝසල, විහංග, පසිඳු, අමිල, නදුන්නෙක් ඔක්කොම කට්ටිය එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ ගුඩ් මෝර්නින් අසා, අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා දුමිත් මාකඳුරෙන්. මම ඔයාවත් එකතු කරගන්නම්. Thank you දුමිත්. ඊට පස්සේ මම එහෙමම යන්න හදන්නේ රිකිල්ල ගස්කඩ පැත්තට සැලොන් දිනශ්‍රී එකේ. ඊට පස්සේ මයිලුපිටිය සැලොන් දිනශ්‍රී එකේ අපේ ශාමා, ඊට පස්සේ සංදීපනී, නුවන්තිකා ඔක්කොම කට්ටිය මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. උදාර විදියට මාව අහගෙන ඉන්න සෙට් එකම එකතු කරගන්නම්. Thank you. ජය වේවා.

රයිට් වෙලාව උදේ 9යි විනාඩි 52යි අපි යන්න හදන්නේ අලුත් පැයකට හෙලෝ හෙලෝ සතියෙන් දෙය හගෙන ඉන්න ගමන් අද මතක් කරන්න ඕන හිමව් වරණ ප්‍රාසංගික අත්දැකීම සිනමන් ලේක් සයිඩ් හොටල් පරිශ්‍රයේදී අද වටත් විඳ ගන්න අවස්ථාව තියෙනවා විශේෂයෙන්ම අමරදේව මාස්ටර්ගේ සින්දුවක් අහන්න තියෙනවා කියලා කියන්නේ ඒක කොච්චර වටින අවස්ථාවක්ද නේ කියන්නේ අපතරින් සමුගත්තත් ඒ හඬට අපි තාමත් ඒ විදිහට ආදරේ ඒ සින්දුවලට ආදරේ ඒ සින්දුවල රසය ඒ විදිහටම වෙනස් ආකාරයකින් විඳ ගන්න තියෙන හොඳ අවස්ථාවක් තමයි හිමවරණ කියලා කියන්නේ. ඔයාලට mytickets.lk එකෙන් අද දවසේදීත් ඔයාලට හැකියාව තියෙනවා. තවත් ටිකට් පත් කිහිපයක් පමණ ඉතුරු වෙලා තියෙන ඉක්මනටම ඔයාගේ අසුන වෙන් කරවා ගන්න mytickets.lk එකෙන් ඔයාගේ ටිකට් පත ඔයා පුළුවන් තරම් ඉක්මනට මිලදී ගන්න. අද රෑ 4 තමයි ප්‍රසංගය තියෙන්නේ. මෙන්සයි ගැනත් මතක් කරන්න ඕන. මේ ගැනත් මතක් කරන ගමන් අපි අලුත් පැයකට යන්න හදන්නේ උදේ 9යි විනාඩි 53යි දැන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදේ 9යි විනාඩි 57යි දැන්.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
5: Kiehl's Crispy Fridays 8-piece chicken bucket එකක් දැන් රුපියල් 2290කට Kiehl's වෙතින්ම පමණයි. මෙම දීමනාව ජූනි 12 වන දිනට පමණක් වළංගු වේ. කොන්දේසි සයිතයි.
6: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
7: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

0: සංස්කාරය
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ
2: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න
2: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
1: පොසොන් තොරණ පහන් කූඩු දන්සැල් ආදී ආමිස පූජාවන් පිරි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න
2: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු
1: අනුග්‍රහය අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි
2: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: මොබිටෙල් 368 බජට් එකන සෙට් වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
5: Good morning. වේලාව 10:00 විනාඩියකයි.

බලව උදේ 10යි විනාඩි 5යි අපි හෙලෝ හෙලෝ සතියන් දහගෙන ඉන්න ගමන් අලුත් පැයකට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ පැය පටන් ගන්නකොටම මට මැසේජස් කොහොමද කියන්නේ අර උතුරන්නේ ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් මේ පිටාර යන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඒ නිසා ඒ කට්ටිය මතක් කරලාම ඉන්න ඕන. නිගම්පු දනංජය බණ්ඩාර සෙන් ඇන්තනිස් රෝඩ් එකේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා දිනවා. ඊට පස්සේ හයි කොහොමද අසා අපිත් මේ වෙලාව ආවහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා චතුර. හයි කොහොමද ගුඩ් මෝර්නින් අසා අයියා අපේ අම්මගේ බර්ත්ඩේ එක අම්මවයි මාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා ජයන්ති මැසේජ් එකක් දාලා තිනවා හංවැල්ලෙන්. අම්මා ජයන්ති හංවැල්ලෙන් තමාෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හැපි බර්ත්ඩේ මං ගොඩාක් ආදරෙන් විශ් කරනවා. ඊට පස්සේ මේ පැත්තට නම් වහිනවා අයියේ කියලා මට දයා දිසානායක මැසේජ් එකක් දාලා තිනවා. අපේ පැත්තට වහිනවද කියලා අහලා තිනවා. දැන් නම් කොළඹට වහින්නේ නැහැ. උදේ පොඩ්ඩක් වැස්සනේ. ඊට පස්සේ ගුඩ් මෝර්නින් අසා ලස්සන සින්දුවක් දෙනවද කියලා දිනුෂික මැසේජ් එකක් දාලා තිනවා. Thank you දිනුෂික ඔයාවත් එකතු කරගන්නම්. වෙලා උදේ 10යි විනාඩි 6යි. අපිට තව පැය දෙකක් තියෙනවා. ඔයා ඇතිතරම් මැසේජ් කරන්න මං ඔයාව මතක් කරන්නම්.

0: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
3: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
3: සංදි සෝයට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සෝය උදා කරගන්න 0810-97-399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමදේම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමදේම සෙට්.
6: නුවන දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net FM
7: Coca-Cola රස දෙ නොදිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 14 උඩවලව. ජුනි 15 තනමල්විල.
8: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 047-31-33-540.
9: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
10: සංක දිනය. සශිකා නිසංසලා.
11: සුනීර සුමංග.
12: නුවන්තිකා සේනාරත්න.
13: අමීෂ මිනෝල්.
9: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී. ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
14: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
3: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
15: AAT නව ශිෂ්‍ය ලියාපදිංචිය සඳහා වන 120ක වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න අඩු වයසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න අමතන්න 0112 559 669.
16: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ අදම කතා කරන්න 0112 536

0: FM 95.8 Net FM Divaina Pura.
1: Right, වෙලාව දෙද 6යි විනාඩි 21යි. ඔයාලට මම මේ මතක් කරන්න හදන්නේ NSB බැංකුවට අරගෙන එන NSB Digital Drive තෙවන අධීරය පිළිබඳව තමයි මේ මතක් කරන්න හදන්නේ. සාමාන්‍යයෙන් ඔයාට මේක සැහැන්න වැදගත් දෙයක් නිසා තමයි මම මේ මතක් කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි නිතරම මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි ලෝකය වේගෙන් ඩිජිටල් කරණය වෙනවානේ. ඉතින් එතකොට ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශ්‍රී ලංකාවේ ජනතාව ඩිජිටල් බැංකුකරණය හා මුල් ඇතුළත්කරණය හරහා සවිබල ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක කරන දැවැන්ත වැඩසටහනක් තමයි NSB ඩිජිටල් ඩ්‍රයිව් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේකේ තෙවන අධීරය ජූනි මාසේ 7 වෙනිදා ආරම්භ වුණා. යක්කල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන තමයි වැඩසටහන ආරම්භ වුණේ. ඊට පස්සේ කිරිඳිවැල වගේම එතනින් ඉහළ ප්‍රධාන ස්ථාන 15ක් පුරා ක්‍රියාත්මක කිරීමට මේ වැඩසටහන සූදානම් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට හැකියාව තියෙනවා අද 13 වෙනිදා දෙල්ගොඩ මන්සන්දි අසලට આવුත්, ඊට පස්සේ 14 වෙනිදා බිනුවන්ගොඩ ඇලිස් පාර්ක් එක ළඟට આવුත්, ඒ වගේම ජූනි 15 වෙනිදා රාගම ගුවන් පාලම ළඟට આવුත්, ඔයාවටින් අනේන කෙනෙක් නම් ඔයාට මේ සියල්ල දැන කියා ගන්න අවස්ථාව තියෙනවා ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා. මම හිතන්නේ මේක ඔයා සෑහෙන්න වැදගත් දෙයක් දැනගන්නේ කනාගිතේට පියන ගන්න නම් අනිවාර්යෙන් මේ පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයාත් ඒවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ අවස්ථාව මගහැර ගන්න එපා, ඔයා යන්නම ඕනේ. රයිට්, ඒකනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ. හයසයි කොහොමද, අපි මේ වෙලාව වහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා. මාකෝල ගල්පොත් හන්දියේ ප්‍රියන්ත මැසේජ් එකක් දාලා තිනවා. අනිවාර්යෙන් ආව එකතු කරගන්නම්. හයි, ගුඩ් මෝර්නින් අසා. පල්ලෙබැද්දී ඉඳලා තමයි මැසේජ් එක දාලා තින්නේ. හැබැයි කවුද කියලා නැහැ. ඕකේ, කමන්නේ, මම ආවත් එකතු කරගන්නම්. ඒ වගේම යටියන්තට කැලණිවත්තෙන් නදී, ගුඩ් මෝර්නින්, මම ඔයා වහගෙන ඉන්නවා ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවා කියලා දිනවා. තැන්ක් යූ, ජය වේවා. ආවත් එකතු කරගෙන මම මේ සින්දුවට යන්න හදන්නේ. 2:06 විනාඩි 22යි දැන්.

මන්නම් කියන්නේ සෙනසුරාද වගේ දවස්වලට ඔය ෆෝන් එකම බල බල ඉන්න නැතුව පොතක් පොතක් කියවන්න ඕන නේද? පාදෙන් නිකන් හරි හිතාගෙන ඉන්නවා නම් කාලයක් තිස්සේ මෙන්න මේ පොත් ටික අරගන්න ඕන. එකපාර ගිහිල්ලා ගන්න තැනක් තියෙනවා නම් මාර වටිනවා කියලා නේ. අන්න ඒක හන් තමයි මම මේවට මතක් කරන්නේ. මේ වසරේ ඔන්න කඳුරට මහනුවර පොත් දැක්ම ජූනි මාසේ 29 වෙනිදා ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් කැන්ඩි සිටි සෙන්ටර් එකේ තියෙනවා. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමේ සංවිධානය කරන මේ වැඩසටහනට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. හැමදාමත් වගේ නිල ගුවන් විදුලිය net fm තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ජූනි මාසේ 29 වෙනිදා ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් KCC එකේ තියෙන මේ දැවැන්තම පොත් ප්‍රදර්ශනයට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය කරන සියලුම පොත් සුවිශේෂී වට්ටම් යටතේ එකම තැනකින් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මේක මිස් කරගන්න එපා. පොත් කියවන්න ආස කට්ටියට තමයි මේ මතක් කරේ. හරිද? right ඊට පස්සේ හයි කොහමද සා අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. චතුර මං ආවත් එකතු කරගන්නම්. thank you. ඊට පස්සේ කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන තමයි කතා කරන්න හදන්නේ. වාගේ නිවාස සීනේ සැබෑ කරන විශ්වාසවන්තම තැන තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. රුපියල් ලක්ෂ 50ට ආඩ කාමර දෙකක් එක්ක කම්ප්ලීට් ගයක් හදාගන්න පුළුවන් කියලා කිව්වොත් විශ්වාස කරන්න අමාරු නැට ඔය විශ්වාස කරන්න ඕන. මොකද කැදල් එන්ටර්ප්‍රයිසස් එක තමයි ඒකට තියෙන නියම තැන. අනිත් දේ තමයි ලක්ෂ 50ක් එකපාර දෙන්න ඕනේ. ඔයාලට ටික ටික ගෙවාගෙන යන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ආගි නිවාස සීනේ සබය කරගන්න පුළුවන්. ඒ නිසා අද හොඳ දවසක් කතා කරලා විස්තර ටික දැනගන්න 0744390352 50. එහෙම නැත්නම් 0744390352 51 කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කතා කරලා ආගි නිවාස සීනේ සබය කරගන්න.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
2: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672 73 36.
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න.
4: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
5: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ල කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0777 406 4497 කතා කරන්න.
6: ආ කොහෙන්ද මේ JBL එක?
7: කීල්ස් එකෙන්
8: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, Nexus app එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, win කරන්න. කොන්දේසි සනියම යන දළවේ.
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
9: නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: සංස්කාරය
1: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura.
1: Right, Berabo Dahaya Vinadi 41 Hello Hello Satyante Ahagane Inna Gaman Api යාලු කට්ටිය මතක් කරන්න හදන්නේ මාකොල්ල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත ඉන්නවා ඊට පස්සේ සුබ දසනක් වේවා සාපිත් මේ වෙලාවේ හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මට පහේකණුවෙන් ත්‍රින්කොවලින් පුංචි බණ්ඩ මැසේජ් එකක් දාලා තිනවා එයාවත් එකතු කරගන්නන් සුජිව මදුරංග ඊට පස්සේ අසා බලංගොඩ අපිත් ඉන්නවා කියලා සජු ඇතුළු කට්ටිය මැසේජ් කරලා තිනවා කොහොම එකතු කරගන්නන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට උදේ 10 විනාඩි 42යි දැන්

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
2: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න.
3: එක එක දේවල්වලට සිට වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිම සෙට්.
4: Kills within the now nishpadan sandha anuma milak Gova gram 100 rupel 16 kart kolomban amba gram 100 rupel 24 Instagram 100 rupel 179 Kills now bavai anuma milak
5: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
6: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. සත්‍ය අන්තය.

රයිට වෙලාව හුදේ කොළහයි විනාඩි පහයි අපි හෙලෝ සතියන්තය අහගෙන ඉන්න ගමන් අන්තිම පැයට ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදී ඔයාලට වැඩිපුර මැසේජ් කරන්න පුළුවන්. එතකොට මම ඔයාලට මේ පැය ඉවර වෙද්දි කියන්න ලබන සිකුරාදා වෙන FM DJ Night Face to Face Attack Show එකේ දවන්ත වෙනසක් වෙනවා. ඉතින් ඒ නිසා ලෑස්ති වෙලා ඉන්න. ඒ ගැන තවත් ඉස්සරහට කියන්නම්. ඔයා මැසේජ් කරනවා නම් 0711 95 95 95 තියෙනවා. අද ගෙදරින්න දවසනේ. ටග්ගාල මේ පැතර මැසේජ් එකක් දාන්න. වෝල් පෝස්ට් එකක් දාලා තියෙනවා. දැක්කේ නෑ වගේ යන්න එපානේ. ටග්ගාල ගිහලා කමෙන්ට් එකක් තියන්න. ගුඩ් මෝර්නින් කියලා උදාර කොල්ලෙක්ගේ ෆොටෝ එකක් දාලා තින්නේ. කමෙන්ට් කරන කට්ටියවත් මම මේ පැය මතක් කරනවා. රයිට් සින්දුවක් එක්ක මැඩේ පටන් ගන්න හදන්නේ. 12ට කලින් මේ පැත්තට එන්න.

0: වෙලාවුදේ 11යි විනාඩි 14යි දැන්.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
4: A-level වානි ජංක්ෂන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචිවන්න. අමතන්න 0112 559 669.
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
7: Meltol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahalaya Meltol paracetamol visheshayaki.
8: Eka eka dewal walata set vela inna ayata hawa thinma set connection ekak gena inne. Speed, budget, usage, lifestyle okkotama set SLC Mobitel Home 4G connection. Hawa thinma set.
9: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද. 0747-21-33-540. අලුත්තන කඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
10: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුම කරගන්න.
9: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
10: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
9: NVQ level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුලදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
11: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 536

0: වගේ මාෂා දැන් අපි දිස්ත්‍රික්ක ගණනාවක් නගර ගණනාවක් පහ කරන අද ඇවිල්ලා ඉන්න දෙල්ගොඩ නගරයට. දෙල්ගොඩ නගරයේ උදෑසන වැහි බර කාලුණයක් තිබ්බත් දැන් කාලේ ගුණ ඉතාමත් යහපත් වෙලා තියෙනවා. දැන් අපේ වෙළඳ කුටියට විශාල පිරිසක් මේ වෙනකොට ඇවිගෙන එනවා. මේ ඩිජිටල් අත්දැකීම විඳගන්න අලුත් අත්දැකීමක් ඇත්තටම මිනිසුන්ට ජනතාවට මේකෙන් ලැබෙනවා. මොකද ඩිජිටල් පේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන හැමෝටම අපි වටිනා ඩිජිටල් ටැග් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. රැපල් ඩ්‍රෝ එකක් තියෙනවා. අපි මේ නෙට්ටෙප්පෙන් ආන හැමෝටම මේ හැන සීමා වෙන සියලු දෙනාම දෙල්ගොඩ නගරේ වැඩිවිය පාරේ අපේ ජාතික ඉදිරිපිටින් බැංකු සාකාව අසලම අපේ වෙළඳ කුටියේ තියෙනවා. එතකොට අද ඇවිල්ලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න QR කීපේ වෙළඳ මහතුන්ට ලබා ගන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. ඒ වගේම අපේ වෙළඳ සහායක මහතුන් ප්‍රවර්ධන නිලධාරි මහතුන් බැංකු නිලධාරින් අද ඔබගේ ව්‍යාපාරික ස්ථානයට එයි. ව්‍යාපාරික ස්ථානයට අපි නොමිලේ සියල්ලම නොමිලේ අද ලබා දෙන්නේ. නොමිලේම QR කීපේ ලබා දෙනවා. QR කීපේ හරහා ගනුදෙනු කරන්න ඔබට අවස්ථාවක් තියෙනවා. මේ සියල්ලක්ම අද නොමිලේ තමයි අපි පහසුකම් සලසන්නේ. මොකද ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමන මේ තියෙන්නේ. මේ ගමනේදී අපි NSB කියන්නේ ලංකාවේ තියෙන හොඳම බැංකු සංනාමයක් 100% රාජ්‍ය ආරක්ෂාව තියෙන ලංකාවේ එකම බැංකුව තමයි ජාතික ඉදිරිගිරියෙන් බැංකු ආශා. එහෙනම් අපි කියන්නේ අපිත් එක්ක ගනුදෙනු කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම අද බැංකුවට යන්න ඕනේ නැහැ ඕගොල්ලන්ට. ඇඟිලි තුඩේ දුරින් තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ. පේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තොත් ආශාවට දඩකොලයක් දුන්නොත් එහෙම වාට කෙරින් මේක ඒ විදිහෙන් කියවන්න පුළුවන්. අපි පේ ඇප් එක හරහා කපල් කන්සුරු ගානේ බැංකු ගානේ කියපු කාලේ ඉවරයි ආශා.
1: අනිවාර්යයෙන්ම
0: මේ වගේම රීලෝඩ් එකක් දාගන්න බැංකුවකින් බැංකුවට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න ක්‍රෙඩිට් කාඩ් ගෙවන්න මේ ඔක්කොම බැංකුවෙන් කරන සියලුම දේ ආශා කරන් ගන්න පුළුවන් මේ පේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තොත්.
1: හරිම ලේසි නේද?
0: මේක හරිම ලේසි පහසු. ඒ වගේම ඔබගේ මුදල් කාලේ මේ සියල්ල ඉතුරු කරනවා මේ පේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තා. අද අපි ඒකට උපදෙස් දෙනවා කරලා දෙනවා. මෙතෙන්ට කුටියට ආවොත් දෙල්ගොඩ නගරේ අවසින් මේ කුටියට ආවොත් එහෙම සියල්ල අපි විසින්ම කරලා දෙනවා. ඔබට ස්මාර්ට් ෆෝන් එක හරන් ඉන්න විතරයි තියෙන්නේ ආශා.
1: රයිට් ඕකේ. අපි වැඩි විස්තර දැනගන්න එහෙනම් ආයෙත් වතාවක් කතා කරන්න බොහොම ස්තුතියි අපිට.
0: අපි කියන්නේ නෙත්තත්තු මහරණින් හැමෝටම එන්න කියන ආරාධනාව තර අශා කරන්නේ.
1: Right, okay. ඒ විදිහට තමයි ඔන්න අද දවසේදී මේ දවැන්ත ක්‍රියාන්විතය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අවට ඉන්න කට්ටියට ඔන්න මතක් කරනවා මේ පිළිබඳව දැනුවත් වෙන්න. අනිවාර්යෙන් ඔයත් යන්න අමතක කරන්න එපා. හරි. ඒකනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ 11:24යි දැන්.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
2: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ.
3: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩියරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0777 406 4394 කතා කරන්න.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණ ගලෙන් කමල් බන්දුල මහත්ට කියලා. එහේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා බැලුවා. කරාපරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්යක් නැහැ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
4: කතා කරන්න 0777 300 940.

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ.
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
1: තායිලන්ත සංග මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ. ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න.
0: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පිණ්ඩමේදී.
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
1: අනුග්‍රහය අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.

11 විනාඩි 41යි වෙලාව. දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිත කාලය තුලේ අපිට හිතන්න නැති දේවල් වලට හිතන්න නැති අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවන්නේ නේද? අපි කොච්චර හොඳින් ජීවත් වෙන්න try කරත් සමහර වෙලාවට අපිට හිතන්න නැති දේවල් වෙලා අපිට වෙන්න පුළුවන් අපේ පවුල කෙනෙක්ට වෙන්න පුළුවන් අපිට අනිත් අයගේ සහයෝගය උපකාරය අවශ්‍ය වෙන වෙලාවල් ඕන තරම් එන්න පුළුවන් නේ. අන්න ඒ නිසා තමයි කියන්නේ අපි පුළුවන් තරම් අපි හොඳින් ඉන්න කාලේ අනිත් අයට උදව් කරගෙන ඒ අය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් පුළුවන් උපරිමයෙන් කරන්න ඕනේ කියලා නේද මං කියන්නේ. දෙය බලාපොරොත්තු වෙන්නේ වෙයි. තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් නේද? මම මේ වට කියන්න හදන්නේ මේ වගේ උතුම් කාර්යාවයකට වට සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාවක් ගැන. බී රෂිත් පවන් දෙවමින සිසුවාට ඇටමිදුළු පිළිකාලියුම් කේමියා රෝගී තත්වයෙන් පෙළෙන නිසා ඔහු වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට දැන් ඔයාට අවස්ථාවක් හම්බ වෙනවා. ඒ කොහොමද දන්නවද? මේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෙන මුදල් හොයාගන්න සමාජ සත්කාර පදනමින් ගරාගුඩ සමාජ සත්කාර පදනමින් සංවිධානය කරන ජීවිතයක් සුවපත් කරන්නට හදවතක ගේමියසිය දැවැන්ත ප්‍රාසංගික අත්දැකීම මේ මාසේ 13 වෙනි සෙනසුරාදා 6:30ට, ඒ කියන්නේ අද හවස 6:30ට යටියන්තර ආචාර්ය එන්.එම්. පෙරේරා ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙනවා. ඉතින් එතකොට මේ ප්‍රසංගයට චන්දසේන හෙටිආරච්චි ගායන ශිල්පියා, ඒ වගේම සිවන්දි රණතුංග, ඒ වගේම අජිත් ප්‍රියංකර, සිසිර ගී කියනගේ කියන ගායන ශිල්පීන් එනවා. ඒ වගේම තමයි ගණස් සංගීත කණ්ඩායමේ සංගීත රසයට තමයි මේ සියල්ල ගීත ගායනා කරන්නේ. ඒ වගේම කුමාරසිරි පතිරණ ගායන ශිල්පියාත් එනවා. එනිසා අනිවාර්යෙන් මේ වටිනා කියන කාර්යභාරයට දායකත්වය ලබා දෙන්න අවට ඉන්න කෙනෙක් නම් ඔන්නවටත් හැකියාව තියෙනවා. එන්.එම්. පෙරේරා ප්‍රධාන ශාලාවේ පැවැත්වෙන යටියන්තර එන්.එම්. පෙරේරා ප්‍රධාන ශාලාවේ පැවැත්වෙන මේ ප්‍රසංගය සඳහා එකතු වෙන්න. ඒ ගැනත් මතක් කරලා අපි ලස්සන සින්දුවක් දෙන්න හදන්නේ. කුමාරසිරි පතිරණ මහත්මයාගේ ලස්සන සින්දුවක් තමයි ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි මේක අහලා මේ පැත්තට එමු. 11:43යි දැන්.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit. වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
2: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න අපි එන්නේ ජුනි 14 උඩවලව ජුනි 15 තනමල්විල
3: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
4: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300940
5: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
6: සංක දිනය සශිකා නිසංසලා
7: සුනීර සුමංගා
8: නුවන්තිකා සේනාරත්න
9: අමීෂ මිනෝල්
10: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
11: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
12: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
13: හොඳම දේ අඩුම බිලට තිප්ප ව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් අසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්

රයිට් හදට මම යන්න කියලා හදන්නේ 11යි විනාඩි 57යි. අද මෙතනින් එහාට සුපිරි බුලට් දෙකක් මම එක්කගෙන අවිල්ලා ඉන්නේ. ඒ දෙන්නව තියලා මම යනවා. හරිද? කවිෂ් එක්ක දිව්‍යා ඉන්නවා. ඔයාලට පුළුවන් කී වෙනකන් ඉන්නවා? 3 වෙනකන් නේ. 3 වෙනකන් ආසම සින්දු අහන්න පුළුවන්. ඊට පස්සේ ලස්සන Facebook live එකක් එනවා බලන්න පුළුවන්. මට වඩා චුට්ටක් අඩුවෙන් කමෙන්ට් කරන්න ඕනේ. හරිද? ඊළෙනා පරිසමින් ඉන්න ජය වේවා. අපි ආයෙත් හම්බ වෙන්නේ ලබන සඳුදා හවස 4ට. වාගේ මගේ බෝරින් නැති ඉවෙනින් drive එක 4 වටේ. එතකම් පරිසමින් ඉන්න මම DJ අසා.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මොබිටෙල් 368 බජට් එකට සෙට් වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
3: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
4: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
3: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 076-716-3672.
0: Net News.
5: අයිබෝවන් අද දවස මැද දවසේ මෙතෙක් රටතොට සිදුවීම් වාර්තාකරණය නෙත් දහවල් 12. මම සමීර බණ්ඩාර වීරකෝන්, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: නෙත් නිවුස් සිරස්තල.
5: සලේද සාමාන්‍ය සැකකරුවෙකු ලෙස සලකන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ජනපතිට ලිපියක්. කළු කැල නිසා අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටම ආසන්නයට. මුහුදු වෙන ධීවරයන්ටත් අනතුරු ඇඟවීමක්. ෆිෆා තරගයකදී අමරිකාව පැරගුවේ පාගාම දමයි. හෝමුස් යළි අරින්න ඉරානයේ අවධානය.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News. Net News. Net Weather News. Net Weather News.
5: ඇදහෙළන වෙසහමුවේ කළුගඟේ මිල්ල කඳහා රත්නපුර ප්‍රදේශමෙන්ම අත්තනගලුවේ දූනමලේ ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජලවිද්‍ය හා අපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර මහතා පැවසුවේ කැලණිගඟ ඇතුළු ප්‍රධාන ගංගා කිහිපයකද ඇතම් ස්ථානවල ජල මට්ටම කිසියම් ඉහළාගයක පවතින බවයි.
6: සමස්තයක් දරගත්තොත් නිල්වලාගඟ, ගින්ගඟ, කළුගඟ, කැලණිගඟ, අත්තනගලුඔය සහ මහඔය ප්‍රදේශවල වැඩි වර්ෂාපතනයක් පෙන්නුම් කරනවා. ඒ වගේම මහවැලිගඟ ඉහළ ද්‍රෝණියෙත් යම් මට්ටමක වර්ෂාපතනයක් පෙන්නුම් කරනවා. වැඩිම වර්ෂාපතනය මිලිමීටර 50-75 අතර වර්ෂාපතනය ඉක්මවා ගිහිල්ලා නැහැ. විශේෂයෙන්ම කළුගඟේ ඉහළ ද්‍රෝණිය මේ වන විට කළුගඟේ සහ අත්තනගලුඔයේ ඒ වගේම කැලණිගඟේ තෙතම් ස්ථානවල ජල මට්ටම කිසියම් ඉහළ අගයක පවතිනවා. විශේෂයෙන්ම කළුගඟේ මිල්ලකන්ද සහ රත්නපුර ඒ වගේම දූනමලයේ අත්තනගලුවේ මේ ජල මට්ටම් අවදානම් මට්ටම ඉක්මවා සහ සුළුගම් වතුර මට්ටමට ආසන්න මට්ටමක පවතිනවා. කෙසේ නමුත් ඒවා මහගම් වතුර තත්ත්වයක් හෝ ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් මේ දක්වා පෙන්නුම් කරන්නේ නැහැ. කෙසේ නමුත් මෙම තෙත් කලාපයේ ගංගා පද්ධතියේ බොහොමයකම ජල මට්ටම් ඉහළ අගයක පවතින්නේ. මේ තත්ත්වය නිසා ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයකදී වැඩිවීමේ හැකියාව තියෙනවා. මේ දිනයන්වල වර්ෂාපතනය ලැබීමේ පුරෝකථනයන් තමයි තියෙන්නේ. තත්ත්වයේ යටතේ ගංගාවල ජල මට්ටම ඉහළව පැවතීමත් ඒ වගේම තැම් ස්ථානවලට ලැබෙන වර්ෂාපතනය සැලකියුතු වර්ෂාපතනයක් දිගින් දිගටම ලැබීමත් යන හේතු නිසා මේ ගංගාවල ජල මට්ටම ඉහළ ගිහින් තියෙන්නේ. සහ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ජනතාව පසු වෙන්න කියන එකත් විශේෂයෙන්ම කළුගඟ සහ අත්තනගලුවේ පහළ ප්‍රදේශවල තැම් ස්ථාන මේ වෙනුවටත් පහත් බිම්වල ජලය රැඳී තියෙන්න පුළුවන්. මේ තත්ත්වයේ යටතේ ප්‍රාදේශීය මට්ටමින් ලැබෙන වර්ෂාපතනයන් නිසා ඇතම් මාර්ග සහ ඇතම් ස්ථාන ක්ෂණිකව යටවීමේ හැකියාව තියෙනවා.
5: ප්‍රදේශ රසක තවදුරටත් වැසි හෝගි ගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල තද සුළංද ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කලගුණ විද්‍යාඥ කසුන් පෙස්කුවෙල් මහතා පැවසුවේ.
7: අද දිනේදී දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි අද දිනේදී බලාපොරොත්තු විය හැකි. වගේම මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කීපයක් අද දිනේදී බලාපොරොත්තු වෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් විටින් විට මන පැයට කිලෝමීටර 40-50 දක්වා පමණ වන තද සුළං අද දිනේදී ඇතිවිය හැකි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර 30-40 දක්වා පමණ වන තරමක තද සුළං අපේක්ෂා කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම

0: ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා.
1: මේ අතර කංකසන්තොරේ සිට අල්පිටි දක්වාවන මුහුදු ප්‍රදේශවල නැවත දෙනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින් ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙනුම් දීමක් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ කංකසන්තොරේ සිට මන්නාර මහරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර 70-70 දක්වා වැඩි වන බැවින් එම මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බවයි. මේ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කංකසන්තොරේ දක්වා සහ කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොත්විල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. එමෙන්ම මහන්නාරම සිට කොළඹ ගාල්ල හම්බන්තොට හරහා පොත්විල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.25 අතර ඉහළ යාමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ ඩෙංගු මර්ධන සතියක් අනිද්දා සිට 21 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටුව තීරණය කර තිබෙනවා. එම කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී රටපුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් 28.5%ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය අධිඅවදානම් දිස්ත්‍රික්කයක් ලෙස නම් කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ කටයුතු කර ඇති බව සඳහන්. රෝග ව්‍යාප්තිය ඉහළ යාමට වෛරසයේ ස්වභාවය මෙන්ම ඊට එරෙහිව ජනතාව තුළ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රමාණවත් පරිදි වර්ධනය වීමට කාලයක් නොලැබීමද බලපා ඇති බව එම කමිටුවේදී හෙළි වී තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය කාලයේ පැවති අධික වර්ෂාපතනයත් සමග ඩෙංගු ව්‍යාප්තිය නැවතවරක් උග්‍ර වී ඇති බව සෞඛ්‍යංශ විසින් එහිදී පෙන්වා දෙනු ලැබුවා. මෙවර ඩෙංගු ව්‍යාප්තිය නිවෙස්වලට වඩා වැඩි වශයෙන් රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පාසල් සහ ආගමික ස්ථානවලදී පොදු ස්ථානවලින් වාර්තා වන බවද හඳුනාගෙන තිබෙනවා. කාර්යාල සහ පොදු ස්ථානවල ඉවත් කරන ඝනාපද්‍රව්‍ය සහ කාණු පද්ධති හරහා මදුරුවන් බෝවීමට ප්‍රධාන හේතු වී ඇති බවද අනාවරණ වූ බවයි එහිදී ප්‍රකාශ වී ඇත්තේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. නීති ආධිපත්‍ය තහවුරු කරමු යන සිරස්තලෙන් යුක්තවයි එම ලිපිය යොමු කර ඇත්තේ. හිටපු බුද්ධි ප්‍රධානී පොලිස් අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ මහතාට සලකනාකාරය සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති කතිකාවත මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. හිටපු බුද්ධි ප්‍රධානියාද සාමාන්‍ය සැකකරුවෙකුසේ සලකා නීතියේ සමානාත්මතාව ඔහු වෙත ලබා දීම තහවුරු කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ කාරුණික අවධානය යොමු කරනු ඇතැයිද එම ලිපියෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපේක්ෂා කරනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩල සලහපෙරුම නීතිඥ ඩිලන් පෙරේරා, ඩීබී හේරත්, ආචාර්ය ගුණපාල රත්නසේකර, කරු කොඩිතුවක්කු, වෛද්‍ය තිලක් රාජපක්ෂ, වෛද්‍ය උපුල්ගලප්පති, ලලිත් එල්ලාවල සහ KPS කුමාරසිරයන මහතුරුන් එම ලිපියට අත්සන් තබා තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ විධායක කමිටු සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා විසින් ජාතික අක්ෂිරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරෝන් බණ්ඩාර මහතා වෙත රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා යන්ත්‍රවාසියක් යොමු කර තිබෙනවා. නීතිඥවරයෙකු කුමාර්ගෙන් එම යන්ත්‍රවාසිය යොමු කර ඇති අතර ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ජාතික අක්ෂිරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දුරේ රාජකාරී ආවරණ කරන සමය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී වෛද්‍ය ජයරෝන් බණ්ඩාර මහතා විසින් වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතාට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමයි. එම අසත්‍ය ප්‍රකාශ හරහා හිතාමතාම තමන්ව අපකීර්තියටපත් කිරීමටත් අගතියක් සිදු කිරීමටත් අරමුණු කර ඇති බව අදාළ යන්ත්‍රවාසිය මගින් පෙන්වා දී තිබෙනවා. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ අමාත්‍යවරයාට වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ඒවා සමාජගත කිරීමටද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කටයුතු කර ඇති බව එම චෝදනා අතර වැඩිදුරටත් සඳහන්. එම යන්ත්‍රවාසියට අදාළව දින 14ක් ඇතුළත නිසි කරුණු ඉදිරිපත් කරන ලෙස වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට දැනුම් දී ඇති අතර එසේ කිරීමට අපොහොසත් වූහොත් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සිය නීතිඥවරයා හරහා නිවේදනය කර ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ. ඉරානයේ සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සටන් අවසන් කිරීම සඳහා එකඟතාවකට පැමිණීම අවසන් අදියරට පැමිණ ඇති බවත් එහි කොටසක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම පිළිබඳ අවධානය යොමු ඇති බවත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාක්ෂි පවසනවා. රාජ්‍ය රූපවාහිනියට අදහස් දක්වමින් ඔහු පවසා ඇති ඉරානයේ ටෙරිහිව පනව ඇති එක්සත් ජනපද අවහිර කිරීම ඉවත් කිරීමද මෙම ගිවිසුමට ඇතුළත් වන අතර ඉරානයේ නිෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පසුව ආරම්භ කිරීමට නියමිත බවයි. කෙසේ වෙතත් ගිවිසුමේ ඇතම් කරුණු එක්සත් ජනපද නිලධාරීන් විසින් තහවුරු කර ඇති අතර ඉරානයට ලබා දෙන ආර්ථික සහනය රට ගිවිසුම්ගත බැඳීම් ඉටුකිරීම මත රඳා පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඉරානයේ එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාර මාලාවක් සමග මෙම වසරේ පෙබරවාරි 28 වනදා මෙම ගැටුම ආරම්භ වුණා. ඊට ප්‍රතිචාර ලෙස ඉරානය ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයේ ඇමරිකානු මිත්‍ර රටවලට ප්‍රහාර එල්ල කරනු ලැබුවා. එමෙන්ම ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වභාවික වායු ප්‍රවාහන සඳහා අතිශය වැදගත් මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියද වසා දැමුණා. අප්‍රේල් මාසයේදී සටන් විරාමයකට එකඟතාවක් ඇති වූ නමුත් ඉන්පසුවද දෙපාර්ශ්වය අතර වරින්වර ප්‍රහාර සහ වෙඩි හුවමාරු සිදු වුණා. මේ අතර මැද පෙරදිග කලාපයේ යුද්ධය නවසන් කිරීමේ සාමගිවිසුමක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානයේ අවසන් එකඟතාවකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබා ෂරීෆ්ද සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර තිබෙනවා. යුද්ධය අවසන් කිරීමේ සාමගිවිසුමේ මීළඟ පියවරන් සාර්ථක කර ගැනීම සඳහා තමන් දෙපාර්ශ්වය සමග සමීපව කටයුතු කරමින් සිටින බවයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙම ගැටුම් පැවති සමය පුරා දෙරට අතර ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයායි.
2: පාපන්දුවේ මහා මංගල්‍යය FIFA World Cup 2026.
1: ක්‍රීඩාලෝලී නමන්දානන්දයට පත් කරමින් ෆිෆා ලෝක කුසලාන තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගයේ ගෝල 4ට 1ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ප්‍රබල ඇමරිකානු කණ්ඩායම සමත් වුණා. ඔවුන් නෙල්ස් ජයගන් ලැබුවේ පැරගුවේ කණ්ඩායමට එරෙහිවයි. මේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක්.
3: ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සහභාගී වූ පළමු තරගයේදී ගෝල 4ට 1ක් ලෙස විශිෂ්ට ජයක් ලැබීමට ඇමරිකාව සමත් වුණා. ඇමරිකාව හමුවේ මෙහිදී පරාජය වුණේ පැරගුවේ රාජ්‍යයයි. ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන මේ තරඟය පැවැත්තුණා. තරඟයේදී ඇමරිකාවට පළමු ගෝලය ලැබෙන්නේ තරඟය පටන් අරන් විනාඩි 7ක් වැනි කෙටි කාලයක් තුල. පැරගුවේ ක්‍රීඩක ඩේමියන් බොබඩීලා අතින් සිදු වූ සුළු වරදක් නිසා ඇමරිකාව මේ ගෝලය පහසුවෙන් ලබා ගත්තා. පසුව ඇමරිකාව වෙනුවෙන් දෙවන සහ තුන්වන ගෝල ලබාගත්තේ ස්ට්‍රයිකර් ක්‍රීඩක ෆොලරීන් බැල්ගන් විසින්. තරඟයේ 31 වන විනාඩියේදී සහ 41 වන විනාඩියේදී ඔහු මෙම ගෝල ලබා ගත්තා. මෙම තරඟයේදී පැරගුවේ කණ්ඩායම ලබාගත්තු එකම ගෝලය පැරගුවේ කණ්ඩායම වෙනුවෙන් ලබා ගන්නේ මොරේෂියෝ පොෂිටේනියෝ විසින්. අනතුරුව තරඟය ඉවර වෙන්න අත්‍යාසන්නව තිබියදී ජියෝවානි රේනා ඇමරිකාව වෙනුවෙන් තවත් ගෝලයක් ලබා ගත්තා. ඒ ඇමරිකාවේ 4වෙනි ගෝලය. මේ අතර ඇමරිකාව සහ පැරගුවේ අතර මේ තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදේ ආරම්භ වුණේ කෙටි සමාරම්භක උත්සවයකටද පසුයි. ලෝක ප්‍රකට ගායිකා කේට් පෙරීගේ ප්‍රධානත්වයෙන් විචිත්‍රවත් ලෙස මේ සමාරම්භක උත්සවය පැවැත්වුණා. ඒ සඳහා ඩේවිඩ් බෙකම් සහ ටොම් ක්‍රූස් වැනි ලෝක පූජිත තරු රැසක්ද ප්‍රේක්ෂකාගාරයේ සිට එකතු වුණා. ප්‍රේක්ෂකාගාරය පිරී ගියා 70,000කට වැඩි නරඹන්නන් පිරිසකගෙන්.
2: පාපන්දුවේ මහා මංගල්‍යය FIFA World Cup 2026.
1: නීති විරෝධී ලෙස දිවිනට රැගෙනීමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව මීගමෝ කලුපු ප්‍රදේශ ආශ්‍රිතව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඒ වාසුවාගෙන ඇත්තේ. ඒ අනුව මුහුදේ පාවෙමින් තිබූ උර නවයක තිබී බීඩි කොළ කිලෝග්‍රෑම් 316 ප්‍රමාණයක් සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ. නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙනීමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් ඒවා මුහුදේ අතහැර දමා පලා යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. සේ භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත බහර දුන් බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා.
2: Net News.
1: Net News නිමාව. මෙලඟ Net News සවස 6:30ට. වැඩිතරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන් Net News ඔබ වෙත ගෙන ආවේ
4: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
6: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 1772.

0: Sati Antea. Sati Antea.
1: සුබ දහවලක් වේවා කවි.
2: සුබ දහවලක් වේවා සබ්බිති. මොකද වෙන්නේ?
1: අපි දෙන්න ඉස්සෙල්ලාම කියන්නේ මේ ෆස්ට් ටයිම්.
2: යා යා යා.
1: කවිශ්‍රී මමයි ෆස්ට් ටයිම් තමයි අද මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඉතින් අද හොඳ වැඩ කිද?
2: ඔව්.
1: මේ පැය තුනේ ඔයගොල්ලන්ට බලා ගන්න කියාව තියෙනවා.
2: පැය තුනක් පුරාවටම දෙන්නත් එක අතල් එකේ ඉන්නයි තියෙන්නේ. මේ පැත්තට කතා කරන්න ඕන.
1: නටන සුපිරි සින්දු ටිකක් අපි දෙන්න ලැබිලා තියෙනවා. ඉතින් එහෙනම් සින්දු ටිකක් අහලම වැඩේට බහිමු.
2: කතා කරන ගොඩක් දේවල් තියෙනවා. සරින් සරේ අපිව කතා කරනවා.
1: ඔව්. එහෙනම් මම දිව්‍ය.
2: මම කවි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
1: සුබදාවලක් වේලාව දවල් 12 විනාඩි 28යි දැන්.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: Coca-Cola රසදේ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 14 උඩවලව ජුනි 15 තනමල් විල
6: කිල්ස් වෙතින් දැන් නැව නිෂ්පාදන සඳහා අනුම මිලක් ගෝවා ග්‍රෑම් 100ක් දැන් රුපියල් 16යි කාර්ඩ් කොළඹන් අඹ ග්‍රෑම් 100ක් දැන් රුපියල් 24යි ඉස්සු ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි කිල්ස් නැව බවයි අනුම මිලයි
7: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773273540

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පොසොන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාරවිල යමු බණ්ඩාරවිල යමු ගිටාරෙන් පත් අරගෙන වයලීනට අත්තට දුන්න දැන්තියෙන්න පියාබන්න
2: Red FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.
3: ඉතින් කවි මේකනේ දැන් වැඩේ.
4: මොකක්ද වැඩේ?
3: දැන් මේ කාලේ.
4: අහහ.
3: දැන් මේ අපි ඉන්න සීසන් එක.
4: ඔකේ මේ සීසන් එකේ
3: ලංකාවේ viral topics ගොඩක් තියෙනවා.
4: මොනවාද මොනවාද?
3: දැන් මේ දවස්වල FIFA World Cup එක යනවා. ඒ අසින් ඩෙංගු සතියක් තිබුණා.
4: ෂකීරා ඩෙංගු මදුරුවෙක් කියලාම හිටෙයිද?
3: ඔහා ෂකීරා ඩෙංගු මදුරුවෙක් වෙනකන්ද බලන් ඉන්නේ.
4: එතකොටවත් මට ෂකීරාව මගේ ළඟට ගන්න පුළුවන්.
3: හරි. දැන් මම දැක්ක ෂකීරාගේ රූපේ ඒ හඬින් ඔයාලට කෝල්ස් ටිකක් ආවා.
4: ඔව් ඔව් ආවා ආවා එක දිගට ආවා අපි එකතු කරගෙන මුකට කරන්නේ.
3: ඔව්. ටග්ගල් එකතු කරගෙන.
4: අපි ඉස්සෙල්ලාම Happy Birthday to you song එකක් කියන්න හදන්නේ. රෙඩිද? ඔයාට ශ්‍රුති අල්ලන්න පුළුවන්ද?
3: ඔව්.
4: ඕකේ වාසනා දැරණිගලින් කතා කරා නෑ දෑරංගල වෙන්න ඕන. ඕකේ
3: හරි.
4: දෑරංගලින් කතා කරා චූටි පුතා තෙනුර ඉඳුවරගේ තෙනුර ඉඳුවර ආකාශ්ගේ අද 14 වෙනි උපන්දිනේ.
3: හරි.
4: ඕකේ. එහෙනම් අපි song එක කියමු නේද? ඕකේ. 1 2 3 Happy birthday to you. Happy birthday to you. Happy birthday to you Tenura. ඔන්න ඔයාගේ 14 වෙනි උපන්දිනේට Net FM team එකට Happy birthday කියලා wish කරනවා. එහෙනම් සතුටින් හැමෝගෙම gift එහෙම අරගෙන මේ පැත්තට chocolate කෑල්ලක් එහෙම එවන්න ඕන.
3: එවන්න ඕනේ අපි දෙන්නා මතක් කරලා නම් කරලා එවන්න.
4: නම් කළම එවන්න ඕන කවි අයට ලොකු කෑල්ලයි දිව්‍යට මේ පුළ පොඩි කෑල්ලයි කියලා. ඉතින් යමුනා ලසන්ති මං හිතන්නේ පුංචි අම්ම වෙන්න ඕන ප්‍රේමරත්න බාපා. ගාල චීන කුටුවේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. මේ පැත්තට නිතරම කතා කරන දෙන්නේ. ඉතින් ලොකු පුතා ආකාශුත් ඉන්නවා. ඉතින් යාව එකතු කරගෙන අපි යනවා අර මේ every night I see you Titanic එක පැත්තට. ටයිටැනික් සලෝන් එක පැත්තට අපි යනවා. අපේ සුන්දරම් බොසා ඉන්නවා, රොහාන් ඉන්නවා, අපේ කමල් අය ඉන්නවා. ඉතින් ඔය කට්ටියවත් එකතු කරගෙන අපි යනවා වල්පිට මුල්ලට. ආ කවුද මතක් වෙන්නේ? ආ කවද මතක්
3: වෙන්නේ? උපාලි අයියානේ.
4: එන කවුද දෙයනේ උපාලි අයියා. ඉතින් ඒ පැත්තෙන් ගිහලා අපේ ඒකඩ පිටි කුසුමාවති අම්ම ඉන්න මේ මාර කේස් එක කියන්නක වෙලා තියෙන්නේ.
3: අයියානේ.
4: මගෙන් කට්ටිය අහනවා අයියෝ ඩිවෝස් එක ගත්තේ කියලා.
3: ලස්සන හිඳි සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා.
4: දෙන්න පුළුවන්.
3: නිගම්බෝ ධනංජය බණ්ඩාරත් ඉන්න සෙන් ඇන්තනිස් රෝඩ් එකෙන් කවිෂ් පුතාට දිව්‍ය දුවවයි මතක් කරනවා. ඔයාලා දෙන්නට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා
4: තියෙනවා.
3: ඉතින් එයාගේ අම්මා ඇතුළු ෆැමිලි එක හැමෝම එකතු කරගෙන අපි වෙන ලෑස්ති වෙන්නේ අග්ගල බෝලයක් වගේ ඉන්නේ ඔයා
4: වෙන්නේ.
3: වෙන ලස්සන සින්දු එහෙනම් ආට.
4: ඕකේ.

0: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0676787 වට්ස්ඇප් කරන්න.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
4: ඔබ ඔලෙවල් අවසන් කළායක්ද? ඒලෙවල් කරන අතරතුර සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
5: හෙලෝ හෙලෝ, වේලාව සස 12 විනාඩි 40යි දැන්.
6: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 536

0: de Antea.
1: දැන් කවි ලෝක සාමාන්‍යයෙන් දවසින් දවස ඩිජිටල් කරණය වෙනවා ග්ලෝබලයිස් වෙනවා දියුණු වෙනවා ඉතින් එතකොට අපිට දැන් විශේෂයෙන් අපි හම්බ කරන සල්ලි අපි ගිහින් දාන බැංකුවෙන් ඉතින්
2: ඒ වුණාට වාර පෙට්ටක මෙත් දාලා තියෙනවා නේද සෑහෙන
1: ඒ තියලා තියෙන අපේ මොනකොරෝ මිනි බිරියන්
2: ආහ
1: ඉතින් අපිට විශ්වාසයක් ඇතුව තියාගන්න පුළුවන් එකම තැන තමයි බැංකුව
2: කියන්නේ
1: ඒ අතරිනුත් වර්තමානයේ ගත්තාම NSB බැංක එක ජාතික ඉදිරි කිරීම බැංකුව කියන්නේ අපි හැමෝගෙම විශ්වාස දිනාගත්ත බැංකුව ඉතින් දැන් මේ ලෝකයේ යන දියුණු තත්ත්වයත් එක්ක ඉතින් අපි දැන් නිතරම බැංකුවට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ
2: නේ නෑ නෑ
1: අපිට ඩිජිටල් බැංකුකරණය අනුගමනය කරන්න පුළුවන්
2: අනිවාර්යයෙන්
1: ඉතින් ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙන අලුත්ම ක්‍රමය ගැන තමයි අපි දැන් මේ කතා කරන්න
2: හදන්නේ හා ඒ මොකක්ද NSB ඩිජිටල් ඩ්‍රයිව් ඒ කියන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව NSB ශ්‍රී ලංකාවේ ජනතාව ඩිජිටල් බැංකුකරණය හා මූල්‍ය අතුලත් කරණය පිළිබඳව සවි බල ගැනීමට දැන් උදාහරණයක් විදිහට අපි මේ බැංකුවක් කිව්වහම පැය ගණන් රස්තිය ආදු වෙලා පොලිමේ ඉඳලා ඔන්න ඔය වගේ හරි බෑඩ් ඉමේජ් එකක් තමයි අපි ඔළුවට එන්නේ.
1: නිවාඩු දාගෙන යන්න.
2: අනිවාර්යෙන් නිවාඩු දාගෙන යන්න ඕනේ. හැබැයි NSB Digital Drive දැන් එහෙම නැහැ. ඔයාලව දැනුවත් කරන්න දැන් ඔන්න NSB Digital Drive වැඩසටහනක් යනවා. අද ජූනි 13 වෙනිදා ඉන්නේ දෙල්ගොඩ මන්සන්දියේ. ඒකට පුළුවන් දෙල්ගොඩ මන්සන්දියට ගිහිල්ලා වෙලා මේ පිළිබඳව දැනුවත් වෙන්න, නොදන්න දේවල් දැනගන්න, ඩිජිටල් බැංකු කරන්නේ කියන්නේ කොහොමද යක්ද? මොනවද වෙන්නේ? ඔයාලට ලැබෙන වාසි මොනවද ආදී දේවල් මේ එකී නොකී මේකී හැම දෙම දැනගන්න ඔයාලට ඔන්න chance එක තියෙනවා. අද ඉන්න ජූනි 13 දෙල්ගොඩ මන්සන්දිය අසල. ඉතින්
1: මොකද කරන්නේ? දවස් 15ක් පුරාවටම මේ වැඩේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔයාගේ ගම නගරයේ ආසන්නයට නම් ඔබලන්ටත් පුළුවන් මේ වැඩේට ගිහින් එන්න. ඉතින් WhatsApp එකේ කවුද ඉන්නේ කියලා ටග් ගාලා මතක් කරමු දෙන්න.
2: WhatsApp එකේ message එක කරන්න කලින් මට මාර වැඩක් වුණානේ. දැන් අපි ඉගොඩ පිටි කුසුමාවති අම්ම කතා කරානේ.
1: ඔව්.
2: දැන් මොනුබුරයි මිනිබිරි අහගෙන ඉන්නවලු අපි මේ අපේ නම් කියන්නේ කොයි වෙලාවෙද කියලා. වැඩේ කියන්නේ අපිට කලින් නම කියන්නේ වැරෝ කියන්නේ. ඔව් මොනුබුරා ඉනවා අපේ නිතුම්. මිනිබිරි ඉනවා සංසලා. බලන්න ලස්සන නම කොච්චර ලස්සනද
1: කියන්නේ. කියන්නේ
2: unique නම වොන්න ආචිත් එක තරහ වෙන්නේ එහෙම නැහැ. ආ මේ පැත්තෙන් උර නම කිව්වා. රන්දු එහෙම අල්ලන්නේ දෙන්නත් එක්ක.
1: ඉතින් WhatsApp එකට ගියපහම ආදරණීය සුභ සවතියන්තයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන උගනතිස්සපුරෙන් අපේ නිලන්ත උල්ලුසු හේවාගේ දුව ඉසුරි ශානිකා ඉන්න වගේම වයිෆ් සුමිත්‍රා ඉන්න. හෙලෝ හෙලෝ net fm කියලා දාලා තියෙන අනේ පව් අපේ භාෂියක්ක අපි කවි කොළව ඩිවෝස් කරේ අයියා.
2: ඒකන යනවල භාෂිකෙන් අහන්නේ ඇයි එහෙම කරේ කියලා.
1: දැන් හවස භාෂියක් ආපුහම අහලා බලන්න පුළුවන් ඔයගලන්ට.
2: මොකද උනේ කියලා.
1: ඉතින් 0715 95 95 95 WhatsApp message එකක් දාන්න.
2: මේ 2255 33 63ට මේ පැතර කෝල් කරන්නත් පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: එළ වෙලවස්තු වෙලාද වෙලාවසස වෙලාව දවල් 12 විනාඩි 58යි දැන්.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
5: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-3133-540.
8: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
9: සංක දිනය සශිකා නිසංසලා,
10: සුනීර සුමංගා,
11: නුවන්විකා සේනාරත්න,
12: අමීෂ මිනෝල්.
13: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
14: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
15: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
16: හොඳම දේ අඩුම විලට තිප්ප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් අසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.

දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. සත්‍ය අන්තය.

0: දැන් කවි මෙහෙමයිනේ.
1: ඔකේ.
0: හිටපු ගමන් ඩාම්ඩුම් වෙන වැඩ වෙන්න පුළුවන්.
1: ඔව් පොඩි පොඩි පොඩි මේ නිකන් වෙලාව අමතක වෙන සීන් එහෙම වෙනවා නේද? එකපාරට වෙනවා.
0: ඊට පස්සේ සමහර ඒවා පැටලෙන්න පුළුවන්. ඒක හිතන්න දෙයක් නෙමෙයි නේ.
1: ඔව්. ඒ ගුණේ ඇත්තරම මේ වැදගත් කාර්යයක් කරන්න ගිහිල්ලා.
0: ඔව්.
1: ඒක අපි පස්සේ කියමු මෙයාලට ඒක වැදගත් දෙයක්. ඒක
0: මේ ඔව් අපි වැදගත් දෙයක් පොඩ්ඩක් උණුහුම පොඩ්ඩක් බැස්සාම කියලා.
1: ඉතින් අපි ඉන්න මේ පැත්තේ සෑහෙන දෙනෙක් කතා කරා. අපි හැමෝම පොළොන්නරුව පැත්තට.
0: යා.
1: අපි රමණී ඉන්න පොළොන්නරුවේ. ඊට පස්සේ අපි රාජාංගනේ අනුරුද්ධ ඉන්නවා ඊයේ අම්මගේ උපන්දිනේ. අපි විමලාවති අම්මගේ උපන්දිනේ තමයි. හැපි බර්ත්ඩේ අම්මේ. ඉතින් නිදුක් නිරෝගී වාසනාවන්ත ඉදිරි අවුරුදු කිහිපයකට ඉදිරි අවුරුදු ඔක්කොටම තව අවුරුදු 100කට දිගාසිරි පතනවා මම. මම වයිෆ් ගීතා, සසිත, චාරුක, දීප මේකෙන ඔක්කොමත් එකතු කරගෙන අපි යන කෑගල්ල පැත්තට. කෑගල්ලේ ශාන්ත ටේලර්ස් එකේ අයියා ඉන්නවා. මම මාර වැඩේ කියන්නේ ඔක්කොම අහන්න මගේ ඩිවෝස් එක ගැන.
0: ආ ඒක හිතන්න එපා ළමයි, මම බලහත්කාරයෙන් දැන් අරගෙන තියෙන කවිෂුව දැන් මම ගෙදරත් අරගෙන යන්න කලින්.
1: හා හා හා හා හොඳයි හොඳයි.
0: තව කවුද ඉන්නේ?
1: ඔව් ඊට පස්සේ ඉන්න අපේ මහේෂ් බලංගොඩින් අපේ ලස්සන සින්දුවක් කියලා තියෙනවා. අපි දෙන්නා ඉවරෙන් try කරන්න. LMG Holdings එකේ ඉඳගෙන අපි අහගෙන ඉන්න ගමන් කිව්වා ඉන්නේ. ඊට පස්සේ අපේ කිතුල් කොටේ, කිතුල් කොටේට වෙලා අපේ කිතුල් කොටේ ප්‍රේමසිරි අංකල් අපි අහගෙන ඉන්නවා. හරි.
0: ඊට
1: පස්සේ අපේ අශෝකා ඉන්න බදුරලි මේකටත් ඉඳලා 3ටත් කොහෙවත් යන්න තු 6 වෙනකන් ඉඳගෙන ඉන්නලු මට. හරි සන්තෝෂයි.
0: ඔව් ඒකම මම යනවා ඊට පස්සේ WhatsApp එකට.
1: යමු යමු යමු.
0: මීරිගමට යන්න හදන්නේ.
1: ඔකේ.
0: මීරිගම අපේ දහනායක ෆැෂන් එකේ සෙට් එක අපි වහගෙන ඉන්නවා. හෂාන් ඉන්නවා, මංජුලා, ජනක, ඊට පස්සේ සම්පති, නිරෝෂා, චම්පිකා, හේෂා, සෙනුරි, රනුෂා එක ඉන්න හැමෝම ෆැක්ටරි එකේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් ඔයගලන්ට තමයි මේ ඊළඟ සින්දු ලෑස්ති
1: කරන්නේ. මේ මට ඇත්ත කියන්නකෝ. ඔයා සම්පත්තද සම්පති කියලා කිව්වේ?
0: සම්පති ඒ නම්
1: හරිම යුනික් අන්කොමන් නම. මම හිතුවා මේ සම්පත් පොඩි ජෝක් එකක් දානවාද කියලා. සම්පති සම්පති කියලා
0: කොළුවෝ. ඉතින් හොන රොෂාන් ෆර්නැන්ඩෝගේ ලස්සන සින්දුවක් ඔබලා

0: මේ ෆක්ටරි එකේ වැඩ කරන අයට මේ වෙලාවේ නට නට. හැබැයි ඉතින් ඔය මහන්න කරන්න තියෙන ඒවා වරද්ද ගන්නෙ නැතුව ඊට පස්සේ ඔය බ්ලේම් එකෙන් අපිටනේ. එහෙනම් මේ සින්දු අහලා එමුනේ.
1: යන්න කලින් ප්‍රශ්නයක් තියෙනවා හන්න.
0: ආ කියන්න.
1: ඩොඩන්ද ඇපල්ද?
0: ඩොඩන්ද ඇපල්ද?
1: හා.
0: මොකද්ද?
1: ඩොඩන්ද ඇපල්ද තෝරගන්නේ?
0: රොෂාන් ෆර්නැන්ඩ්.
1: යමු යමු.
0: ආලෙමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
3: හෙලෝ හෙලෝ, වේලාව සවස් 1 විනාඩි 15යි දැන්.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
5: තන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
7: ආ කොහෙන්ද මේ JBL එක
8: කීල්ස් එකෙන්
9: රුපියල් 3000කට ඩියන් කීල්ස් එක ෂොපින් කරන්න නෙක්සස් ඇප් එකේ QR එක ස්කෑන් කරන්න ස්පින් කරන්න හිතා ගන්න බැරි වටිනා තෑගි රසක් වින් කරන්න කීල්ස් එන්න ස්පින් කරන්න වින් කරන්න කොන්දේසි සනියම නදලවේ
10: අක්මා විතල් ෆැටි ලිව බය වෙන්න එපා සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540
11: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
12: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
11: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
12: tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakin ge sansadaye idiripat kirimak anugrahaya
13: hondamade aduma bilata tipa vyapta shaka jalayak samagein kasagala green super jeevithayata itiriyak
14: hello hello hello
15: aayittura kumarekvela idu andara
12: සන මිනිස්සු අතහරින්නේ ඇත්තටමයි
16: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රොමාන්ටික මතක ස්මරණය
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: A-level පටන් ගන්න අතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 011-2559-669
17: සුබ දහවලක් වේලාව දවල් 1:18යි දැන්
12: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
18: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 011-2

0: Santé Antea. Santé Antea. Net FM. Hello, hello, Santé Antea.
1: Hello, Divya, kaise ho tum?
2: Main
1: theek ho.
2: I think main ahanna ko.
1: Oh. මේ ඒටි කමේටි කනවේ නේද?
2: ඔව් ටික ටික ගග ඉඳලාතර මොනවා ඉගෙනගෙන එනවද මන් දන්නේ මේ. ඉතින් මේ කවුද WhatsApp එකේ ඉන්නේ?
1: WhatsApp එකේ අපිට සැහෙන දෙනෙක් ඉන්නවා. මේ කවුද මේ කවුද මේ? මම පොටු කොළ දෙනියන් ගාමිණී රාජපක්ෂ මේ වෙලාවේ net අහගෙන ඉඳවා මට අමරදේව සර්ගේ ලස්සන සින්දුවක් දෙන්නකෝ අනිවාර්යෙන් අපි දෙන්න try කරන්න. ඔව් අපිට ලස්සන සින්දු කොටක් දාගෙන තියෙන ඔයාලටම දෙන්න කියලා. ඉතින් අපි යමු ඊළඟට ඊළඟට ඊළඟට කවුද මේ කවුද මේ? සුබ දහවලක් වේවා අපිට සින්දුවක් දෙන ඊජී අනුරු පුසලා BF ජනපදයෙන්. එදමට BF ජනපදයේ කෙනකේ තේරුම කිව්වා. දැන් මතක නැහැ.
2: ආ කියලා වැඩන්නේ.
1: ඒකන කියන්නේ මෙහෙමයි ඉතින් උදේට කාපු දේ දවල්ට අමතක වෙන මට BF කෙනකේ තේරුම මතක තියෙයි.
2: ඉතින් මේ අහන්නකෝ. දැන් අපි කට්ටිව මතක් කරන අතර වාරේ
1: ඕකේ.
2: දැන් අපි කලින්ිනුත් කතා වුණානේ සාමාන්‍යයෙන් දැන් මේ අපි කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ කවි. ඉතින් එතකොට අපේ හැම දෙයක්ම අපි ගොඩක් කලාවට මුදල් මත පදනම් වෙනවනේ දැන්.
1: ඔව් ඒක ඇත්ත.
2: ඉතින් කොයි වෙලෙත් බෑන්කෙකට යන්න තියාගත්තොත් මෙලෝ වැඩක් කරගන්න වෙන්නේ
1: නෑ. ඒක ඇත්ත. අතේ තිබ්බොත් එහෙම ඔන්නෝක රෙදිකා දෙයකට හරි නැත්නම් බඩු කඩේකට හරි මුඛාක් හරි කියන්නේ මේ සිල්වර් බඩු කඩේකට හරි මොනවා දෙයකට හරි වියදම් වෙනවා.
2: ඔව්. ඒ නිසා අපිට තියෙන ප්‍රශ්නයකට හොඳ සොලූෂන් එකක් ගැන තමයි මේ කියන්න හදන්නේ. නිතර දෙවේලේ බැංකුවට යන්නේ නැතුව ඩිජිටල් බැංකුකරණය ඉතාම හොඳ විදිහකට හොඳ ඉම්ප්‍රූවමන්ට් එකකින් ලංකාවට හඳුන්වලා දුන්න NSB බැංක එකේ ඩිජිටල් ඩ්‍රයිව් එක ගැන තමයි කියන්න හදන්නේ.
1: ඕකේ NSB ඩිජිටල් ඩ්‍රයිව්. අද ඉන්නේ ඔන්න ජුනි 13 දෙල්ගොඩ මංසන්ධිය ඇසල මේ දවස්වල දෙල් කිව්වම දෙල්ගොඩ මංසන්ධිය මතක් වෙන්න ඕන. ස්ථාන 15ක් පුරා දැන් ජුනි 7 තමයි පටන් ගත්තේ. ජුනි 13 වෙනකොට අන්නවද ඉන්නවා දෙල්ගොඩ මංසන්ධියට ඇවිල්ලා. ඉතින් ඔයාලට පුළුවන් කෙරෙල්ම ගිහින් NSB Digital Drive වැඩසටහනේ තෙවන අදියර යටතේ සම්බන්ධ වෙන්න. ඉතින් මුල් ලංකා වටේම තෝරාගත් ප්‍රදේශ කිහිපයක යනවා අපේ කට්ටිය. ඉතින් ඔයාලට දැනුවත් වෙන්න පුළුවන් මොනවද ආරක්ෂිත නවීන ක්‍රම මොනවද ඩිජිටල් බැංකුකරණය කොහොමද අපි කරන්නේ මොනවද අපි අපින් වෙන්න ඕන දේවල්. දැන් බැංකුකරණය කියුවාම නිකන් අර පෝලිං වල වරු ගණන් ලතවිලා ඉන්න ඕනේ නැහැ. කෙලින්ම NSB Digital Drive එකතු වෙන්න අපිත් එක්ක. ඉතින් හේත් එක්කම තව කියන්න ඕන දෙයක් තියෙනවා දිව්‍ය.
2: මොකද්ද?
1: දැන් අපි සාමාන්‍යයෙන් නිවුස් එකක් කියුවාම අපි පාට කණ්ණාඩි දාලනේ බලන්නේ.
2: අනිවාර්යයෙන්.
1: රතු පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් අපිට රතු පාටට පේනවා. නිල් පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් නිල් පාටට පේනවා.
2: ඔය
1: විදිහ විවිධ කණ්ණාඩි දාලා බලන නිවුස් වලදී අපි දකින්න විවිධාකාර දේවල්.
2: ඔව්.
1: හැබැයි net news අපි එහෙම නැහැ.
2: අනිවාර්යයෙන්.
1: හැමදාම ප්‍රතිබලද්දී ඔයා හොයන්නේ විශ්වාසදායක තොරතුරු. ඒක හින්දාම තමයි අවුරුදු 21ක් පුරා ඇත්තත් එක්ක සත්‍ය සමගින් net news සන්නාමේ ඔයාගේ ජනාදරයට පාත්‍ර වෙලා තියෙන්නේ.
2: අනිවාර්යයෙන්.
1: ඉතින් මේ අපේ net news යුනි 15 වෙනිදා ඉඳලා
2: එකන සඳදා ඉඳලා
1: අනිවාර්යෙන් තව ශක්තිමත් වඩාත් නැවුම් ඔයාලා ඉස්සරහට ගෙන එන අපේ net news team එක සූදානම් වෙලා ඉන්නවා. ඒ වලට පුළුවන් net news YouTube channel එක subscribe කරන්න, ඒ වගේම Facebook එකට follow කරන්න. ඊට පස්සේ www.netnews.lk අපේ නිල web අඩවියට ගිහිල්ලා මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම net fm වලින් net fm තුලින් සවස 6:45 ඒ වගේම දවල් 12 ඒ වගේම උදෑසන 6:45 සවස 6:30 අදී මේ කියන net news එක සම්බන්ධ වෙලා ඔයාලට සත්‍ය තොරතුරු දැනගන්න පුළුවන්.
2: ඔව් ලදසැනින් එසැනින් ඔබට නිවැරදිම තොරතුරු අහන්න නම් දැනගන්න හා net news එක නිරන්තරයෙන් රැඳිලා ඉන්න.
1: රැඳිලා ඉන්න ඕන අනිවාර්යෙන්. ඉතින් තව පොඩි දෙයක් තියෙනවා කියන net news එක සම්බන්ධ වෙන්න නම් WhatsApp අංකය තියෙනවා ඔයාලට මතක් කරනවා මම.
2: මේ
1: 77 218 65 අයිවතව මතක් කරෝ 077 200 18 65

0: කවුද ඉන්නේ?
1: ඉන්නා ඉන්නා මේ පැත්තේ අපේ ඔවින්ද ඉන්නා තිස්සමහාරාමෙන්.
0: හහ්.
1: අපි විමල්ලන් කල්ලින බර්ලස්ගමෙන්. හහ්. අපි චින්තක සම්පත්තවත් ඔය ගව ගොයෙකටම දාගමු.
0: දාගත්තා.
1: මහව වතුපලකම චින්තක සම්පත්තවත් දාගෙන අපි කොහෙටද යන්නේ දිව්‍යා?
0: අපි යනවා ඊට පස්සේ WhatsApp එකට.
1: Okay. What's up?
0: මෙයා කෙලින්ම මගේ මවුස් එක අරගෙන
1: ආනේ. ඔයගේ මවුස් එකේ ආමෙන්න. ආමෙන්න.
0: මවුස් එකේ දෙන්න.
1: ගන්න.
0: ඊට පස්සේ කවුද ඉන්නේ බලමු WhatsApp එකේ. හහ්.
1: කවුද ඉන්නේ? කවුද ඉන්නේ? කවුද ඉන්නේ?
0: යටියන්තට කොහෙද මේ? පීපල්ස් බැංක් එක ගාව තිනවල ටයිටැනික් අපේ සලෝන් එක.
1: ඔකේ.
0: අපි මීට කලින් මතක් කරානේ ඒගොල්ලන්ගනේ.
1: ඔව් ඒගොල්ලන්ග මතක් කරා.
0: ඉතින් මමත් ඉන්න අහගෙන මාපලගම PLJ අයියත් මැසේජ් එකක් දාලා.
1: ඔකේ.
0: ඒත් එක්කම මාකොල ගල්පොත හන්දියේ අපේ ප්‍රියන්ත සමරවීර සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. සපුගස්කන්ද මහවිදුහලේ 1981 ටීම් එකේ සියලුම දෙනාම. ඉතින් කවි අපි දෙන්න ෆස්ට් ටයිම් නේ මේ අද
1: ඉන්නේ.
0: ඉතින් අපි දෙන්න තව චූටි වෙලාවකින් එනවා ලයිව් එකට.
1: කීරද පියාද?
0: අපි එනවා 1:45 වෙනකොට.
1: 45 වෙද්දී.
0: ඔයාලා ලෑස්ති වෙලා ඉන්න net fm page එක follow කරලා නැත්නම් දැන්ම follow කරලා. ලෑස්ති වෙලා ඉන්න එහෙනම් අපි දෙන්න touch එකකින් live වෙනවා.
1: හරි එහෙනම් යන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දවල් 1:34 දැන්.

0: ලොතරැය මණ්ඩලයේ කොවිසිත ලොතරැය.
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
2: අයියෝ, බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
3: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ල කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 077 406 46 94 කතා කරන්න.
4: Kills within the now nishpadana sandha adu mumilak Gova gram 100 and rupel 10000 kard kolomban 50 gram 100 and rupel 24 Instagram 100 and rupel 179 Kills now bavai adu mumilak
5: සංදි සෝයට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සෝය උදා කරගන්න 0810397399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන පියාඹන්න
1: Net FM. Hello, hello, Satyante. Hello, hello, Satyante. Yeah, you already know who it is.

0: Sati Antea. Sati Antea. Divya.
1: Oh.
0: Hva putki van hima kemati da?
1: යම් තාක් දුරකට කැමති.
0: අපේ බලන් ඉන්න කට්ටිය, හංගින කට්ටියත් පොත් කියවන්න කැමති ඇති. ඉතින් ඔන්න පොත් කියවන්න කැමති ඔයාට තියෙන විශේෂ පණිවිඩයක් කියන්න. ජූනි 29 වෙනිදා ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් කැන්ඩි සිටි සෙන්ටර් එකට ගියොත් ඔයාට කන්ද උඩරට මහනුවර පොත් දැක්මත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔව්. මේක සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. ඒ වගේම සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර්. ඒ විතරක් නෙවෙයි, නිල ගුවන්විදුලි මාධ්‍ය අනුග්‍රහය net FM අපි.
1: ඉතින් එහෙනම් පොත් කියවන්න කැමති කට්ටියට මේ දවසේ
0: අන්න ගිබවණී අවස්ථාවට සම්බන්ධ වෙන්න පුළුවන්.
1: ඒත් එක්කම කවි දැන් අපිට සමහර ප්‍රදේශවල වැස්සට සමහර ප්‍රදේශවල මාර අවුවයි.
0: අවුවයි කියන්නේ මේ දැන් මම මේ මෙතනට ගියා පොඩි අර TikTok වීඩියෝ එකක් කරන්න. මාර රස්නයක් දැනෙන දිව්‍ය.
1: ඒකනේ ඉතින් මේ රස්නේ වෙලාවට ඇඟ පොඩ්ඩක් කූල් වෙන ෆ්‍රෙෂ් මොමන්ට් එකට යන්න අපිට මොනවා හරි කිව්වොත් ඉතින් ඒ වගේ දෙයකට හොඳම දේ තමයි කොකා කෝලා එක.
0: වව්! මේ වෙලාවේ තිබ්බනා.
1: ඉතින් මේ වෙලාවේ ඔන්න කොකා කෝලා එකේ ප්‍රොමෝෂන් එකක් වෙනවා. ලංකා පුරාම යනවා මේගොල්ලෝ මේ කොකා කෝලා බොට්ල් එකක් ගත්තොත්.
0: ඔකේ.
1: තෑග්ගක් හම්බෙනවා
0: දෙයනේ.
1: ඉතින් මේ ගැන වැඩිදුර විස්තර කතා කරන්න මම සම්බන්ධ කරගන්න හදන්නේ අපේ දර්ශන ඉන්නවා.
0: ඔකේ.
1: අයිබෝවන් දර්ශන.
2: අයිබෝවන් දිව්‍ය, අයිබෝවන් ඔන්න දෙන්නටම කවිස්සිනව දෙන්නම
1: ඉන්නවා.
2: අයිබෝවන්, මොකද ඔය පැත්තට රස්නේද?
1: රස්නේ යන්නේ ඒකනේ මම මතක්ුනේ.
2: ඒකනේ. රයිට්. කොහොමනම් කමන්නේ කවිස් දිව්‍ය. ඔන්න අපි ඉන්නවද දවසේ සුන්දර පල්ලි බැද්ද පුරවරේ ආවද කරන්න කියලා ඉන්නවා. FM 95.8 කවදත් අලුත් කාගෙත් net එක ඔන්න රටවට යන ගමනේදී අපි අර දවසේ මේ විදිහට සුන්දර පල්ලි බැද්ද පුරෝරේ තමයි ආවරණය කරමින් ඉකතු වෙන්නේ. ඉතින් අපි ඔබ දැක්කනවා පල්ලි බැද්ද පුරෝරේ ආදරණීය හිතවතුන්ට වෙලද මහත්වරුන්ට වගේ මහත්මීන්ට අවස්ථාව දෙනවා. වටිනා කියන සෑගි බෝගරසක දවසේදී දින හදා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් දිව්‍ය, මොකද අපි කවදාවත් බර වැඩ දෙන්නේ නැහෙනේ. අපි හරි ලේසි පුංචි දේවල් දෙන්නේ.
1: ඉතින්
2: අපි අවිස්සප් ඒ වගේ වුණ අවස්ථාව තිනවා දිනා ගන්න පුළුවන්
1: ගැම්ින්
2: චූටි දෙයක්. මොකද අපි ඉන්නේ කොකා කෝලා ටීම් එක හෙනවා සුන්දර පල්ලි බැද්ද පුරෝරේට.
1: මේ
2: වෙලන්සල්ට ගොඩ වේවි. ඉතින් ගොඩ වෙලා ඉල්ලන්නේ කූල් බීම් එකක් දෙන්න කියලා. ඉතින් ඒ ඉල්ලනකොට ඔයා ලබා දෙන්නේ කොකා කෝලා එකක්, එහෙම නැත්නම් ස්ප්‍රයිට් එකක්, එහෙම නැත්නම් ෆ්‍රෙන්ට ඔරෙන්ජ් එකක්, එහෙම නැත්නම් ෆ්‍රෙන්ට ටීම් සෝඩ එකක්. හරි චුට්ටක් කට රතු කරන්න කැමති අයද නේද? හෝටල් එකක් ගන්නවා නම් ඔබ වටිනාකින තෑග්ගක් දිනා ගන්න පුළුවන්. ඉතින් අපි ඉන්නේ කොකා කෝලා ටීම් එක තමයි අද දවසේදී මේ විදියට සුන්දර පල්ලි බැද්ද පුරෝරේ ආවද කරන්නේ. ඉතින් අපි කවිෂ් දිව්‍ය කැමති නැද්ද කොකා කෝලා එක රස බලන්න?
0: ඇයි නැත්තේ
1: නේද?
2: ඒක තමයි. ඉතින් අපි දෙන්නට තෝ ආරාධනා කරනවා. මොකද අපි මෙතනසල ඉන්නේ පල්ලි බැද්ද පුරේ චුට්ටක් රස්නේ වැඩි මේ පැත්තට.
1: අපි
2: සීතල පැත්තේ ඉඳලා අපි ආව පොඩ්ඩක් උණුසුම් වෙන්න. ඉතින් උණුසුම් එක කූල් කරගන්න හොඳම පානේ තමයි කොකා කෝලා කියන්නේ. මොකද කොකා කෝලා කියන මේනකොට ශ්‍රී ලංකා පුරා විතරක් නෙවෙයි ලෝ පුරාම ජනප්‍රිය පානයක් කියලා ඉවරයි.
0: ඒක නිසා
2: කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. කොකා කෝලා එක රස බලන ඔයාලට ඕන වටිනා කියන තෑග්ගක් දිනා ගන්න පුළුවන්. මොකද හැමදාමත් වගේ මාධ්‍ය ආවරණ ලබා දෙනවා FM 95.8 කවදත් අලුත් කාගෙත් නෙත්. මේ වගේම දිව්‍ය දිව්‍යට පුළුවන් කවිෂ්ටත් පුළුවන් ඕන ආදරෙන් යන්න එක නේද? දින අවුට් එකට යනවනම්
0: අනිවාර්යෙන්ම
2: ලන්ච් එකට එහෙට යනවනම් නේද?
0: කොකා
2: කෝලා එක රස බලන්න හැකියාව තියනවා දෙන්නට. ඉතින් කොහොම වුණත් කමන්නේ දිව්‍ය කවිෂ්
1: ඒ වගේම
2: අද දවසේ සුන්දර පල්ලි බැද්ද පුරවරේ ආදරණීය වෙනද මහත්වරුන්ට තමයි මේ වාසිය ලබා දෙන්නේ. ඉතින් අපි අහගෙන ඉන්න ඔයාටත් උන අවස්ථාව දිනවා. ඊළඟට ගොඩ වෙන්නේ ඔයාගේ වෙළඳ සැලට වෙන්න පුළුවන් අපි. නෑනේ කොකා කෝලා ටීම් එක. ඉතින් ඇවිල්ලා ඉල්ලන්නේ කූල් බීම් එකක් දෙන්න කියලා. ඉල්ලන වෙලාවට ඔයා ලබා දෙන්නේ කොකා කෝලා සර්නාමයට තේ නිෂ්පාදනයක් නම් වටිනා කින එකක්. ඒ වළේම දිනා ගන්නත් අවස්ථාව දිනවා.
1: හරි එහෙනම්
2: ගොඩක් ඉවටයි කවිස්සයි අවස්ථාව තියෙනවා මේ රස බලන්න. ඉතින් ගොඩක් ස්තුතියි අවස්ථාව ලබා දුන්නට දෙන්නටම.
1: ගොඩක් ස්තුතියි දර්ශන. එහෙනම් ඔන්න ඔය ටැග් දිනා ගන්න ඔයගලන්ටත්.
0: මෙහෙම ඉතින් අපිට අපි පොඩි අය කියලා හිතාගෙන පොටල එකක් අපිට උත්සංගවත් කමක් නෑ නේද?
1: කමක් නෑ. ඉතින් එහෙනම් කොකා කෝලා එක බීලෙන් අපි දැන් යන්ද?
0: යමු යමු තෝලේ යමු.
1: එහෙනම් ඔයගොල්ලෝ සින්දු අහන්න අපි දැන් ටැග් ගාලා කොකා කෝලා එක බීලෙන්.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වේලාව සවස 1:53 දැන්.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට්. ඔබත් අදම රස බලන්න.
8: එන්න පියල් 40ක දිනුම් අවස්ථාවක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝතරේ මණ්ඩලයේ.
9: A-Level වාණිජංශයෙන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
10: Kiehl's Crispy Fridays 8-piece chicken bucket එකක් දැන් රුපියල් 2190කට Kiehl's within පමණයි. මෙම දීමනාව ජූනි 12 වන දිනට පමණක් වළංගු වේ.
11: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
12: FM 95 FM 94.8 Net FM.
13: FM Anupaha, Anu Hatarai Dashama Atta, Net FM, Divaina Pura.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: මොබිටෙල් 368 බජට් එකට සෙට් වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
2: සුබ දහවලක්. දවල් 2:03 දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. සති අන්තය. සති අන්තය.
1: අපි සාර්ථක විදිහට ෆේස්බුක් ලයිව් ඇවිල්ලා ඉන්නේ.
2: එන්න එන්න මේ පැත්තට හරි හරි වැඩ තමයි මේ පැත්තේ වෙන්නේ. සැහෙන දෙනෙක් ඉන්නවා අපේ දෙමියාගේ සෝරි දිව්‍යාගේ.
1: ඒක
2: දැන් කෙලින්ම මේ තියෙන දැන් අපේ දිව්‍යාගේ ලස්සන හෙයා ස්ටයිල් එක ගැන කටේ සෑහෙන ගුඩ් කමෙන්ට්ස් දෙනවා.
1: මගේ නේල්ස් ටික.
2: ඔව් නේල්ස් ටික ගැන. ඒ විතරද මගේ පියර්සින් එක ගැන?
1: ඒකන
2: කියන්නේ සැහෙන සැහෙන දේවල් සිද්ධ වෙනවා මේ පැත්තේ. ඉතින්
1: ඉතින් අපි මතක් කරන්න හදන්නේ කවුද අපේ ලයිව් එක බලාගෙන ඉන්නේ කියලා.
2: ශිරාණි
1: මංගලිකා ඉන්නවා. අප්සරහයවගේ හයි හයි කියලා දාලා තිනවා. වෙනද වගේම අපේ කවිෂ්ගේ පාක්ෂිකාව.
2: ඔව් ඉෂාරා. ඉෂාරා හරි හරි කතා තමයි මේ පැත්ත කියන්නේ. මේ ඉෂාරා කියලා තිනවා මේ දැන් මං ඉෂාරට යම්කිසි දෙයක් දැම්මා පිටිපස්සෙන් ඉඳගෙන මේ ඔයා ඉන්නකොට පොඩ්ඩක් ඔළුවට දෙයක් තිබ්බා.
1: ඔව් මෙයා මට ලස්සන කන් දෙකක් දුන්නා.
2: ඒක දැම්මම හරි ලස්සනයිලු.
1: Thank you ඉෂාරා.
2: නිලන්ත සංජීව ඉන්නවා මොකද කියන අපි තිනවා සූර්යකන්ද නෙල්ලිවත්ත දළු ප්‍රවාහන සේවයේ සෙට් එකම ඉතින් ආදරෙන් එකතු කරගන්නවා ඔය දෑතට නේද බුදු සරණයි කියලා අපි කියමු හිත හයියට හිත හයියට නම තමයි දන්නේ නැත්තේ හයි දිනටම කොහොමද අපි හොඳින් ඉන්නවා හයි හයි හෙලෝ හර්ෂණි පතිරණ ඉන්නවා අපිත් එක්ක තුනා ජයනි රවීනා ඉන්නවා ඊට පස්සේ ආයි අපි ඉෂාරා කරුණාරත්න ඉන්නවා අපි ආයෙකතු කරගන්නවා යව ලක්මාලි ප්‍රියදර්ශන ඉන්නවා කවි රංගපාන යන්නේ නැද්ද හැකියාව තියෙන අත දෙන්න කවුරුත් නැහනේ අපි කියන දැන් කවදත් අලුත් කාගෙත් නෙත් දිව්‍ය ලංකාව විතරක් නෙවෙයි ලෝකෙ පුරාම
1: ජනප්‍රියයිනේ
2: එන අපේ ඕස්ට්‍රේලියාවෙන් එකතු වෙලා ඉන්න අමිල මද්දුම බණ්ඩාර යවත් එකතු කරන්න හරි ආදරෙන් ඉතින් තව කවුද ඔය පැත්තේ ඉන්නේ
1: තව සුභාෂිනි බස්නායක දාලා තියෙන මොනවාරි තරගයක් තියන්න කියලා අපි දැන් ලයිව් එකේ තරගයක් කරාද?
2: ඔව් තරගයක් කරා මේ දැන් තරගයක් කරා අපි තරගෙන් මම ජයග්‍රහණය කරා.
1: තරගෙන් මමයි ජයග්‍රහණය කරේ.
2: ඔව් යද ජයග්‍රහණය කරේ.
1: ඔයගලන්ට මේ පැත්තට ගිහින් බලන්න පුළුවන්. ඉතින් තවදුරටත් අපි ලයිව් එකේ ඉන්නවා. ඒත් එක්කම කවි අපි හමු WhatsApp එකට දැන්.
2: ඔකේ කවුද ඉන්නේ පිට එකේ තුලා?
1: ලස්සන ගීතයක් දෙන්න කියලා තියෙනවා.
2: කවුද කවුද?
1: සුරංජන්.
2: සුරංජන්.
1: ඒත් එක්කම තමයි හෙලෝ හෙලෝ.
2: ඔකේ හෙලෝ හෙලෝ.
1: මම විතුකි නිසා නින්සා ග්‍රේඩ් 7 වල බබෙක් තමයි අපිට මැසේජ් එක දාන්නේ.
2: ඕකේ.
1: එයාත් ෆැමිලි එකේ කට්ටියත් එක්ක මේ වෙලාවේ අපි දිනනවා. අහගෙන ඉන්නවද?
2: හැමෝටම ආදරේ, හැමෝම ආදරෙන් එකතු කරගන්නවා.
1: හයි හයි ඉර ඇවිත් අනේ හුඟක් දවසකට පස්සේ ඒකයි පොඩක් එන්න පරක්කුනේ. මගේ සින්දු අහන් හිටියා දැන් වෙන

0: සිින්දුවක් දෙන්න යක් සිින්දුව තමයි වෙන ඕන දෙයක් වෙච්චා
1: වෙන ඕන දෙයක් වෙච්චාවේ.
0: ඉතින් කලතරින් දෙවුලි ශශී බාති තුසිත් කල්හරි පුංචි එවින් එක්ක රමණි සුමේත තමයි මැසේජ් එක දාන්නේ. එතකම කැනඩාවෙන් චන්න ඇන්ජි මිෂෙල් ඒන්ජල් ඒඩ්‍රියන් එක පුංචි සෆියත් ඉන්නවා කියලා කියන. ඉතින් අපි දෙන තව පැයක් ඉන්න ඕගොල්ලොත් එක්ක
1: වැඩිවාරෙන්. ඉතින් වැඩි කතා මොකටද නේද? ලයිව් එක පැත්තට හැමෝම එන්න.
0: ලයිව් එක පැත්තට හැමෝම එන්න. ඒ වගේම තමයි 0711 95 95 95 ට මැසේජ් එකක් දාන්න.
1: මේ 2255 53 63 මේ පැත්තට කෝල් එකක් දෙන්න පුළුවන්. මේ ලස්සන කවි බොගේ කතා අහන්න කැමතිද?
0: කවි ෆෝන් එක කනේ තියාගෙන ඉන්නේ. එහෙනම් දෙන්න හොඳේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
1: දවල් 2යි විනාඩි 15යි දැන්.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
4: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
6: රාජ්‍ය සේවයේ විශ්‍රාමික ඔබට මොබිටෙල් උපහාර පසුගෙවුම් පැකේජ සමග තෝරාගත් ස්මාර්ට් ෆෝන් සඳහා පහසු ගෙවීමේ දීමනා විශ්‍රාම වැටුප් සහ ජාතික හැඳුනුම්පත සමග අදම ළඟම ඇති මොබිටෙල් ශාඛාව වෙත පිවිසෙන්න.
7: Kills within the now nishpadana sandha anuma milak Gova gram 100 and rupel 10 kart kolomban amba gram 100 and rupel 24 Instagram 100 and rupel 179 Kills now babai anuma milak
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
8: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න, අනුකරණවලින් ප්‍රවේශ සම්බන්ධ අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
9: Wake up. Saturday hormones. Alpha Studio.
10: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
9: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
10: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
11: Good morning.
9: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
12: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
13: Net FM. Hello, hello, Satyantea.

0: Sati Antea. Sati Antea.
1: හරි කවි කවදින් අපිට WhatsApp එකේ එකතු කරගන්න
2: අපිට සෑහෙන දිනක එකතු වෙලා ඉන්නව නේද ජපානයේ නිශාන්ත කුමාර් සින්දුවක් ඕන කියලා කියලා තිනවා යාළුවෝ හැමෝම එකතු කරගෙන ගාමිණීවත් එකතු කරගෙන ෂා අපිල ලස්සන්ට කරනවලු හොඳට වැඩසටහන
1: ෂා
2: මේක ශාකල ඇදලා ශාලස්සන්ට වෙරිටික් කරනවා කියලා වෙනවා.
1: සුබ දහවලක් නැත් FM හෙලෝ හෙලෝ සතියන්තයට. අපිත් අහගෙන ඉන්නවා කියලා කියනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා ත්‍රිකුණාමලයේ පහේ කණුවෙන් අපේ කවුද පුංචි බණ්ඩා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් දැන් අපි අර කලිනුත් කිව්වා වගේ ඩිජිටල් බැංකු කරන අපිට කොච්චර වටිනවද කවි?
2: වටිනවද කියන්නේ ඇත්තටම දිව්‍ය මේ ඇත්තට මගේ අතට සල්ලියක් හම්බුනොත් එහෙම ඒක ඇඳුම් කඩයක් ගාවින් යනකොට
1: මම දන්නවා වට හම්බුනොත් වෙන දේ මන් දන්නවා.
2: එච්චරයි ඇහෙන්නේ නිකන් මාව යනවා විතරයි පේන්නේ මාව ඇදීලා යනවා. එහෙම කරන්න එපා. ඔයාලා කෙලින්ම අතර සල්ලියක් හම්බුනොත් ගිහිල්ලා දාන්න බැංක් එකට. වෙන බැංකු නෙවෙයි. කෙලින්ම NSB Digital. NSB Digital එක ගනුදෙනු කරන ඔයාට ඔන්න දැවිල ඉන්නවා ජුනි 13 දෙල්ගොඩ මන්සන්දියේ ගාවට ඔයාට දැනුවත් කරන්න ඔයාලව දැනුවත් කිරීමේ වැඩසටහනකට. ඉතින් මේ ඇවිල්ලා කීවෙනි අදියරද දිව්‍ය? තුන්වෙනි අදියර. NSB Digital Drive තුන්වෙනි අදියර. ජුනි 7 වෙනිදා තමයි පටන් ගත්තේ. ඉතින් ස්ථාන 15ක් පුරාවටම ක්‍රියාත්මක වෙනවා මේ වෙනකොට. ඉතින් නවීන ආරක්ෂිත බැංකු සේවාවන් ගැන ඔයාලව දැනුවත් කරන්න ඔයාලට කියලා දෙන්න අපේ සෙට් එක ඇවිල්ලා ඉන්නවා. ඉතින් කට්ටිය යන්න දුවල යන්න දෙල්ගඩ මන්සන්දිය තමයි ඔන්න අද ඉන්නේ.
1: ඉතින් දවස් 15ක් පුරාවට මේ ක්‍රියාන්විතය ක්‍රියාත්මකයි.
2: ඔයත්
1: යන්න මේ වැඩේට සම්බන්ධ වෙලා තවත් දේවල් දැනගන්න ඩිජිටල් බැංකුකරණය ගැන. ඉතින් එහෙම ඩිජිටල් බැංකුකරණය තුලින් තමන්ගේ සල්ලි එකතු කරගෙන
2: තමන්ගේ
1: මනි සේවින් කරගෙන පොත් කියවන්න ආස කෙනෙක් නම් අන්නේ ඉතුරු කරගත්ත පොත් ටික ගන්න. ඒ කියන්නේ පොත් ටික ගන්න ඉතුරු කරගත්ත සල්ලි අරගෙන. ඔව්
2: ඉතුරු කරගත්ත සල්ලි වලින් පොත් ටික ගන්න යන්න. කොහෙටද යන්න ඕන? කැන්ඩි සිටි සෙන්ටර් එකට තමයි යන්න ඕන.
1: යන්න ඕනේ. ඉතින් කඳ උඩරට මහනුවර පොත් දැක්ම ගැන තමයි මේ මතක් කරන්නේ. ජූනි 29 වෙනිදා ඉඳලා ජූලි 5 වෙනිදා
2: වෙනකම්
1: කැන්ඩි සිටි සෙන්ටර් හිදී තමයි මේක තියෙන්නේ. සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශක ඉංග්‍රීසි
2: සංගමය.
1: ඒ වගේම තමයි සම සංවිධානයේ තියෙන කැන්ඩි සිටි සෙන්ටර්. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ පාර. මේ සඳහා නිල ගුවන් විදුලිය වෙන්නේ net fm රේඩියෝ.
2: ඒ කියන්නේ net fm අපි කවදත් අලුත් කාගෙත්
1: net.
2: ඉතින් මොකද කියන්නේ දිව්‍යා?
1: එහෙනම් පොත් කියවන්න කැමති කට්ටිය අර කිව්ව බැංක එකෙන් සල්ලි ටික අරගෙන.
2: ඕකේ සල්ලි ටික අරගන්න එපා. සල්ලි ටික තියාගෙන ඒකත් අරගෙන ඉන්න සමහර ක්‍රී විශේෂ වට්ටම් ලැබෙන්නත් පුළුවන්.
1: ඔව් වට්ටම් එක පොත් මිලදී ගන්නත් පුළුවන්. ඉතින් පොත් කියවන අයටයි සල්ලි ඉතුරු කරන අයටයි තමයි යන්නේ මෙසේජ් එක අරගෙන ආවේ. ඉතින් එහෙනම් අපි ලස්සන සින්දුවක් අහලෙමු.
2: ඔව් නේද? කෙලින්ම සටර්ඩේ කියලා කියන්නේ අපිට dancing ionus dancing vibe එකක් තියෙන සතියන්තයක්. මොකද කරන්නේ දැන් අපි නටනවද?
1: නටන්න කලින් මතක් කරමු WhatsApp number එක.
2: Okay. 0711 95 95 95 දුල දුල එන්න message එකක් දාන්න.
1: ඒ වගේම කවි ෆෝන් එක අතේ තියාගෙන ඉන්නේ. ඔයා call එකක් දෙන්න 0112 55 33 63ට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව සවස 2:31 දැන්.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
2: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
3: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
4: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනුවල්
3: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
4: tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak Anugrahaya
5: Hondama de aduma milata tipa vyapta shaka jalayak samagin kasakala green super jeevitheti tiriyak
6: Sri Lankaya apima rate hondama te dallaka rasaya gunaya dan obatat
7: sihin hedathi nirogimat lassana sirurakata Vijaya green tea
6: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
7: ඔබගේ ජීවිත කාලයත් එක්ක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
6: නොවිනස්වන රසවත්ම රසය
7: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
6: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ,
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ,
1: තායිලන්ත සංග මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදුනාද දෙන්න.
0: ජූනි 27, 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහාවිහාර පින්බිමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
1: අනුග්‍රහය අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
2: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. දීදී ජේක අපෙන්
3: Net FM. Hello, hello, Satya.

0: කවිට කෝස් ගොඩක්
1: ආවනේ. අපි යමු කළුතරට. කළුතර රොබර්ට්යි අපි ලීලාවතිව එකතු කරගමු.
0: හරි.
1: මේල ලස්සනට අපි අහගෙන ඉන්න ගමන් ඉන්නේ.
0: හා
1: හා. ඊට පස්සේ හොරණ මාලනි අපි අහගෙන සද්දෙන්.
0: හා හා.
1: ඊට පස්සේ මී ගහ කිවුලෙන් අපේ සශි දිනනවා. හස්බන්ඩ් සශි කුමාර් දුව ඖෂධි ඖෂධ අනුහස්. හා
0: හා.
1: ඉසිලි අදීනා ඔය කියන කට්ටිය එකතු කරගෙන මොකද කියන්නේ අපි WhatsApp එක පැත්තට යනවද නැත්නම් මොකද කරන්නේ
0: දැන් මෙහෙමනේ කවි දැන් අපි දැන් තාරුණ්‍යයේ ඉන්න අයට තමයි මේ විශේෂයෙන්ම මේ කාරණේ වැදගත් වෙන මම දැන් මේ ඊළඟට කියන්න හදලා
1: ඒ කියන්නේ වයස අවුරුදු 38ක් වුණාමත් ඔයා කියන්නේ ඔයා තරුණයි කියලාද
0: ඔව් ඉතින් ඔයා කිව්වේ මම හොඳට මේන්ටේන් කරලා තියෙනවා කියලා ඉතින් අපි හැමෝටම දෙනවා හීන ගොඩක් ලයිෆ් එකේ ලස්සන වාහනයක් ගන්න පුළුවන්
1: ඒ
0: වගේම ලස්සන ෆැමිලි එකක් හදා ගන්න එක ඒ අතරින් සාමාන්‍ය අවුරුදු 25 ඉඳලා වගේ මෙන උණක් තමයි ලස්සන ගෙයක් තිබුණා නම් හොඳයි කියලා.
1: ගෙයක් හදාගන්න එක. ඔකේ. ඔව්.
0: ඉතින් අන්න එහෙම ඔයාගේ නිවාස සිහිනයක් තියෙන කෙනෙක්ට තවදුරටත් ඒක සිහිනයක් නොවෙන්න හොඳම තැන ගැන තමයි මේ කියන ලෑස්ති වෙන්නේ.
1: කොහෙද කොහෙද කොහෙද?
0: මේ තමයි මහරගම තියෙන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එක. ඉතින් ලංකාවේ දැන් ඔයා දන්නවා මේ දවස්වල තියෙන ආර්ථික අර්බුදත් එක්ක සාමාන්‍යයෙන් අපිට ගෙයක් හදාගන්න තියෙන අමුද්‍රව්‍යවල මිල ගණන් අධිකයි. ඉතින් ඒ නිසා ඔයාගේ අතේ තියෙන මුදලට හිතේ හැටියට ලස්සන පුංචි ගෙයක් කාමර දෙකක් එක්ක අංග සම්පූර්ණ ගෙයක් හදාගන්න පුළුවන් රුපියල් ලක්ෂ 50ක් වගේ රීසනබල් ගානකට. ඒ නිසා ඔයගලන්ට කරන්න තියෙන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න මාර්ගම ඇල් එන පාරේ තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් තියෙන්නේ මේ ලක්ෂ 50 එකපාර වගේ වන්න ඕනෙත් නෑ වාරික වශයෙන් ඔයාලට ගිවාගෙන යන්න පුළුවන් හැකියාවත් ඒගොල්ලෝ හදලා දෙනවා ඉතින් යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාන්න 0774392250 එමු නැත්නම් 0774392251 කියන දුරකථනවලට කෝල් කරලා වාගේ අපොයින්ට්මන්ට් එක රිසීව් කරගන්න ඉතින් නිවාස සිහිනය තවදුරටත් සිහිනයක් නොවී හැබෑවක් කරගන්න ඔයත් අද කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න.
1: ඕකේ.
0: කවුද WhatsApp එකේ
1: ඉන්නේ? ඩිලා නිරෝෂ් හංගල්ලේ ඉඳලා අපිට කතා කරලා තියෙන කතා කරන්නේ අතර කිව්ව මැසේජ් එකක් දාලා තියෙන්නේ.
0: අහහ. හෙලෝ හෙලෝ සීනියර්ස් මලට වහපු දිමි. මා මතු වෙලේදී.
1: හා. අපි කිව්වේ නෑ ඉෂාර ඔයාලට මත් වෙන්න කියලා.
0: මත් වෙන්න කිව්වේ
1: නෑ නේද? ආ බදුල්ලින් ඉෂාර ඉන්නවා එහෙම අපේ ලයිව් එකටත් ආවා හරි හරියට සපෝට් එකක් දුන්නා අපිට.
0: ඉතින් ඒ වගේ කට්ටිය ගොඩක් අපිට කමෙන්ට්ස් සෝරි මැසේජස් දාලා තියෙනවා.
1: ඕකේ.
0: ඉතින් ඔයගොල්ලන්ටත් අපි තව ඉන්නේ විනාඩි 15යි.
1: ඕකේ.
0: ඉතින් ඒ නිසා ඉක්මන 0711 95 95 95ට මැසේජ් එකක් දාන්න. අපි මේ සින්දු අහලා ඉමු රන් සමනල ජෝඩුවගේ යන් අනේ.
1: යමු යමු යමු දුවල යමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: Hello hello hello සස දෙකයි විනාඩි 49 දැන්.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 011 236 636.
8: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 14 උඩවලව. ජුනි 15 තනමල් විල
9: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද. මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
10: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 011 2 559 669.
11: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතිකෝතරේ මණ්ඩලයේ.
12: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773-273-540.
13: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
14: Net FM. Hello, hello, Satyantaya.
15: කවුද ඉතින් කවි ඉන්නේ අපේ WhatsApp එකට ඇවිල්ල?
3: WhatsApp එකේ පැත්තට දොල දොල යන්න ඕන කවුද ඉන්නේ කියලා බලන්න.
15: Hello hello.
3: Okay. Hello hello.
15: අහම ලස්සන ගීතයක් කියලා තියෙන අපිට ජයන්ත ගෝල් ක්‍රියේෂන් එකෙන් ප්‍රෝග්‍රෑම් එකත් ලස්සනට යනවා කියලා තන ගොඩක් ස්තුතියි. බම්මන්න නාරංගොඩ පොඩි පුතා අදගේ උපන්දිනයද කියලා අපිට නවා තමයි මැසේජ් එක දාලා
3: තියෙන. Happy birthday ආදි.
15: අනේ කවි ඔයාගේ හිනාවයි දිව්‍යාගේ හිනාවයි හරිම සිරියාවයි. ඔයාලට හැමදාම සතුටින් ওই විදිහටම දිගටම වැඩේ කරගෙන යන වාසනාව ලැබේවා කියලා අපිට කියන්නේ කවුද කියලා දාලා නැහැ.
3: කීයක් දුන්නද? කීයක් දුන්නද?
15: මමද?
3: ඔව්. කීයක් දුන්නද?
15: මට කවුද කෝල් කරේ?
3: මේ පැත්තේ ඉන්න අපේ සූර්ය ආරච්චි. සූර්ය ආරච්චි කියනවා මම ආදරේට. සූර්ය වැවෙන් ලියන ආරච්චි.
15: බලන්නර බා ඒ කියන්නේ නම වෙනස් කළා
3: තනික. නම වෙනස් කළා. ඒ කියන්නේ අඳුරගන්න ලේසියි ඒක.
15: විකෘතිකරණය.
3: විකෘති නෙවෙයි ඒක ලස්සනයි. ලස්සනට විකෘතිකරණය. ඔතන තව කවුද ඉන්නේ අපිට එකතු කරගන්න WhatsApp එක පැත්තේ.
15: WhatsApp එකෙන් අපිට තව ඉන්නවා.
3: ඕකේ.
15: හායි හායි රන් සමනල් ජෝඩුව අපිට දෙන්නක ලස්සන සින්දුවක් අපි බෝකොන්දර 10 කණුවේ පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සාලියේ ඉන්න මංගලි ඊට පස්සේ ශ්‍රීරන්ති සංජීව මහේෂ් ලක්මුතු මధుවන්ත මේ ඔක්කොම එකතු කරගන්න කියන මේ සින්දුවට අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි ඊළඟ සින්දුවේ ආයෙනවා. එතකම් මේ සින්දුව අහලා ඉන්න.
3: යා

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura
1: ඉතින් කොහොමෙන් කොහොම හරි කවි අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ දැන්.
2: පුරා පැය තුනක් අපි ඔයාලගේ හිත අද්දර ඉඳියා නේද?
1: ඒකනේ. ඉතින් අපිට මැසේජ් කරපු අපිට කෝල් කරපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ
2: ගොඩක් ආදරේ. ඉතින් අපේ ඊළඟට එන අපේ භාෂිමෙනික
1: භාෂිමෙනිකේන
2: ඩිවෝස් එක මට ඩිවෝස් එක දීලා මාව මෙහෙම තනි කරපු භාෂිමෙනිකේන ඔයාලට පුළුවන් 6 වෙනකම් භාෂිමෙනිකත් එක්ක ඉන්න.
1: කවිෂ හොම්බට දෙකක් දෙන්න කලින් මං අරගෙන යන්න හදන්නේ මේ. ඉතින් එහෙනම් හෙට හෙටේනවා කවි හවස තුනට.
2: බොහෝ විට
1: මං එහෙට උදෙන්න අවේට තරංග එක්ක. එහෙනම් අපි අදට ගිහින් යන ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න අපි ආදරේ ඔයගලන්ට ගොඩාක්.
2: Love you guys. හදරෙන් ගින්න පරිස්සමෙන් ඉන්න අපි දෙන ගින්න නම් මම කවි.
1: මම දිව්‍යා.
2: Bye.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
2: හයි, වේලාව තුනයි විනාඩි 1යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Tosef, Valuna, Mosam Tatuga na Rala collaboration.
2: God. Anema.

0: No. ඇවි ලයින් දෙය හවසහය වෙනකම්ම එක දිගට ලස්සන සින්දු ටිකක් අහගෙන ඉන්න පුළුවන් ඔයාලට. හැබැයි උම්මයිලා නම් අහු වෙන්න පාහරම. අද හොනේ උම්මනේ ආවෝ තියන්නම්. හය වෙනකන් ඔයත් එක්ක වගේ ළඟ කෝල් කරලා වගේම WhatsApp එකේ chat එකට set වෙලා ඔය ඕනි විදිහකින් මේ පැතට එන්න. මේ hello සතියන්තය.
1: What's up to do gonna roll a collaboration.

दाना नीति पड़ी पड़ी चेंजेस करो मम कवि वातरने कवि वो पेन्नुतने कवि मावा आसावीन दालगे अभी देना अभी देना दुख थामी පස්සර ශමිත පිළි දෙවලේ ශශී දනික වාතේක සුවේදා කාදරේ නිකුත් කරගන්න. ඒ වගේම කලතර තොසෙත් කල්හරේක පුංචි එවිනෝ තිනවල කැනඩා වලින් චන්න ඇන්ජේ මිෂෙල් ඇන්ජල් ඇඩ්‍රිනික පුංචි සොෆියා තිනවල ආදරින් ඔක්කොම එකතු කරගන්න. ඊගවට හැලියුගඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එකත් පුරුදු විදිහටම හගිරිනෝ. බොස් චමින්ද සනා හා ඊගවට රසිදෝ බින්ති මාලින්ද තනුෂ ශාකිය විහාරා නිලු සමන්ත මන්දාරා චාරිකා රුවන් තරුෂි මැගිනන්දා ඒ වගේම ප්‍රියංගිකා සමන් වර්ක්ෂොප් එකට බයික් හදාගෙන කොමයි නිශාන්ත සුසන්ත වසන්ත කටියත් එකතු කරගන්න කියලා කියන ආදරිනකෝ එකතු කරගන්නයි මේ සින්දු ටික අහන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
1: දැන් වෙලාව හවස 3යි විනාඩි 12යි.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
4: විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
5: සින්ඩරෙල්ලාගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉදහරින්න. commercial credit.
7: Kills within the now nishpadana sandha anuma milak. Gova gram 100 and rupel 16. Kartkolamban 50 gram 100 and rupel 24. Isogram 100 and rupel 179. Kills now bye bye anuma milak.

0: Happening been a bit of a me.
1: හැපි එක යහන්න ජනි එක දේදුමාවත උදේ දහයිඉදන් දවල් එක වෙනකන්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: AAT අදියර එක සහ AAT අදියර දෙක එක වර හදාරා වසරක් තුළ AAT වෘතිය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘතිය ගමන ෆාස්ට් ට්‍රැක් කරගන්න. අමතන්ඩ 0112 559 669 දැන් වෙලාව හවස 3:15. Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
3: Net FM. Hello, hello, Satyante.

හවස තුනයි විනාඩි 21යි වෙලාව. අපිට ඉන්නවා වන්දනා නඩයක් එකතු කරගන්න අහන්න ලෑස්ති කරලා තියෙන සින්දු ටික අහන්න. මට පණිවිඩයක් ආවා. කට්ටියක් යනවලු ගලේ දේවාලේ. ඔතන ඉන්නවා දිලීමා මදුෂානි කියලා නංගි බබේ. ඔයාවයි නඩේ ඔක්කොම ලවමයි. ආදරෙන් එකතු කරගන්න සින්දු ටික අහන්න. ගලේ දෙහිවාලේ පිහිටයි අනුභවයි කියලා පරිස්සමින් ගිහින් එන්න ඕනි හරිද? ජය වේවා. ආදරෙන් යාළුවත් එකතු කරගෙන ඊගාවට කෝල් කරපු යාව තමයි මතක් කරන්න ලෑස්ති වෙන්නේ. කිරුළපනින් අශෝක කියලා අක්ක කෙනෙක් කතා කළා. එයා ෆස්ට් ටයිම් ලෝ අදමට කතා කළේ. වීක් ඩේස් වල හන්න වෙන්නේ නැලේ ඔෆිස් යන හින්දා. ඉතින් හෙලෝ හෙලෝ සතියන්තට ගන්න ට්‍රයි කරලා ඔන්න අඳලු ගන්න පුළුවන් උනේ. සමුලිකේ ඔක්කොම ලාම එකතු කරගෙන ලස්සන සින්දු ටිකක් අහමයි කියලා කියනවා. ඕකේ අක්ක ආදරෙන් එකතු කරගන්න. Thank you so much. කතා කළාට හරිද? ඒ වගේම විහංගි කතා කළා. රත්නපුරෙන් ඔවයි ෆැමිලි කේ ඔක්කොම එකතු කරගන්නවා. අද ඒගොල්ල ලොකු අම්මලගේ ගෙදරලු ඉන්නේ. ඉතින් ලොකු අම්මලගේ ගෙදරත් ලොකු කටියක් ඉන්නවා කියලා කිව්ව ඔක්කොම ලාම එකතු කරගන්න කියලා කියනවා. Thank you so much. ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. Hi hi. Hello hello සතියන්තේ ബാഷി නංගියෝ. කවීෂ් කිව්වේ ඔයා ඩිවෝස් එක බලෙන් ගත්තා කියලා. ඒ වුණාට ඔයා එයාගේ හදවතේ ඉන්නවා කිව්ව හොඳේලෝ. මේ ෂොක් කරේ. නැතිවෙමෙ කිට දැන් නම් ඇඩික්ට් වෙලා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. මගේ දුව තිනුලි කට්ටිය මේකත කරගන්න කියලා කියන්නේ කඩවත ලක්මාලියක්. අනේ ආදරේ නෙගත කරගන්න හරිද? ඊගාවට සුජීවය කියනෝ කවිය නැතුව අපිත් ඉන්නවා. කවිය නැතුවට අපි ඉන්නවලු වගේ තනියට. ආව් ආව්. ආදරේ නෝව තෙගත කරගන්න. Thank you. ඔය ලව් එක හරියන්නේ නැහැ ബാഷി. මං එන්නද ඔතනට? ආන් ඒකනේ සජිත කියන්නේ ඔයා පාන් වල මැද කාලා වාටි ටික හරි මට දෙනවනේ. ඔහේ නෝ මෙහේ

හවසතනයි විනාඩි විසේ හතයි වෙනව. මේ සිින්දුව හන්න කලින් උගලන්ට මතක් කරනවා. අපි කම්මැලිකමට අනේ මහා අමාරුය පව්වා ඕවා වැඩේ හරියට වෙනවත් දන්න එහෙම කියලා මගෑරම් මගෑර ඉන්න. ඩිජිටල් බැංකින් වලට අපිව හොර කරගන්න. ජාතික ඉදිරි කිරීමේ බැංකු NSB බැංකු. ඔන්න ගමින් ගමට නගරෙන් නගරයට එනවා NSB ඩිජිටල් ඩ්‍රයිව් තෙවන අධීර අරගෙන. හරිද? අද 13 වෙනිදා දෙල්ගොඩ මන්සන්ධිය අසල තමයි ඔවුන් රැඳිලා ඉන්නේ. හෙට දවසේ මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් එක ගාවට එනවා. ඔබේ ප්‍රදේශයට ආවහම අනිවාර්යෙන් ගිහිල්ලා මුණ ගැහෙන්න. නිකම් බොරුවට බැංකුවල පොලිං වල රස්තේ අදු වෙන්නේ නැතෝ කොළ පුරවපුරව ඉන්නේ නැතෝ ඉතාම ආරක්ෂිතව ලේසියෙන් කොහොමද ඩිජිටල් බැංකු සේවාවන් කරගන්නේ. ඒ වගේම තමයි කෑෂ්ලස් පේමන්ට් කොච්චරනම් ආරක්ෂිතද ඒ වගේම ලේසිද මේ දේවල් ගැන දැනගන්න සහ අපිට අර ඩිජිටල් මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කරගන්න අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න ඔවුන් සූදානමින් ඉන්නවා. ඉතින් ඒ නිසා NSB ඩිජිටල් ඩ්‍රයිව් ඔබේ ප්‍රදේශයට ආවහම මග නොහැරවුණු හම්බ වෙන්නේ කියලාත් මතක් කරනවා.

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
1: NetFM. Hello, hello, Satyante.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: වෙලාව 3:32. අනුත්තන අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: ඇයි ශුග කියල මූනෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-3131-540.
5: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
3: සංක දිනය ශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
5: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
3: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
0: හොඳම දේ අඩුම විලට තිප්ප ව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් කසා කළ ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පොසොන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාර වෙල යමු බණ්ඩාර වෙල යමු අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
2: NetFM. Hello, hello, Satyantaya.
0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දැන් වෙලාව හවස 3:44.

හවසතුනයි විනාඩි 50යි. අද පොඩ්ඩක් වෙනදා ගින්දර හන්දාව වගේ නැතුව වැඩියෙන් සින්දු ටිකක් අහන්න දෙලා නිදහසේ ඔයගලන්ට සින්දු රස විඳින්න දෙනවා. හරි, ඒ අතරේ ඔයගලන්ට කියන්න ඕනේ නුවණ දෙන කියවුමට සමාජෙම පෙළගස්සන්න මේ අවුරුදු කන්ද උඩ රට මහනුවර පොඩ්ඩක්ම ඔන්න මේ මාසේ 29 වෙනිදාට ආරම්භ කරන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. 29 වෙනිදා ඉඳන් ජූලි මාසේ 5 වෙනිදා වෙනකම්ම කැන්ඩි සිටි සෙන්ටර් හිදී මේ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ තමයි සංවිධානය කරන්නේ. ඉතින් ඒ හින්දා ඉඩකඩ තියෙන වෙලාවක මහනුවර පොත්දැක්මත් එක්ක එකතු වෙන්න ඉගෙන ගන්න නංගිල මල්ලෙලාට ඕනි කරන පාසල් උපකරණ වගේම තමයි කියවන පොත් සෑහෙන ප්‍රමාණයක් වෙළඳකුටි රාශියක් එක මිලදී ගන්න ඩිස්කවුන්ට් ගොඩාක් එක මිලදී ගන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනි හිමව අරණ අමරදේව උපහාර ප්‍රසංගය ඔන්න පැවැත්වෙන්නේ අද හරියටම හවස 7ට. වැඩේ පටන් ගන්න මේ වෙද්දිත් සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඔගලන්ට දොරටු වෙනු ටිකට්ස් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. සිනමන් ලේක් සයිඩ් හෝටලේට හවස 7 වෙද්දී එන්න, 7ට කලින් එන්න. ඇවිල්ල ප්‍රවේශ පත්‍රයක් ඉඩ තියෙන තැනක් බලලා වෙන් කරගන්න. අද තමයි ඒ උපහාර ප්‍රසංගයේ පැවැත්වෙන දවස. සංකදිනෙත් සශික නිසංසලා, සුනීර සුමංග, නුවන්දිකා සේනාරත්න, අමීෂ මිනෝ මේ නව පරපුරේ ලක්ෂ්‍යය තමයි ගායනෙන් එකතු වෙන්නේ. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංගමයේ තමයි මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ. ඉතින් ඔයාට කාලිකට පස්සේ ලැබෙන මිහිරි සොඳුරු ප්‍රසංගයක් මග නොහැර විඳින්න මන්නම් කියන්නේ තවමත් පරක්කු නෑ.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කරගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 7872.
3: දැම් වෙලව හවස 4:02.

ඉන්නත් ශමිලානි බින්සර කිරණදු අසංඛ මේ කටියම දෙකෝ දෙකක් ආදරෙන් එකතු කරගන්න ලෑස්ති කරලා තියෙන සින්දු සේරම ටිකම අහන්න. ඊට පස්සේ WhatsApp එකකින් අපි මෙන්න මේ කටියව දාගමු. සුද්ධියෝ මම හිතනෝ එයා තනි වෙන්නේ නෑ. නෑ අනේ නෑ, මං තනි වුණේ නෑ. අවේශ ඉන්නකු මං එයා ඊගාව සති බෙල්ලෙන්ගම අල්ලගෙන්න හරිද? හෙට මගේ දුවගේ දුවලගේ ඇනිවර්සරි එක. අක්ක ටයිප් කරලා ඉවනේව පොඩ්ඩක් තේරෙන්නේ. වෙඩින් ඇනිවර්සරි එකක් ගැන වෙන්න ඇති කියන්නේ නේද? හරි කොහොමහරි හැපි ඇනිවර්සරි. හැමදාම සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න කියලා මම ආදරෙන් විශ් කරනවා. හයි භාෂ මැනිකේ, අපිට දෙන්න ලස්සන සින්දුව දුකයි අනේ කවී නැතුව කියලා කියනවා. හොඳ වැඩේ, අගයන වෙන දිග්ගයක් හොයාගෙන ඊට පස්සේ මං හවස දැන් ස්ටුඩියෝ එකට එනකොට ඉන්නව මූණ මෙහෙක් කරගෙන උදලවත්ත සනස බැංකුවේ මගේ ආදර මිසල තුන්දෙනා ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා භාෂමැණිකේ. කවියා ඔයාට ආදරෙයි කියලා ලයිව් එකේ කිව්වා. දුක තුනී වෙන්නත් එක අපි ඉංග්ලිෂ් සින්දුවක් අහමු. අහමු ගාල්ල කුට්ටුවගම චරිත. ආදරෙන් ආවත් එකතු කරගන්නවා. Thank you so much message කරාට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
4: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: කීල්ස් වෙතින් දැන් නැව නිෂ්පාදන සඳහා අඩුම මිලක්. ගෝවා ග්‍රෑම් 100ක් දැන් රුපියල් 16යි. කාත්කොලම්බන් අඹ ග්‍රෑම් 100ක් දැන් රුපියල් 24යි. ඉස්සෝග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි. කීල්ස් නැව බවයි අඩුම මිලයි.
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
7: මං රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේර ගන්න කවුරුත් වෙනකම් බලන් ඉන්නේ නැහැ.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
9: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්දෝඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net FM.
10: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුර කිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප විතර නෙවේ ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුග ව්‍යාපාරය වෙතින්.
11: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සනටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් ඉන්ටර්ප්‍රයිසස් ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හින රෝඩ් එකේ වෙන කොහෙවත් නැහැ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් ඉන්ටර්ප්‍රයිසස් ළම මුණ ගැහෙන අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. ලක්ෂ 50කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: A-level වනි ජංශයෙන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT. අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112-559-669.
11: වේලාව 4:17.
13: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
14: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.
13: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.

සහතරයි විනාඩි 21යි වෙලාව. කටිය ගොඩක් ඉන්නව එකතු කරගන්න. ඒ වගේ මේ අතරෙම මම ඔයගලන්ට ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් එක්ක මෙන්න මේ පණිවිඩය මතක් කරනවා. සමහර දේවල් අපිට පුරුදු වෙලා තියෙන විදිහෙන් එහාට අපි කරන්න ආසම නැහැ නේද? ගොඩක්ම අපිට පුරුදු වෙලා තියෙන්නේ අපි කැමති බැංකුවට ගිහිල්ලා ඊගාවට පොලිමේ ඉඳලා පොලිමේ ඉන්න නම් ආස නැහැ. හැබැයි අපිට ඕනි අපේ මොනහරි ට්‍රාන්සැක්ෂන් එක හරි ගණදෙනුව ගැන ස්ලිප් එකක් නේ පේපර් එකක් අතට අවශ්‍යයි. ඒක තමයි අපි ළඟ තියාගෙන ඉන්නේ නේ. අපිට මොනාද කියන්නේ අපේ ආරක්ෂාවට ගණදෙනුව ආරක්ෂාව වෙනුවෙන්. හැබැයි ඇත්තටම ඊට වඩා හරිම ඊසිලි අපිට බැංකු ගණදෙනුව කරගන්න පුළුවන් ඉතාම ආරක්ෂිතව. ඉතින් ඒ ගැන අපිට දැනුම මදිකම හින්දා ඒ ගැන දැනුවත් කරන්න. දැනුම තියෙන අය බොහෝ දෙනෙක් ඉන්නවා. හැබැයි ඇත්තටම අපිට ඒ ගැන දැනුවත් භාවයක් නැත්තම් දැනුවත් වෙන එක හොඳයි නේ නේද? ඒ හින්දා NSB Digital Drive තෙවනා දින ඔන්න ගමින් ගමට නගරේ නගරයට එනවා. ඉතින් ඔයාගේ ප්‍රදේශයට තාවහම මග නොහැර ඔවුන මුණ ගැහෙන්නේ කියලා මතක් කරනවා. අද 13 වෙනිදා දෙල්ගොඩ බන් සන්ධ්‍යාසල තමයි ඒගොල්ලෝ ඉන්නේ. හෙට මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් එක අසලට එනවා ඔවුන මුණ ගැහෙන්න. කොයිතරම් ආරක්ෂිත සහ පහසුද කැෂ්ලස් පේමන්ට් කියන එක දැනගන්න. ඒ වගේම අපිට ඩිජිටල් මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කරගන්න ගොඩාක් දේවල් මේ වැඩසටහන ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔවුන මුණ ගැහෙන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව හවස 4 විනාඩි 27යි.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
4: කොහෙන්ද මේ JBL එක?
5: කීල්ස් එකෙන්.
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සම්ියම නදලවේ.
7: Coca-Cola රසදේ නොදිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 14 උඩවලව. ජුනි 15 තනමල් විල
8: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
9: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 0-112-125-125 මතන්න. BYD ගරුසරු කොන්දේසි සහිතයි.

0: Happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්.

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ,
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ,
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න, පුතන්න, සාදු නාද දෙන්න.
0: ජූනි 27, 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
4: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
5: Net FM. Hello, hello.

කවුලුවෙන් එපිට මහ වරසා වැටිනවා දුගලන්ට. අපිට නම් මේ මොහොතේ පායල මහතයෝ ඉගව මොහොතේ කඩම් වැටෙයි දන්න. කොහොමහරි අපේ අර බදුරලි අශෝක කනන් කියන්නේ මේවට දුවන වැසි කියලා. වැස්සත් දුවනවා, අපිත් දුවනවා. මේ වෙලාව නයිති රෙදි වේලන වෙලාවක් නෙවෙයිනේ, හතරහ මාරයි. දැන් රෙදි ගෙට ගන්න වෙලාවක්නේ. කොම කොම හරි දුව දුව හරි මාව හගෙන ඉන්නවා නම් ඔන්න ඔයාව එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි යමු. මෙන්න මේ කටිය වදා ගන්න සින්දු අහන. හයි බාෂි, අදට මගේ අදට අපේ තාත්තා අපිව දාලගෙහින් අවුරුදු හතරක් අපි අතරෙම ආයිපදින්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මට නම් ඊට වඩා වෙන බලාපොරොත්තුවක් තියෙන්නේ. ඉපදීම කියන්නේම දුකක් කියලා නේ කියන්නේ, නේ මේ බණ කියන වෙලාවක් නෙමෙයි. හැබැයි මම නම් කියන්නේ මොකද්ද, සුගතියටම යන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. හයි වාශි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. යටියන්තට පීපල්ස් බැංක එක ගාව ත්‍රිවිල් පාර්ක් එකේ ලසන්ත අයගේ මෙසේජ් එක. කැලොම් දිනුෂ සුමුදෝ ලහිරු ප්‍රියන්ත නිමල් ලසන්ත මෙන්න මේ කටියව තමයි එකතු කරගන්න කියලා කියන්නේ. ජය වේවා, ආදරෙන් එකතු කරගන්න. හරිද, ඊගාවට මෙන්න මේ කටියව දාගන්න ඕනි. ආදරණීය කිංකිණි වාශි මණිකා, හෙලෝ හෙලෝ. සතියන්තේ මා තහගෙන ඉන්න නිතහන හැමෝමයි. කන්නන්තට බේකරි රසික මල්ලි රාජාය, ඊගාවට මාඩියුස් වල සංගීත් මල්ලි, පැලන් පිටි හිරානියක්. මේ කටිය මේකතු කරගන්න යාට ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරා කිව්වා කියලත් කියන්න කියනවා. එහෙම කියන්නේ කෙලි මඩලි රේණු අක්කා. හිරානියක්කා, අපි වාට දෙකක් ආදරෙයි. ඉක්මනට සනීප වෙන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 4යි විනාඩි 46යි. නුවන දින කියවුමට සමාජයේ පෙළගස්සන මේ අවුරුදු දෙකම දුඩ රට මහනුවර පොත් දැක්ම. ඔන්න මේ මාසේ 29 වෙනිදා පටන් ගන්නෝ ජූලි 5 වෙනිදා වෙනකම්ම තියෙනවා කැන්ඩි සිටි සෙන්ටර් එකේදී. හවම ගෙනගෙන දරුවෝ ඉන්නවා නම් ගෙදර එයාලට ඕනි කරන පාසල් උපකරණ හැම එකක්ම ඩිස්කවුන්ට් ප්‍රයිසස් වලට ගන්න ඕගලන්ට පුළුවන්කම තියෙනවා. මොකද වෙනද කුටි ලොකු ප්‍රමාණය මහනුවර පොත් දැක්මත් එක්ක එකතු වෙන හින්දා හරිද? ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමේ සම සංවිධානය කරන කැන්ඩි සිටි සෙන්ටර් එකතු වෙන සංවිධානය කරන මේ ප්‍රදර්ශනයේ නරඹන්න ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. මතකයිනේ 29 වෙනිදා 5 වෙනිදා වෙනකන් තමයි මේ ප්‍රදර්ශනයේ පැවැත්වෙන්නේ. මොනවාද පාසල් උපකරණ වලට අමතරව කියවන්න දැනුම ගන්න පොත්පත් ගොඩ ප්‍රමාණයක් ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
2: Coca-Cola රස දෙන්නෝ දිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න. අපි එන්නේ ජුනි 14 උඩවලව ජුනි 15 තනමල්විල
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
5: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපලේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
6: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්ම කොත්තමල්ලි සූදුරු උළුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
5: මුළු තැන් ගෙටම විජය.
6: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙන එන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිම සෙට්.
8: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
9: ඒයි
8: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
9: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
8: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.

0: COVID-19.
1: Kiehl's Crispy Fridays 8-piece chicken bucket එකක් දැන් රුපියල් 2190කට Kiehl's වෙතින්ම පමණයි. මෙම දීමනාව ජූනි 12 වන දිනට පමණක් වළංගු වේ. කොන්දේසි සහිතයි.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940. අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
3: Net FM. Hello, hello, Satyantaya.
2: දැන් වෙලාව හවස 5:00 විනාඩියයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
2: Net FM. Hello, hello, Satyantaya.
1: නැතෙම හෙලෝ හෙලෝ සත්‍යන්තය මං එක අහගෙන ඉන්න අන්තිම පැය වේංගුට සඳුනි කතා කළා ආදර නොවත් එකතු කරගන්න ඉගාවට කුරැසි යෂෝ අද නම් ඒගොල්ලන්ට ගිනි ගහන්න පායනවලු කොමහරි කෙල්ල සෑහෙන විභාග බීතිකාවෙන් ඉන්නේ ස්ට්‍රෙස් රිලීස් කරගන්නත් එක්ක අපි දෙන ටික වෙලාවක් කතා කර කර හිටිය අනේ රහ කෑම කාලා චූටා ගේවටේ රවුම කැවිදලා ඉන්න ඕකෝම ඉවරයි එතකොට ඔක්කොම වැඩ ටික ලස්සනට කරගන්න ලැබෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. අම්මත් එක්කම යමත් එකතු කරගන්න. හරි. හරි. ඊගවට යමු අපි WhatsApp එක පැත්තට. හලෝ. ආයේ තකුරැසි අශෝගේ මැසේජ් එකම තමයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
3: දැන් වෙලාව හවස 5 විනාඩි 12යි.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: තැඹිලි තෙල් කොකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමදේම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G connection. හැමදේම සෙට්.
8: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ.
9: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න KDRI අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRI ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077-406-4497 කතා කරන්න.
10: Kills within the now nishpadan sandha anuma milak gova gram 100 and rupel 16 kart kolomban amba gram 100 and rupel 24 instagram 100 and rupel 179 kills now bavai anuma milak
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදැහැ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112559669.
3: වේලාව 5:14.
11: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
12: Net FM. Hello, hello, Satyantaya.
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
13: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 6

හවස 5 විනාඩි 18යි වෙලාව. ඔගලන්ට තියෙන ලස්සන පණිවිඩයක් ගැන මතක් කරන්න. දැන් උගල කාලයක් තිස්සේ net අහනවනේ නේද? ඉතින් ඒ අහන අහන අහන අහන ඔයාට මේක නම් ඇත්තටම ස්පෙෂල් පණිවිඩයක්. දැන් net කියලා කිව්වම උගලන්ට මතක් වෙන දේවල් මොනවද කියන්නකෝ? දැන් නිකන් මගේ හිත හදන්න අනේ ගින්දරීව තමයි මතක් වෙන්නේ වගේ බොරු කියන්න එපා හොඳේ. එහෙම මතක් වෙනවා නම් හොඳයි. net කිව්වම ඇත්තටම අංක එකට උඩටම net news කියන එක net බැලුම් ගල කියන එක මතක් වෙනවනේ නේද? ඉතින් හැමදාම ප්‍රවෘත්ති අහද්දී බලද්දී ඔබ හොයන විශ්වාසදායක සත්‍ය තොරතුරු එදා ඉඳන් අද වෙනකම්ම අපි ඔයාලට දෙනවා කියන විශ්වාසය ඔයාලට ගොඩනැගිලා තියෙනවානේ. ඉතින් අවුරුදු 21ක් පුරා සත්‍යත් එක්ක ජනතා විශ්වාසය දිනාගත් net news සන්නාමය ඔයාගේ තේරීම වෙලා තියෙනකොට මේ ලබන සඳුදා ඉඳන් net news තවත් ශක්තිමත් වඩා නැවුම් වඩාලුත් විදිහට ඔබ වෙත ගෙන එන net news කණ්ඩායම මේ දිනවල ඉතාම ලොකු මහන්සියක් සටනක් කරනවා. හරිද? ඉතින් මේ අලුත් අත්දැකීමත් එක්ක එකතු වෙන්න ඔබට පුළුවන් net news YouTube නාලිකාව subscribe කරන්න. තමයි subscribe කළ නැත්නම් search කරන්න net news කියලා. ඒ වගේම තමයි net fm facebook පිටුව follow කරන්න තමතක කරන්න එපා. ඒ වගේම අපේ වෙබ් අඩවිය www.netnews.lk වෙබ්සයිට් එක විසිට් කරන්නත් අමතක කරන්න එපා. අලුත් වෙන න්ියුස් ඉක්මන් දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි දිනපතාම net fm උදෑසන 6:45 දවල් 12 සවස 6:30 වගේම පැයෙන් පැය පුවත් net news එක ඔබට අරගෙන එන්න අපි සූදානම් වෙලා ඉන්නවා. අපි net news කණ්ඩායම ඉදින් ඔබට විස්තර දැනගන්න එහෙම නැත්නම් මොනම හරි දෙයක් ගැන දැනුවත් කරන්න අවශ්‍යයි නම් අපේ WhatsApp number එකට මැසේජ් එකක් එවන්න පුළුවන් 0777 218 65. එදිනෙදා ඔබ යනකොට දකින්න තොරතුරු වීඩියෝ ක්ලිප්ස් මේ WhatsApp number එකට එවන්න පුළුවන්. ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත දේවල් 0777 218 65. හරිද? ඉතින් සඳුදාට වෙන ලස්සන වැඩිත් එක්කත් එකතු වෙන්න.

0: Don't be mad, ladies. I'm just playing.
1: ගිටාරය පත්තරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියෙන්නේ පියාඹන්න.
2: Red FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: වේලාව 5:31.
2: කොහෙන්ද මේ JBL එක?
3: කීල්ස් එකෙන්.
4: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සානියම නදලවේ.
0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
6: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අපි මානය. සෙවනගල ආයුර්වේද 0747-21-33-540.
7: ඇතුළතින්ම ශක්තිමත් ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
8: ගිටාරෙන් පත්තරගෙන වයලීනට අත්තට දුන්න දැන් තියෙන්නේ පියාඹන්න.
9: Red FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.

සපහයි විනාඩි 48යි වෙලාව. වෙනදාට හෝගාල මම කීචි බීචි ගගා ඉන්නවනේ. අද වැඩිපුර සින්දු ටිකක් අහන්න දුන්නා. අද කවියක් නැති හින්දා මා තින්නේ සෑහෙන පාළුවෙන්. කොහොම හරි යන්න කලින් මේ කටියවත් දාගෙන අපි යමු. කළුතර පනා පිටියේ. චාමර ස්ටෝස් එකේ චාමර තනුජ දෙන්නව සාදරයෙන් එකතු කරගන්නවා. ඊගාවට අම්බලන් ගොඩින්. හයි හයි. මෙසේජ් එකේවල තියෙන්නේ කවුද කියලා. ආ කමනිය අක්කා. කමනිය අක්කව සාදරයෙන් එකතු කරගන්න. ඊගාවට තෙනුවර ඉන්දුවර ආකාශ්ගේ අද බර්ත්ඩේ එක තියෙනවලු. අම්මා වාසන ඇතුළු නැදෑ හිතමිත්‍ර ඔක්කොම එයාට විශ් කරා කියන්නලු. හැපි බර්ත්ඩේ තෙනුර. අනිවාට සුබම සුබ පන්දිනයක් වෙන්න හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හරිද? ඊගාවට අපි තහගෙන ඉන්නේ හෙලෝ හෙලෝ සතියන්තය. කොළොන්න නෑදොල දිනී කක්ක තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. දුව උෂානා හස්බන් උපුල්. ඊගාවට අම්මවයි කටිය මේකත කරගන්න කියලා කියන ඕකේ ආදරෙන් එකතු කරගන්න. බුද්ධික දිල්ෂාන් හයි. ආදරෙන් ඕවත් එකතු කරගන්නවා ඊගාවට. මෙසේජ් එක වන්නේ කවුද කියලා පොඩ්ඩක් හොයාගෙන නැහැ. නිගම්බවල සෙන් ඇන්තනිස් රෝඩ් එකේ ධනංජය බණ්ඩාර. ඔයාවයි අම්මවයි කටියම ආදරෙන් එකතු කරගන්නවා. හරිද? ඒ වගේම තමයි අද නිගම්බෝ දලුපත ශාන්ත ඇන්තනි චර්ච් එකේ මංගල්‍ය තේනවා කියලා කියනවා. එහෙනම් ඉතින් ඔගලන්ටත් එපැත යන්න පුළුවන්නේ. ඒ වගේම ගම්පල උමගිරිය යන ඉන්දික සංජීව දුවල දෙන්න දුලීෂා මනීෂා කටිය වේගතු කරගන්න කියලා කියනවා. ලස්සන සින්දු ටිකක් අහන්න. හයි භාෂී, ඊයේ මගේ 52 වෙනි බර්ත්ඩේ එක. හංවැලි ජයන්ති අක්කා, අනේ හැපි බර්ත්ඩේ. හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නිදුක් නිරෝගී උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරින් අක්කට මම විශ් කරනවා. ඒ වගේම ඔයාගේ චන්ද්‍රක්කා, මැණික අක්කා, කාන්ති නංගි, දුව තමාෂා කටිය මේකතු කරගන්නවා. මේ අන්තිම සින්දුව අහන්න යන්න. ඊට පස්සේ ගොඩකවිල රෝයල් සලෝනිකේ අධිපතිතුමා පියදාස රත්නායකේ වගේම වැඩ කෙරෙන ඔක්කොම ආදරින් එකතු කරගන්න. ඊගාවට රංජන රත්නායක. ආදරේ යනේ ආදරේ නොමත් එකතු කරගන්න. හයි භාෂි, මැණිකේ සුබ සන්ධ්‍යාවක්. මා තව තමයි අහගෙන ඉන්නේ කියලා කළුවක් ගල නිලංගිය අක්කා කියනවා. ආවත් එකතු කරගන්නවා. සයිප්‍රස් වල සුජීව අක්කා තින්නු. ඊගාවට බෙදාගෙන කන්න කියලා මෙන්න එවල පැටිස් ගොඩකුයි රෝල්ස් ගොඩකුයි. මෙවයි තින් රූප වලින් විතරයි මහත්යෝ හම්බ වෙන්නේ. අනේ අන්නානේ අපේ බඩගිනි වැඩි කරනවා. ආදරෙන් එකතු කරගන්නවා අක්කා. Thank you so much අහගෙන හිටියට. අපි ආයෙ හම්බ වෙන්නේ සඳුදාට. එතකන් ඔගොල්ලෝ පරිස්සමට ඉන්න. ජය වේවා.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල්

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: BYD C-Line 8 7-seater SUV රථය 10,029,900 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
2: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-13-3636.
3: බ්ලැක්කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන්ඩ් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773-273-540.
5: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-163-363-076-716-3672.
6: කවදත් අලුත් කාගෙත් නෙට්
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයසසුවේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112-536-600

ලෝකනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: ලස්සන මිනිස්සු අතහරින්නේ ඇත්තටමයි.
1: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
0: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයක් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
2: ඔවුන් මදරට හරනු ඇත.
3: ඔවුන් මණ්ඩපයට කඩාවැදී යකඩ ගුඹුරු වලින් පහර දෙනවා. සුගාඩම් පිරෙනනවා.
0: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්.
1: net fm සංසාර කතන්දර
0: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
4: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම

0: සැපකින්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය
2: එක එක දේවල්වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
3: Kills within that now Nishpatan Sandha Adumumilak. Gova Gram C at Vanrupel Dasai. Kartkulumban Ampagram C at Vanrupel Visihatarai. Isogram C at Vanrupel Ikasi Hatanabe. Kills now Babai Adumumilai.

ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සුපිරිමව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
3: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
4: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
3: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 7016 3872.
0: Net News.
5: ආයුබෝවන්. දවසේ පුවත් පෙළගැස්ම නෙත් නිවුස් සවස 6:30 සමගින් මම භාෂිනී ආර්යරත්න. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. ප්‍රථමින් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: නෙත් නිවුස් සිරස්තල.
5: බලපෑම් වලට යට නොවි පාස්කු විමර්ශන ක්‍රියාත්මක කරන්න කාදින ලිහිමිගෙන් ඉල්ලීමක්. කරලා පෙන්වන්න මහින්ද ආයත බලය ඉල්ලයි. ගොඩකවිල බස්නකන්ද නායමේ අවධානමක් පවුල් 6ක් ඉවත් කෙරේ. කළුතර නුවරඑළිය සහ රත්නපුරටත් නායම අනතුරු ඇඟවීම්. ජනපති අනුරගේ නායකත්වය නිසා චයින හබ ශ්‍රී ලංකාව ගැන පැහැදේ.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
5: කිසිවකුගේ බලපෑමට යටත් නොවී පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව අගරදගුරු අතයුතුම් මැල්කම් කාදිනල් රංජ තිමිපානන් පවසනවා. කොළඹ කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ 192 වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
6: ඉතා බලයේ සිටිය වුන් ඕනෑකමින් යටගැසූ බොහෝ දේ මේ වන විට හෙළි වෙමින් පවතින බව අපට පෙනේ. නව සාක්ෂි හා එදා බලයේ සිටි අයට දියෙන් ඇතැම් සාක්ෂිකරුවන් නිහඬව සිටීම වෙනස් වී අද වන විට ඒ සාක්ෂි මෙම මිනිමැරුමේ පසුදින තුළ ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් පිළිබඳව තෙන්නුම් කරන අයුරින් ඉදිරියට එමින් පවතී. මෙම නව සාක්ෂි ඉදිරියට එම තුළ ඉහතකී මිනිමරුවන් පිටුපස දේශපාලනික කුමන්ත්‍රණයක් සිදු වූ බවට කරුණු ඉස්මතු වී ඇත. එසේනම් අදාළ අංශ කළ යුත්තේ කිසිවෙකුගේ බාධා කිරීම ඉදිරියේ බිය නොවී මේ පිළිබඳ සත්‍යය සොයා යෑමට සියලුම සාක්ෂි මැනවින් විග්‍රහ කරමින් තවදුරටත් කටයුතු කිරීමයි.
5: එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අතයුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ කුමන පාර්ශ්වකින් බාධා පැමිණියද එහි පරීක්ෂණ නිසි පරිදි සිදුකරන ලෙස අදාළ පාර්ශ්වවලින් ඉල්ලීමක්ද සිදුකරන බවයි.
6: තමන් මේ තාක්කල් සමාජයේ ඉදිරියේ ගොඩනගාගෙන තිබූ දේශපාලන ප්‍රතිරූපයට තර්ජනයක් වන්නේ යයි සිතන ඇතැම් අයගේ දැඩි බාධා කිරීම වලට ගොදුරු වීම ස්වභාවික සිදුවීමක් පමණි. ඒවාට අප දිය විය යුතු නැත. ඔවුන් ජනමාධ්‍ය ඉදිරියේ කුපමණ විරෝධය පළ කළත් පොත්පත් පුවත්පත් මුද්‍රණය කර බෙදා හැරියත් මේ සත්‍ය ශ්‍රායන්නන්ට දොස් හා මඩ තැවරීම් සිදු කළත් කෙළපාලි හා සත්‍ය ග්‍රහ සංවිධානය කළත් අපි ඒ ගැන අබමල් රේණුවක්වත් තරම්වත් දිය විය යුතු නැත. එසේ ඔවුන් කෑගසන්නේ මේ විමර්ශන තුළින් තමන්ටද තම දේශපාලන පක්ෂයට හෝ බලවේගයට හෝ ප්‍රතිරූපයට හානි සිදුවන ඇතැයි සිතන නිසාවෙන් විය යුතුය. අපි මේ තත්ත්වය ගැන දිය විය යුතු නැත. අපි මේ රජයෙන්ද නීතිපති දෙපාර්තමේන්තුවෙන්ද අදාළ පොලිස් හා ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන්ද සියලු විමර්ශකයන්ගෙන්ද ඉල්ලා සිටින්නේ මේ තමන් දේශපාලන නායකයන් යැයි කියාගන්න අයගේ යෝජනා ඉදිරියේ තමන් ගෙන යන විමර්ශන ගැන අධෛර්යයට පත් නොවී ඒවා ඉදිරියටම පෙරගෙන යන නිසයි.
0: Net Weather News.
5: ප්‍රදේශ රැසක හෙට දිනේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල තද සුළං දැතිවිය හැකි බවයි කාර්යනියුතු කාලුගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ.
7: හෙට දෙවනේ බස්නාහිර සබර්කම සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවරසා නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ කිකරු සැදවැස් ඇති වෙනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති වෙන්න පුළුවන්. එවැගේම මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා. සුළං තත්ත්ව සැලකීමේදී මධ්‍යම කතුකරේ බටහිර පැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් විටින්ට 60 කිලෝමීටර් 40 50 දක්වා වේගෙන් හමන තද සුළං නැති වෙන්න පුළුවන්. දිවයින සැස ප්‍රදේශවල විටින් විට 60 කිලෝමීටර් 30 40 දක්වා වේගෙන් හමන තරමක තද සුළං නැතිවීම හැකියාවද පවතිනවා.
5: මේ අතර කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා විරලට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර් 60 70 දක්වා වැඩිවන බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි. මේ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ දෙහිවර ප්‍රජාවන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කන්කසන්තුරේ දක්වා සහ කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විරලට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර් 50 60 දක්වා වැඩි විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. එමෙන්ම මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විරලට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර ඇදහැලෙන වැසි හමුවේ කලුගඟේ මිල්ලකන්ද සහ රත්නපුර ප්‍රදේශ මෙන්ම අත්තනගලුවේ දූනමලේ ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර මට්ටමට ආසන්න මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූර්ය බණ්ඩාර මහතා පැවසුවේ කැලණි ගඟ ඇතුළු ප්‍රධාන ගංගා කිහිපයකද ඇතැම් ස්ථානවල ජල මට්ටම් කිසියම් ඉහළගයක පවතින බවයි.
8: සමස්තයක් දරගත්තොත් නිල්වලාගඟ, ගින්ගඟ, කළුගඟ, කැලණිගඟ, අත්තනගලුවය සහ මහවය ප්‍රදේශවල වැඩි වර්ෂාපතනයක් පෙන්නුම් කරනවා. ඒ වගේම මහවැලිගඟ ඉහළ ද්‍රෝණියෙත් යම් මට්ටමක වර්ෂාපතනයක් පෙන්නුම් කරනවා. වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 50-75 අතර වර්ෂාපතනය ඉක්මවා ගිහිල්ලා නැහැ, විශේෂයෙන්ම කළුගඟේ ඉහළ ද්‍රෝණිය. මේ වන විට කළුගඟේ සහ අත්තනගලුවේ ඒ වගේම කැලණිගඟේ තෙතම් ස්ථානවල ජල මට්ටම කිසියම් ඉහළ අගයක පවතිනවා. විශේෂයෙන්ම කළුගඟේ මිල්ලකන්ද සහ රත්නපුර ඒ වගේම දූනමලයේ අත්තනගලුවේ මේ ජල මට්ටම් අවදානම් මට්ටම ඉක්මවා සහ සුළුගම් වතුර මට්ටමට ආසන්න මට්ටමක පවතිනවා. කෙසේ නමුත් ඒවා මහගම් වතුර තත්ත්වයක් හෝ ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් මේ දක්වා පෙන්නුම් කරන්නේ නැහැ. කෙසේ නමුත් මෙම තෙත් කලාපයේ ගංගා පද්ධතියේ බොහොමයකම ජල මට්ටම් ඉහළ අගයක පවතින්නේ. මේ තත්ත්වය නිසා ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයකදී වැඩිවීමේ හැකියාව තියෙනවා.
5: මේ අතර ගොඩකවෙල මාකඳුර බස්නකන්ද නායාමි අවදානමක් හේතුවෙන් එහි පදිංචිව සිටි පවුල් 6ක් ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විශාල ප්‍රමාණයේ ගස් කිහිපයක් කඩා වැටි ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ගල් පෙරළියාමි අවදානමක් ද ඇති බැවින් නිවාස 6ක සිටි පිරිසක් මෙලෙස ඉවත් කිරීමට පියවරගෙන ඇති බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පැවසුවේ. අදාළ ප්‍රදේශය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින් ලබා දෙන වාර්තාව අනුව ඉදිරියේදී කටයුතු කරන බව ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළා. රටේ වත්මන් දේශපාලන තත්ත්වයේ සහ ආර්ථිකයේ සම්බන්ධයෙන් අද දිනේ දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. රටේ ජනතාව ජීවත් වන්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.
9: මාරුවෙන් ජීවත් වෙන ජනතාවක් අද රටේ ඉන්නේ. මම හිතන්නේ ජනතාවගේ ප්‍රතිම මම හිතන්නේ එදා වේල කන්න පුළුවන් අත්දැක තියනවා කියලා ඉන්න කට්ටියට. ශක්තියක් තියෙනවා අපිට බලය දෙන්න අපි කළ පෙන්නන්න.
5: වත්මන් ආණ්ඩුවේ යටතේ රාජ්‍ය නිලධහරින් දැඩි පීඩනයකින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. කළුතර පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
10: මේ ආණ්ඩුව හිතනවා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව හිරේ දාලා, කෝටාවේ රාජපක්ෂ ජනාධිපතිතුමාව හිරේ දාලා, නාමල් රාජපක්ෂව හිරේ දාලා, ඒ ඇයට උදව් කරපු හැමෝම හිරේ දැම්මයි කියලා ඩොලර් එක අඩු වෙන්නේ නැහැ නේ. රුපියල යගේ වැඩි වෙන්නේ නැහැ. IMF එකට ගෙවන්න තියෙන ණය ටික ගෙවන්න ඒක කියනවා නම් අවු මේ ආවේ හිරේ දැම්මොත් IMF එක අපා දානවා කියලා. එහෙනම් කවන්නේ එහෙම වෙන්නේ නැහැ නේ. එහෙම වෙන්නේ නැහැ. දැන් එන්නේ එන්න වෛරය වැඩි වෙනවා. වෛරයෙන් තමයි තනි කරම යන්නේ. ඒක අපිට පේනවා පාර්ලිමේන්තුවේ ඇතුළේ. කොච්චර වෛරයක් තියාගෙනද කතා කරන්න කියලා. කොයි වෙලෙත් කාවද ඇතුළට දාන්න. රාජ්‍ය සේවකව බය වෙලා. නැින්ද ජනාධිපතිතුමා ඉස්සර කියන රාජ්‍ය සේවකයා බය කරලා රටක් යන්න බෑ. ඇත්ත කතාව ඒක. අද රාජ්‍ය සේවකව බය වෙලා ඉන්නේ. තීන්දුව తీරන ගන්නේ නැහැ. මොනවද මේ රටේ සිද්ධ වෙලා තියෙන්නේ? මොනවා සංවර්ධනයක් වෙලා තියෙනවද මේ කාලය තුළ? මුකුත් සංවර්ධනයක් වෙච්ච රටක් නෙමෙයි. අවුරුදු දෙකකට ආසන්නයි. ඒ නිසා එයා හිතන් ඉන්නවා මං දැක්කා කියනවා. ජනාධිපතිතුමා කියනවා, ගෝලියොත් කියනවා. මේ විශ්වයේ තියෙනකම් මේ ආණ්ඩුව මෙලු අපේ මොළු. දේහාමුදුනේ සීගිරි ගලද මේක. මේක තියෙනකම් තියෙන්නේ. ඔහොම තමයි අපි ජීවේ. නේද සර්? කොටාවේ වාද්‍යව ගත්තොත් ආ දින්නේ නැන්නේ කොහොම. මෙන්න රෑලිනකොට කෙලවෙලා නිකනුත් නෙවෙයි සර් ගිවලුජ්ජෙත් තිබ්බා. බොමාරුෙන් ජීවිත බේරගත්තී. මතක තියාගන්න මිනිස්සු කියන්නේ ආවේගශීලී. මිනිස්සුන්ගේ බඩර දැනිච්චකම බඩර ගහපු එක ආණ්ඩුවක්වත් ජීවත් වුණේ නැහැ.
5: 2025 වසරේ සිට රාජ්‍ය ආදායම සැලකේ යුතු මට්ටමකින් වැඩි කර ගැනීමට ආණ්ඩුවට හැකි වූ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
11: අල්ලෝකේක වගකීම ඒ බදු හරියට එකතු කරගන්න. බදු ක්‍රමයේ සරල කරලා බදු ගේ පහසු කරලා ඒ අවශ්‍ය තැන් වලින් බදු එකතු කරගන්නට ඕනේ. අපි ඒ කටයුතු කරගෙන යනවා. ඒ අනුව අපිට පුළුවන්කම ලැබුණා 2025 අවුරුද්දේ මේ වෙනකොට 2026 දී රාජ්‍ය ආදායම සැලකිතු මට්ටමකට අරගෙන එන්නට. ගිය අවුරුද්දේ පමණක් අපේ රාජ්‍ය ආදායම තිබුණා රුපියල් බිලියන 5500. එයින් රුපියල් 5000කට කිට්ටු ප්‍රමාණයක් මේ රටේ ජනතාවගේ බදු හැටියට එකතු කරගත්තා. වෙනද බදු නොගෙවපු සමාගම් අද බදු ගෙවන පටන් අරගෙන තියෙනවා. තව මේ බදු එකතු මේ ක්‍රියාවලිය අපි කාර්යක්ෂම කරනවා. ඒකට තාක්ෂණය අරගෙන එනවා. විනෝදභාවය තව වැඩි කරනවා. එතකොට ජනතාවගේ විශ්වාසය වැඩි වෙලා රාජ්‍ය ආදායම හැටියට එකතු කරගත හැකි ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඊළඟට ඒ එකතු කරගන්න ආදායම සැලසුම් සහගතව ජනතාවගේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛතාවය ලබා දෙමු. අනාගතය දිහා බලලා එය වියදම් කරන එක. මොකද බිලියන 5500ට වඩා වැඩි අපේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය.
5: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චයිනා හාබ ඉංජිනේරු සමාගමේ සභාපති ඇතුළු නියෝජිතයින් අතර හමුවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඍජු සහ දැක්මක් සහිත නායකත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුල ආයෝජනය කිරීමට තමන්ට දැඩි විශ්වාසයක් ඇති වී තිබෙන බව චයිනා හාබ සමාගමේ සභාපති තමා සඳහන් කළා. විශේෂයෙන්ම වරාය නගර විශේෂ ආර්ථික කලාපයේ සඳහා ලබා දී ඇති දිරිගැන්වීම පිළිබඳව සිය කෘතඥතාව ලකල සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර භාවයට පත්ව තිබීමද අගය කළා. රටේ ආර්ථික වර්ධනය සඳහා ඍජු විදේශ ආයෝජන අත්‍යවශ්‍ය සාධකයක් බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සැපීමට රජය කැප වී සිටින බවද සඳහන් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා මත රජය ප්‍රතිපත්තියේ ස්ථාවර භාවයකට පැමිණ ඇති බවත් එම ස්ථාවර භාවයේ මත සිට ආයෝජකයන්ට හිතකර දිශාවකට කටයුතු කරන බවත් වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා රටට සුබදායක වන ආයෝජන සඳහා රජයෙන් ලබා දිය හැකි ඉහළම සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බවත් විශේෂයෙන්ම වරාය නගර කලාපය සංවර්ධිත ආර්ථික කලාපයක් බවට පත්කිරීමට රජයේ අපේක්ෂාව බවත් මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම දිට්වා සුලිකුණාටු අහමුවේ පීඩාවටපත් ජනතාවට සහන සැලසීමේදී චයිනා හබ ඉංජිනේරු සමාගම දක්වූ සහායද මෙහිදී ජනාධිපතිවරයාගේ කෘතවේදී ඇගීමට පාත්‍ර වුණා. කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් සහ චයිනා හබ ඉංජිනේරු සමාගමේ සාමාන්‍යාධිකාරී ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම, ඉන්දිය ඒ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගය ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම පරාජය කරමින් කඩුලු අටකින් ජය ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම ලකුණු 245කට සියලු දෙනා දැවී ගියා. වර්ෂාව හේතුවෙන් තරගයට බාධා සිදු වූ අතර ඒ අනුව තරගයේ ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ලැබුණු ඉලක්කය 5241කදී ලකුණු 231ක්. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5228යි එක් පන්දුවකදී කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළා. විශිෂ්ට පිතිහරඹයක යෙදුණු ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු 579කදී නොදැවේ ලකුණු 108ක් ලබා ගත්තා. 6 පහර 3ක් සහ 4 පහර 14ක් ඊට ඇතුළත්. සදීර සමර වික්‍රම 570කදී නොදැවේ ලකුණු 60ක් සහ නිරෝෂන් දික්වැල්ල 519කදී වේගවත් ලකුණු 49ක් ලබා ගත්තා. මෙම තරගාවලියේ මීට පෙර සහභාගී වූ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ පරාජයට පත් වූ අතර ඇෆ්ගනිස්තානය ඉන්දියා කණ්ඩායම පරාජය කිරීමට සමත් වුණා. ඒ අනුව මේ වන විට කණ්ඩායම් තුනම සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ සම ලකුණු ලබා ගනිමින්. කෙසේ වෙතත් ශුද්ධ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම පසුවනවා. දෙවන තැන පසුවන්නේ ඉන්දියා ඒ කණ්ඩායමයි. නෙත්නිවුස් නිමව. මේලග නෙත්නිවුස් හෙට උදෑසන 6:45ට. වැඩි තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.
0: නෙත්නිවුස් ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. නෙත්නිවුස් ඔබ වෙත ගෙන ආවේ
1: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසිවලින්.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112863 0776 716 3672. උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙත් වෙතට. අමතන්න 0112 863 0763 අංකයට. ට්‍රැවල් නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
12: පැය ගානක් ඩ්‍රයිව් කළා. ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
13: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්.
14: නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතල අතුර කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලකම් පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2177 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: කීල්ස් වෙතින් දැන් නැව නිෂ්පාදන සඳහා අඩුම මිලක් ගෝවා ග්‍රෑම් 100ක් පැන් රුපියල් 16යි කරත් කොළඹන් අඹ ග්‍රෑම් 100ක් පැන් රුපියල් 24යි ඉස්සෝ ග්‍රෑම් 100ක් පැන් රුපියල් 179යි කීල්ස් නැව බවයි අඩුම මිලයි.
3: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 011 2 863 363 අංකයට ට්‍රැවල්නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු.

0: Kavatat alut kaaket net.
1: අයිබෝවන් තෙරුවන් සරණයි. අප සිත්නෙත් අසපුව ධර්මදේශනාව තවත් නොබෝ වේලාවකින් ආරම්භ කිරීමට සූදාන වන්නේ අද සජීවී ධර්මදේශනාවක් විදිහට පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ විසින් වෙනද විදිහටම සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්මානුශාසනාව පැවැත්වීමට නියමිතයි. උන්වහන්සේ අද විශේෂයෙන් අර කරුණා පාරාදීසේ ශ්‍රමදානය නිම කරලා මග වඩින ගමන් ඉන්න බව අපිට සඳහන් කළා. එනිසා මොහොතක් අපි ඉවසීමෙන් නිමු. ඒ අතරේ අපි ඔබට මතක් කරන්නට මෙවර නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානය පැවැත්වෙන්නේ පොසොන්පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කරගනිමින් 26, 27, 28, 29 මෙන්න මේ දිනවල බණ්ඩාරවෙල නගරයේදී විශේෂයෙන් අප මතක් කරන්න ඕනේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහාවිහාරය කේන්ද්‍ර කරගනිමින් මේ මහා පින්කම් පැවැත්වෙද්දී 26 වෙනිදා මුලින් පැවැත්වෙනවා බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහැර. ඌවේ හොඳම පෙරහැර විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් 26 වෙනිදා රාත්‍රිය තමයි මේ බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහර වේද සංචාරය කරන්නේ. ඊට පස්සේ 27, 28, 29 යන දින තුනේදී, මේ කියන්නේ 27 වෙනිදා සවස 4 සිට ඊට පස්සේ 28 වෙනිදා දවස පුරා වගේම පොසොන් පොහෝදා 29 වෙනිදා දවස පුරාම ඔබට හැකියාව තිබෙනවා උතුම් වූ හොරණ බක්කුල මහා සෑයේ සිට වැඩම කරන ලද උතුම් වූ ධාතුන් වහන්සේලා නමස්කාර කරන නේත්‍රා භිවන්දනා මහා ධාතු නමස්කාරයේ සමග ඔබට එක්වන්නට විශේෂණෙහිදී අපි සඳහන් කරන්නට ඕනේ ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශාරීරික ධාතුන් වහන්සේ ඔබට විශේෂ කරුණාවක තැන්පත් කරලා තියෙනවා දැක බලා ගන්න පුළුවන්. ඒ දෙපස නිරෝගී බවතින් අපි අග්‍රස්ථානයේහිලා වැජබෙන බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ, ඒ වගේම ප්‍රතිලාභී මහරහතන් වහන්සේ අතර අග්‍රස්ථානයේහිලා වැජබෙන සීවලී මහරහතන් වහන්සේගේ

වහන්සේලා වඳින්නට පුළුවන්. ඔබේ ප්‍රාර්ථනාවන් සිදු කරන්නට පුළුවන් මේ උතුම් වූ ධාතුන් වහන්සේලා වඳින්නට. නිරෝගී සුවය පත, ඒ වගේම ඔබේ ලැබීම් පත මේ උතුම් වූ ධාතුන් වහන්සේලා වන්දනා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ දෙපස තවත් සුවිශේෂී ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ අතරින් එක ධාතුන් වහන්සේ ප්‍රමාණයක් වැඩ ඉන්නේ තායිලන්තයේ මහා සංගමහ රජු විසින් අපේ ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත ලබා දුන්නු උතුම් වූ ධාතුන් වහන්සේ. අපිටත් මතකයි අපිට මේ අවස්ථාව සඳහා සහභාගී වන්නට තායිලන්තයට පිටත් වෙනටත් අවස්ථාව ලැබුණා. එහිදී විශේෂයෙන් තායිලන්ත රජමාලිගය, ඒ වගේම තායිලන්තයේ මහා සංඝ රජතුමා විසින් තමයි මේ උතුම් වූ ධාතුන් වහන්සේලා උන්වහන්සේ වෙත පරිත්‍යාග කරේ. ඉතින් ඒ ධාතුන් වහන්සේලා දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම බුරුමයේ සිට වැඩම කරන ලද තවත් සුවිශේෂී වූ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් ඔබට මේ නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේදී දැක බලා වන්දනා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ අතරේ අපි ඔබට මතක් කරන්නට ඕනේ මේ උතුම් වූ පින්කම බණ්ඩාරවිල නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය ඔබ වෙත ගෙනෙන්නට ගෞරවනීය අනුශාසකත්වය සපයන්නේ හැමදාම බණ්ඩාරවිල මහපින්කමක් කරද්දී. අපි කියන්නේ ටවුමේ තියෙන මහා පන්සල කියලානේ. ඉතින් ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධීශවර ගෞරවනීය පොල්ගම්පොල ඉන්දානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. උන්වහන්සේගේ උපදෙස් අනුශාසනා පරිදි තමයි බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමයේ මේ උතුම් වූ පින්කම සංවිධාන කරන්නේ. ඉතින් මේ පින්කම අතරේදී ඔබට විශේෂයෙන් පොසොන්පුර පසළොස්වක පොහොදා විශේෂයෙන් ශ්වේත පූජා පින්කම් මාලාව සමග ඒකාබද්ධ වෙන්න පුළුවන්. බණ්ඩාරවිලදී සිල් ගන්න තියනවද කියලා ඔබ කල්පනා කර කර ඉඳනනම් ඔන්න පොසොන් පොහේ දවසේ උදේ 6ට ඔබට අෂ්ටාංග සීලය සමාදන් වෙලා ඊට පස්සේ දිවයිනේ බොහොම චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා රාශියක් එදින වැඩම කරවීමට නියමිතව තිබෙනවා. විශේෂ ධර්මානුශාසන සඳහා අපේ පූජනීය වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ දින රාත්‍රී 7 ධර්මානුශාසනා පවත්වන්නට නියමිතයි. ඒ වගේම අපි තවත් විශේෂ ස්වාමීන් වහන්සේලා රාශියකට ආරාධනා කරලා තියෙනවා ධර්මානුශාසනා සඳහා. විශේෂයෙන්ම සවස 5:30ට මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් විශේෂ ආශිර්වාද පූජාවක්, ඒ වගේම උතුම් වූ බුද්ධ ඥාන පූජාවක් රාත්‍රී 8ට පවත්වන්න නියමිතව තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ බුද්ධ ඥානය වෙනුවෙන් මේ ඥාන පූජාවක් විදිහට පහන් දල්වල අපි මේ ධාතුන් වහන්සේලා ඉදිරිපිට ඉඳගෙන මේ මහානීය පූජා පවත්වන්නටත් නියමිතව තියෙනවා. ඉතින් නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපයේදී ඔබට මේ විදිහේ ප්‍රතිපත්ති පූජාවන් ටෙක් වෙනවා වගේම පොසොන් තොරණ බොහොම සුවිශේෂී දර්ශනීය තොරණක් මේ වන විටත් ඉදිවෙමින් ආරම්භ වෙමින් තියෙනවා. ඉතින් මේ සුවිශේෂී තොරණ දැක බලා ගන්නට පුළුවන්. ඒ වගේම පහන් කූඩු දැක බලා ගන්නට පුළුවන්. ඒ වගේම අපි ඔබට මතක් කරනවා දන්සැල්, ඒ වගේම සුවිශේෂී පොසොන් කලාපයක අසිරිය විඳ ගන්නට ඔබට හැකියාව තිබෙනවා මේ උතුම් වූ නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපයේදී. ඔබට අපි සඳහන් කළ පරිදිම නෙතෆෙම් රේඩියෝව නිරන්තරයෙන් කටයුතු කරනවා මේ උතුම් වූ පොහෝ දිනේදී ශ්වේත පූජා පින්කම් මාලාවන් පවත්වන්නට. ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේදී මේ උතුම් වූ ශ්වේත පූජා පින්කම ඔබේ විහාරස්ථානයේ සංවිධානය කරන්නට. ඒ සඳහා ඔබ කරන්න ඕනේ 077-41-51-272 අංකෙන් අපේ දර්ශන්ට කතා කරලා ඔබට ඒ පිළිබඳ ඉදිරි පොහෝ දිනවලදී ඔබේ විහාරස්ථානයේ මේ ශ්වේත පූජා පින්කම් මාලාව විශේෂයෙන් වැඩිම දිවයිනේ චිරප්‍රකටම සංඝයා වහන්සේලා වැඩම කරන පින්කම තමයි ශ්වේත පූජා පින්කම් මාලාව කියන්නේ. ඔබේ විහාරස්ථානයේ සංවිධානය කරන්න කැමති නම් මම අර පෙර කියපු දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. බණ්ඩාරවිල කියලා කියන්නේ කොහොමත් නෙතෆම් රේඩියෝවත් එක්ක බොහොම ළඟින් හිටපු පුරවරයක්. අපි දන්නවා නෙතෆම් රේඩියෝ විවිධාකාර පින්කම් සංවිධානය කරද්දී බණ්ඩාරවිල මේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයත් එක්ක අපි කටයුතු කළා. මීට පෙරත් අපි නේත්‍රාභිවන්දන මහා ධාතු නමස්කාරය පවත්වුවා. අපිට මතකයි එක අවස්ථාවක බණ්ඩාරවිල නගරයට තාමත් මේ මතකයේ ඇති බොහෝ පිරිසකට මේ බණ්ඩාරවිල නගරයට වැසි නැති කාලයක් තිබුණා. අපි කියන්නේ බොහොම සිසිලස් පුරවරයක් කියන්නේ බණ්ඩාරවිල, නමුත් වැසි නැති කාලයක් තිබුණා. ඉතින් අන්නේ ඒ කාලේ තමයි අපිට මේ නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය පවත්වන්නට හැකියාව ලැබුණේ. අනේ ඉතින්
මේ ධාතුන් වහන්සේලාගේ අසිරියෙන් දෝ බණ්ඩාර වෙලට වැසි ඇදහැලෙන්නත් පටන් ගත්ත මේ ධාතුන් වහන්සේගේ වන්දනාවත් එක්ක. ඉතින් ඒ ලෙසම අසිරිමත් ධාතුන් වහන්සේලා දැක බලා ගන්නට, වැඳ පුදා ගන්නට, සාදුනාද දෙන්නට ඔබට අපි ආරාධනා කරනවා. ජූනි මාසේ 27, 28, 29 එන්න බණ්ඩාර වෙලට කියලා. විශේෂයෙන්ම මේ බක්කුල මහා සෑයේ ඒ ධාතු ගර්භය තුළ අපි දන්නවා ඒ කරුණෝ තුළ වැඩ සිටින ධාතුන් වහන්සේලා පිටතර වැඩම කරන්නට පුළුවන්. ඒ වැඩම කරන උතුම් වූ ධාතුන් වහන්සේලා තමයි ඔබට දැක බලා ගන්නට හැකියාව තිබෙන්නේ. අපි මේ පිළිබඳ තවදුරටත් කතා බහ කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි රැඳීමු අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ වැඩම කරන අතේ. කද දවසේ තවත් නොබෝ වේලාවකින් අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ සිත්නෙත් අසපුවට වැඩම කරවීමට නියමිතයි.

0: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
1: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672-1736.
2: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටුරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
3: Wake up, Sattu to Hormones, Alpha Studio.
4: Davasata Mona Karana Vitamins, Alpha Studio.
3: Yes, yes. Energy Morning Vibe Ekat Ekka Davasama Suba Karaganna.
4: Ratema Daruwange Dakshata Ekka Satutin Davasa Patan Ganna.
5: Good morning.
3: Satya Davaswala Ude Hayata. Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: නමස්කාරය
1: ධාතු නමස්කාරය
2: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ
2: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නිතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න
0: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහාවිහාර පින්බිමේදී
2: පොසොන් තොරණ පහන් කෝඩු දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු
1: අපි බණ්ඩාරවිල යමු
3: ප්‍රධාන අනුග්‍රහය
4: අනුත්තන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
6: අව SW තරංගා කුමාරි කර්ම රෝගියක් කියලා අවුරුදු 10ක් විතර මං දුක් විඳලා හැම තැනින්ම බෙහෙත් ගත්තා කණින් තුනේ ડોක්ටර් ගැන ආරංචි වෙන ඇසිස්ටන්ට් ගිහින් එතන බෙහෙත් වලින් මට හොඳටම හොඳ වුණා මට ජීවිතේ පවා වෙලා තිබුණේ ડોක්ටර් සා තමයි ජීවත් වෙලා ඉන්නේ තේන ડોක්ටර් මීට දෙවියෙක් වගේ
4: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
2: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: Sit mit Assepur. Sit mit Assepur.
1: වයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පින්සාරමේ සෙනසුරාදා දිනයේ සන්ධ්‍යාවේ අපි සුපුරුදු සෙනෙහසින් ගෞරවයෙන් සූදානම් වෙන්නේ සෙනසුරාද සිත්නෙත් අසපුව වැඩසටහන ඔබට ලං කරන්නට. ඔබත් බොහොම සතුටින් ගෞරවයෙන් දැන් සූදානම් වෙන්නේ ඒ උතුම් බුදුබණ පදයක මිහිරියාව සිත් සතන් තුළට එකතු කරගෙන ජීවිතයේ ධර්මයෙන් සනසවා ගන්නට. ඉතින් අදත් ඒ සඳහා බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කළා ගලගෙදර සමනගිර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව බොහොම සැදැහැයෙන් ගෞරවයෙන් වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ වැඩසටහන දේශනාව ශ්‍රවණය කරන්නට පුළුවන්. අපි ඔබට ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ වැඩසටහන් නැවත අහන්න කියන ආරාධනාව. ඒ වගේම අපව subscribe කරන්න කියලාත් ඔබට සිහිපත් කරනවා. ඒ වගේම මේ දින් අපි පොසොන් මාසයට එළඹිලා පොසොන් පුර පසළොස්වක පොහොයට ආසන්න වෙමින් තිබෙන්නේ. දිනේ කාලය තුල තව සති දෙකක් වගේ කාලයක් අපිට ඉතිරිව තිබෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය නෙත් සමග එක්ව සීල සමාදානයේ යෙදিলা බොහොම අර්ථවත්ව ගෙවන්නට බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට එන්න පුළුවන් හැමෝටම එන්න කියලා. එහිදී 26 වෙනිදා තමයි අපි පින්කම් මාලාව ආරම්භ කරන්නේ නේත්‍රාලෝක ධර්මවිචේ පොසොන් කලාපයත් එක්ක. එහිදී ජුනි 26 වෙනිදා බණ්ඩාරවිල පුෂ්පාරාම විහාරස්ථානයේ පොසොන් මහා පෙරහැර පැවැත්වෙනවා. ඊට පස්සේ 27 වෙනිදා හවස බක්කුල මහා සෑ පුණ්‍ය භූමියේ සිට අපේ ගලිගමේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ සීල සුවර්ණ පුණ්‍ය භූමියේ පිහිටි බක්කුල මහා සෑයේ තැන්පත්ව වැඩහිඳින සර්වඥ ධාතුන් වහන්සේලා, ඒ වගේම බුරුම රටින් බක්කුල සෑය තැන්පත් කරන ලැබුණු ඉතා දුර්ලභ මහරහත් ධාතුන් වහන්සේලා, ඒ වගේම තායිලන්තයේ සංඝරාජ මාහිම්පාණන් වහන්සේ විසින් බක්කුල සෑය තැන්පත් කරන්නට ලබා දුන්නු ඒ උතුම් අරහන්තක ධාතුන් වහන්සේලා හරි දුර්ලභව ඔබට දකින්නට අවස්ථාව උදා කර දෙන්න අපි බලාපොරොත්තු වෙන පමණක් නොවේ. බක්කුල මහා තෙරඳුන්ගේ සහ සීවලී මහා තෙරඳුන්ගේ උතුම් ධාතුන් වහන්සේලා ඔබට වඳින්නට දෑසින් දකින්නට අවස්ථාව උදා කර දෙන නේත්‍රාභිවන්දනාව 27 වෙනිදා ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොසොන්පුර පසළොස්වක පොහොදා ශ්වේත පූජා වැඩසටහනත් එක්ක ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් අසිරිමත් පින්කම් මාලාවක් ඔබට ලං කරන්නට අපි බලාපොරොත්තුව. ඒ පින්කම් මාලාව සමගින් අත්වැල් බැඳ ගන්නටත් ඔබට ආරාධනා කරන ගමන් සෙනසුරාදා සිත්නෙතසපේ ගරු දේශකයන්න් වහන්සේ අපේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ පුර පෝය දවසේ රාත්‍රී 7 ධර්මානුශාසනාව වෙනුවෙන් බණ්ඩාරවිල පුෂ්පාරාමයට වැඩම කරන වගත් සිහිපත් කරමින් නමස්කාර පූරකව අපි ආරාධනා කරනවා අපේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට සෙනසුරාදා සිත්නෙතසපුවේ දෙපැයක් පුරා හෙන ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිත්නෙත් අසපුවට ඉතාම ගෞරවයෙන් දායකත්වයෙන් එකතු වෙනවා සාන්ත කැතරින් පාර දොළොස් භාගේ පදිංචි ජීජීකේ අයිරාංගනී පින්වත් මැතිනිය සහ ඒ පින්වන්ත දූදරුවන් විසින්. එයත් හැම දෙනාගෙම සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්න කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරන ගමන් වෙන්දට සාමාන්‍ය දායකත්ව දේශනාව පැයකට සීමා වුණත් අද එයත්න්ට පුරා පැයකත් අඩහෝරාවක පැයකහමාරක පුණ්‍යවන්ත කාලයක් ධර්මදේශනාව සඳහා ඒ දායකත්වයට ලැබෙනවා. පින්වත්නි, මේ අපි ගෙවමින් සිටින පින්බර කාලය බුද්ධ ශාසනයක් පවතින වාසනාවන්ත කාලයක්. මේ වගේ වාසනාවන්ත කාලෙක ඉපදිච්ච කෙනෙකුට පින්වත්නි මේ ජීවිතේ එතර වෙන්න නැවැත්ම පිණිස විමුක්තිය පිණිස ලැබෙන මහා භාග්‍යවන්ත කාලයක්. ඔබ ජීවිතේ ධර්මය සොයනවා නම් පින්වත්නි ඔබ සොයන්න ඕනේ එතර වෙන්නමයි. ඒ උතුම් දහමෙන් ඔබට යම් සැනසීමක් ලැබෙනවා නම් පින්වත්නි ඒ සැනසීම ලැබෙන්නේ ඒ උත්තම විමුක්තියෙන්මයි. ඉතින් අපි ආරාධනා කරනවා අද මේ දේශනාව ශ්‍රවණය කරන ඔබ හැමෝටම ඔබට සසර කරපු යම් කර්ම තියෙනවා නම් ඒ පාප කර්ම, කර්ම කියනකොට ගොඩාකට සසර කරපු කර්ම කියනකොටම ඇහෙන්නේ පුණ්‍ය කර්ම වලට වඩා පාප කර්ම තමයි ඔලුවට යන්නේ. ඔයතන පින්වත්නි ඒ කර්මයන්ගෙන් නිදහස් වෙන්න එක පැත්තකින් කර්ම නිරෝධය පිණිස ඔබ දහම වඩනවා නම් ඒ කර්ම නිරෝධයෙන් කර්ම නිරෝධගාමිනී පටිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගේ ඒ මාර්ගේ වඩන කෙනා කර්මයෙන් සදහටම නිදහස් වෙනවා උත්තම නිකලෙස් ඒ උතුම් අරහත්වයට පත් වෙමින්. නමුත් පින්වත්නි හැම කෙනාටම අරහත්වයට පත් වෙලා ඒ පූර්ණ කර්ම නිරෝධයට පත් වෙන කෙනෙකුට ලැබෙන මහා භාග්‍යවන්ත අවස්ථාව ලබා ගන්න හැමෝටම බෑ. ඉතින් ඒ නිසා කර්මයකින් නිදහස් වෙන්න ඉන් මෙපිට අරහත්වයට පත් වෙන්න නැතුව කෙනෙකුට ලැබෙන විශේෂ අවස්ථාවක් ගැනයි අද දේශනාවේ කතා කරන්නේ. මේක සරලව කෙටියෙන් කිව්වොත් කරපු පව් ගෙවා ගන්න ක්‍රමයක්. කරපු පව් ගෙවා ගන්න කියලා කියනකොට පව ගෙවනවා කියන එකට වඩා ඒ කරපු අකුසල කර්ම ඉක්මවා යන්න ලැබෙන උත්තම වැඩපිළිවෙලක් ගැන කතා කරන විශේෂ සූත්‍රයක් තමයි මේ වෙලාවේ කියලා දෙන්න සූදානම් වෙන්නේ. ඔය උපන්දා සිට කරපු පව් ගැන කතා කරනවා. උපන්දා සිට කරපු පව් විතර නෙමෙයි පින්වත්නි සසර පුරා කරපු පව් වල ඒ පව ඉක්මවා යන්න පුළුවන් විශේෂ කුසලයක් තියෙනවා. පව් ගෙවනවා කියනවට වඩා පව් පරද්දන විශේෂ කුසලයක් මේ දේශනාවේ කියලා දෙනවා. සූත්‍රේ නම කරජ කාය සූත්‍රය. අංගුතර නිකායේ තියෙන්නේ දසක නිපාතේ. සූත්‍රේ මම නම ආයෙත් කියනවා කරජ කාය සූත්‍රය. කරජ කාය සූත්‍රේ බුදුරජාණන් වහන්සේ පටන් ගන්නේ කොහොමද දන්නවද? නාහම් භික්කවේ සංචේතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටි සංවේදිත්වා ව්‍යන්ති භවං වදාමි. මහණෙනි මම දැන දැන කරපු ඒ රැස් කරපු කර්මයන්ගේ විපාක විඳින්නේ නැතුව ඒක නැති වෙලා යනවායි කියලා කියන්නේ නැහැ කියනවා. දැන දැන කරපු කර්මවල සචේතනිකං චේතනාන්විතව කරපු කර්ම දැන දැන කරපු කර්ම මේවැ විපාක විඳින්නේ නැතුව ඒ කර්ම නැති වෙලා යනවායි කියලා මම එහෙම කියන්නේ නැහැ කියනවා. තංචකෝ දිත්තේවා ධම්මේ uppajjeවා අපරේවා පරියායේ න ත්වේවාහම් භික්කවේ සංචේතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටි සංවිදිත්වා දුක්ඛස්සන්තං කිරියං වදාමි. බුදුරජාණන් වදාලා ඒ කර්ම විපාකය මේ ජීවිතේ හෝ ඊළඟ ජීවිතේ හෝ අනාගත සසරේ කවදාහරි ජීවිතේක හෝ කිනම් අවස්ථාවක හෝ ඒක විපාක දෙනවාමයි කියනවා. මහණෙනි ඒ නිසා මේ සචේතනිකව දැන දැන කරපු කර්මවලට විපාක නොවිඳ ඒ දුක අවසන් කරන්න පුළුවන් ය කියලා එහෙම එකක් මම දේශනා කරන්නේ නැහැ කියනවා. ඔන්න මං ඒ වචන ටික පාලීනුත් එක්කම ඔබට කිව්වේ මේව සමහරලාට කෙනෙක් ලොකුවට හිතන්නේ නැහැනේ. උනාසේ පැහැදිලිව කියනවා චේතනාන්විතව කරාන විඳවන්නම වෙනවා ඉතින්. හරි, ඒක නොවින්ද ඒ කර්මයෙන් නිදහස් වෙනවා කියන එකක් කතා කරන්නේ නැහැ උන්වහන්සේ. පින්වත්නි, කර්මය කියන එක සුළු කොට තකන්න බෑ කියන එක නෙමෙයිද මේ කියන්නේ. හැබැයි ඔබ දන්නවද, දැන් මේ කර්ම විපාක මෙහෙම ගෙවන්න සිද්ධ වෙනවා කියලා කියද්දී උන්වහන්සේ ඊළඟට ඔකට ලස්සන වෙන වැඩපිළිවෙළක් පෙන්නනවා. අර කරපු කර්ම ගෙවන කතාවක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ කියනවා යම් ආරි ශ්‍රාවකේ, දැන් මම මේ සූත්‍රය තෝරගන්න හේතුවත් ඔබට ඊට කලින් චුට්ටක් කියන්න ඕනේ. ඔයත් විශේෂයෙන් මේ net ශ්‍රාවකයෝ දන්නවා ගෞතම හඳුරු මේ දවස්වල කරුණාපාරාදීසය නමින් මහපාරේ අසරණව ඉන්න බොහෝ දෙනාට පිහිට වෙන, ඔය කාත් කවුරුත් නැති, ඉන්න හිටින්න තැනක් නැති, සමහරලාට විවිධ අසනීප වලින් බොහෝ දුක් විඳින අයට පිහිට වෙන වැඩසටහනක් අපි සූදානම් කරලා තියෙනවා ඔය කරුණාපාරාදීස කියලා. අපි ගිය පාර සාකච්ඡාවේදී ගැන කතා කරපු නිසා net ශ්‍රාවක ශ්‍රාවිකාව බොහෝ මේ විස්තර දන්නවා. පින්වත්නි, පසුගිය කාලේ අපිට හම්බෙනවා එක තරුණේ සමාජ මාධ්‍යයේ දැකපු අය මිලියන ගාණක් ඉන්නවා. ඒ තරුණයව ඔබට මතක ඇති පින්වත්නි, ජීවිතේ යම් අවස්ථාවක වැරදිච්ච තරුණෙක් කර්මෙන් අද හිතන්නවත් බැරි තරමට බැටකනවා. මේ තරුණයා අවුරුදු 29ක වයසේ දැන් මේ වෙනකොට පසු වෙන්නේ. පින්වත්නි, අවුරුදු 5කට විතර උඩදී මෙයාගේ ඇඟේ පොඩි ඉන්නෝ ටිකක් එනවා. සමහර එනේ ඉන්නෝ චුට්ට චුට්ට බෝ වෙද්දි, සමහර ඉන්නෝ චුට්ට චුට්ට වැඩි වෙනකොට මේගොල්ලෝ මොකද කරන්නේ, ඉන්නෝ කපලා අයින් කරනවා. ඊට පස්සේ මේ ඉන්නෝ තව තවත් තැන්වල එන්න පටන් ගන්නවා. අත්වල එනවා, කකුල්වල එනවා, තැන් තැන්වල ඇඟ පුරා දැන් එන්න ගන්නවා. ඊට පස්සේ ඉන්න චුට්ට චුට්ට ලොකු වෙන්න ගන්නවා. පින්වත්නි, මේව ලොකු වෙලා ලොකු වෙලා සාමාන්‍යයෙන් හරකෙක්ගේ එළුවෙක්ගේ අන් තියෙන්නේ, ඔය එළුවන් ගිහම අන අන්නේ අන් වගේ අර ඉන්න හයියම හයිය මස්කුට්ටි වෙනවා. අනක් වගේ හයියයි හයිය මස්කුට්ටි වෙනවා. ඇඟ පුරාම දැන් එමින් තියෙනවා මේ වෙනකොට අත්වල කකුල්වල තනිකර අං ගොඩක් වගේ. පින්වත්නි, ඒ දිහා බලන්න බෑ. දැන් ඒ වගේ ඉන්නෝ ඇඟ සෑම තැනකම. එතකොට මෙයාගේ නහය අස්සෙනුත් වෙනවා. නහය වැහිලා දැනටමත් ඉන්නෝ නහය පුරවගෙන ලොකු වෙලා තියෙනවා. ඇස් වලින් එනවා, මූණ පුරාම එනවා, බෙල්ලේ, ඇඟේ, කකුල් කොහොමද දැන් අං වගේ විශාලට ඇවිල්ලා තියෙන්නේ. ඔයත් දන්නවද, ලිංගාශ්‍රිත ප්‍රදේශවල පවා, ඒ රහස් ප්‍රදේශවලත් මේ ඉන්න විශාල වේගෙන එනවා. පින්වත්නි, එහෙත් අං වගේ හැදීගෙන එනවා. එතකොට දැන් මේ තරුණයා ඔය නාසය අස්සෙන් එහෙම දැන් ඉන්න හැදීගෙන එනවනේ. ඔය ඉන්නොත් ඒ විදිහට අර අං වගේ ලොකු වෙනකොට හුස්ම ගන්න බෑ. දැනටත් හරි අමාරුයි හුස්ම ගන්න. ඒව ලොකු වුණාම හුස්ම ගන්න බෑ. ඊට පස්සේ කට වැහෙනවා, කන්න බැරි වෙනවා, හුස්ම ගන්නත් බෑ, කන්නත් බෑ. පුදුම දුකක් විඳින්න වෙනවා. පින්වත්නි, අද අපි මේ තරුණයව නාවනවා. එතකොට ඒ නාවන කටයුතු අපේ කරුණාපාරාදීසේ දරුව කරනකොට දකිනවා මේ කෙස් අස්සේ ඔළුව පුරාමත් ඒ ඉන්නෝ පිරිලා එක පුදුම කර්මයක් පින්වත්නි. ලෝකෙටම ඉන්නේ 300ක් වගේ, ලංකාවට ඉන්නේ දෙන්නෙක් වගේ. ඒ වගේමයි ගඳ, එකිව්ව සන්න බැරි ගඳක්. සමහරවිට අපේ කරුණාපාරාදීසේ දරුවෝ, එයා කෙරෙහි බොහොම කරුණාවෙන් මොන හරි ආහාර ටිකක් හරි දෙන වෙලාවකට උනත් මට එක පුතෙක් කියන සනහස මම ඒ කිට්ටුවට යන්න කලින් නහයට හොඳට උඩට හුස්මක් කරගෙන ඒ හුස්ම අරගත්ත පාර එහෙම්ම හිර කරගෙන පහලට හෙලන්නේ නැතුව ටක් ගාලා එතෙන්ට ගිහිල්ලා ඒ කෑම ටික දීලා ආයි යම් ප්‍රදේශයකට ඇත්තකට ඇවිල්ලා තමයි හුස්ම ටික බිමට හෙලන්නේ කියලා. ඒ තරමට ඒක මහා අමුතු අමනුෂ්‍ය විදිහේ ගඳක් පින්වත්නි. අපිට කරුණාපාරාදීසයට හම්බෙනකම් මේ තරුණයා අවුරුද්දකට කිට්ටු කාලයක් තිස්සේ නාලා තියෙන්නේ ඉනෙන් උඩ ටිකට විතරයි වතුර ටිකක් දාගෙන යාන්තම්. ඉනෙන් පහළ ප්‍රදේශයේ, ඒ කියන්නේ විශේෂයෙන්ම එයාගේ රහස් ප්‍රදේශ, ඔයත් දන්නවද? අද අපි මේ තරුණයව නාවන්න කලින් හොයලා බලනවා එයාගේ රහස් ප්‍රදේශවල තියෙන තුවාල නිසා තමයි එයා මෙච්චර කල් ඉනෙන් උඩ විතරක් හොදගන්නේ, ඒ ඉනෙන් පහළ සෝදන්නේ නැතුව. ඉතින් අපි ඇහුවා ඔය රහස් ප්‍රදේශ හරියේ පුතේ වතුර ටිකක් ගාලා හොදගත්තේ අන්තිමට කොයි කාලෙද කියලා. අවුරුද්දකට කිට්ටු කාලෙකින් හොදගෙන නැහැ පින්වත්නි. විශ්වාස කරන්න පුළුවන්ද මේවා? අවුරුද්දකට කිට්ටු කාලෙකින් තමන්ගේ මුත්‍රා කරන ප්‍රදේශවල වතුර ටිකක්වත් ගෑවිලා නැහැ, සෝදගෙන නැහැ කියලා කියන්නේ. කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ කියලා හිතන්නවත් පුළුවන්ද ඔබට මෙහෙම? කර්ම කියන එක ඇත්තරම කෙනෙකුට කර්මයට බය හිතෙනවනම් මේ තරුණයාගේ මේ කියන ස්වභාවයේ කවුද මේ තරුණයා කියලා ඇත්තරම බලා ගන්න ඔබට අවශ්‍ය නම් වල්පොල ගෞතම තේරෝ කියන Facebook පිටුවට යන්න, ගිහිල්ලා බලන්න. ඒ තරුණයාගේ වීඩියෝස් ඔබට කර්මයේ භයංකර බව පෙන්වන්නම මේ තරුණයා වෙනුවෙන් අපි උපකාර කරන්න සැදී පැහැදී රටට මතක් කරපු ඒ පණිවිඩය, ඒ වීඩියෝ ඔබට බලා ගන්න පුළුවන්. සමහර අවස්ථාවලදී එක මට කියනවා, ඒ පුතා යාගේ මල්ලි මහන වුණා, මහන වෙච්ච දවසේ හාමුදුරු කෙනෙකුට ළඟින් යනකොට මේ ගඳ දැනිලා වමන ගියාලු. ඉතින් ඒ තරමට ගඳ තියෙන, ඒ තරම් මහ දරුණු විපාකයක් විඳින, ජීවිතේම එපා වෙලා තවත් මොකටද මං ජීවත් වෙන්නේ කියලා හිතෙන මහා භයංකර කර්මයක් පින්වත් මේක. ඔබ හිතන්නේ මේ අත පුරා අල්ලේ, අල්ලක් නෑ, තනි කර අල්ලම අංගොඩක්, විශාල අංගොඩක් තනි කර අල්ලම, අත් දෙක බරම බරයි කිලෝ කීපයක්. මෙන්න මේ වගේ කර්ම ගෙවන මිනිස්සු සසරේ අපිට, අපි ජීවත් වෙන මේ ලෝකෙ ඇතුලේ මොනතරම් හම්බෙනවා. හැබැයි මතක තියාගන්න මේකේ තියෙන භයංකර බව. දැන් මේ තරුණයා 2018 පහු වෙනකනුත් හොද්දට හිටපු තරුණේ. එයාට මේ පොඩි කාලයක් ඇතුලේ තමයි, ඒ කියන්නේ 2018න් පස්සේ චුට්ටු චුට්ටු හිමින් ඉන්න ඇවිල්ලා මේ අවුරුදු 5ක විතර කාලෙක තමයි මේ ඔක්කොම ලොකු වෙන්න aran තියෙන පින්වත්නි. ඊට කලින් මේ හොද්දට වෙල්ඩින් වැඩ කරගෙන, වයරින් වැඩ කරගෙන, ගෝලිය පහක් විතර දාගෙන, කොළඹ කොන්ත්‍රාත් වැඩ කරගෙන හිටපු තරුණ දරුවෙක්. තාම අවුරුදු 29යි. දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඔබ හිතන්න හිසට සෙවණක් යන වහලක්වත් නැහැ අඩු තරමේ. අනුන්ගේ තැන්වල ඉන්නේ. මෙච්චර කර්මයක් ගෙවද්දි තමන්ට කියලා නිවසක් නැහැ. මේ ලෙඩේට ට්‍රී මෑන් කියලා අන්තර්ජාලය පරීක්ෂා කරාම ඔබට බලා ගන්න පුළුවන් ට්‍රී මෑන් ගස් මිනිසා. ඉතින් මේ පුද්ගලයා ගැන දැනුවත් වෙච්ච පාර මම පින්වත්නි ඔය අගුණකොළ පැලැස්සේ ධර්මදේශනාවකට ගිහිල්ලා මොනතරම් වේදනාවක් විඳිනවා ඇද්ද කියලා හිතට දැනුණාට පස්සේ මට ආරංචි වුණේ ඒ වෙලාවේ දික්වැල්ල හරි ඉන්නවා කියලා අගුණකොළ පැලැස්සේ ඉඳලා දික්වැල්ලට යනකම් හොය හොයා ගියා. ඒ වෙනකොට ධර්මදේශනා ඉවර කරලා දික්වැල්ලට යනකොට 10ත් පහු වෙලා ඊට පස්සේ දික්වැල්ල පුරා හෙව්වා. එයාගේ නිවස හොයාගෙන ගියා 11ට කිට්ටුයි. නිවස හොයාගෙන ගිහිල්ලා පින්වත්නි අන්තිමට බලනකොට ඒ නිවස නෑ. ඒ නිවස කියන්නේ යාගේ ඥාති නිවසක්. එහෙ නෑ. ඊට පස්සේ ආරංචි වුණා මෙයා ගිහිල්ලා දෙවුන්දරට. ඊට පස්සේ ආපහු හොයාගෙන දෙවුන්දරට යනකොට රෑ 12 පහු වෙලා. ඊට පස්සේ මේ තරුණයා එක්ක කතා කරලා බලනකොට අනේ නිවසක්වත් නැහෙනේ. කරුණා පාරාදීසේ ඔන්නන් නවතින්න පුළුවන් අපි බෙහෙත් කරන කටයුතු සියල්ල පුතේ හොයලා බලමු කියනකොට හරිම සතුටුණා. වන්දනා කරගෙන අනේ සතුටුණා පින්වත්නි. දැන් මේ වෙනකොට ගම්පහ කරුණා පාරාදීසේ ඒ රැකවරණත් එක්ක ඉන්න මේ තරුණ දරුවට අපි වෛද්‍ය සත්කාරත් එක්ක පිහිට වෙන්න අවශ්‍ය කටයුතු කරද්දී මම මේ දවස්වල මේ කර්මය ගැන මේ අත්දකින බොහෝ දේවල් එක්ක කල්පනා කරනවා. මිනිස්සු මේ අපි හිතන්නේ නැති අපිට ඇහෙට පේන්නේ නැති අපිට ගෝචර නැති අපි හිතන්න සාමාන්‍යයෙන් පෙන්වන්නේ අත්දැකීම් වශයෙන් සමාජයෙන් අඩුවෙන්ම එන කාරණා අපිට හම්බෙනවා මේ දවස්වල මේ කරුණාපාරාදීසය නිසා. දැන් ඔය තරුණයා වගේම තමයි මට 100 කෙනෙක් හම්බෙනවා හොඳට ඉංග්‍රීසි පුළුවන්. ගාථා හොඳට කටපාඩම්. S2ම පේන්නේ අතුරුගිරියේ හන්දියක් අයින් ඉන්නේ. ඒ 100ත් පින්වත්නි ඔයත් විශ්වාස කරනවද? අවුරුද්දකට වැඩි කාලයකින් වැසිකිලි කරගෙන පස්ස සෝදගෙන නැහැ. මල පහ ගියාට පස්සේ පස්ස සෝදගෙන නැහැ. ඒ කියන්නේ මල පහ ටික යනකොට මේක තැන ඉන්නේ. S2ම් පේන්නේ එක එක් තැන් වෙලා. ෂොපින් නුරේකට මල පහ ටික අරගන්නවා. අරගෙන ඒක පැත්තකින් තියාගන්නවා. සෝදගෙනillක් නැහැ. අවුරුද්දකින්වත් හොදගෙන නැල්ලු මට ඒ වටපිටාවේ මිනිස්සු කියනවා. එයා ඔත්තන හොම්මමලු. ඒ කිට්ටු මස් කඩයක් තියෙනවා. මස් කඩේ ළමයා තමයි අර ෂොපින් උර ටික විසි කරන්න පින්වත්නි. ඒ මල පහ පුරවගත්ත ෂොපින් උර ටික. මේ ලෝකේ මිනිස්සු මෙහෙම ජීවත් වෙනවා. අපි ජීවත් වෙන ලෝකෙම. මේව මහ පුදුම කර්ම. ඔය එක රහතන් වහන්සේ නමක් රහත් වෙන්න කලින් ගිහි ජීවිතේ ජම්බුකා ජීවක මහරහතන් වහන්සේ උන්වහන්සේ පින්වත්නි ගිහි ජීවිතේදී පොදු වැසි කියන මිනිස්සුන්ගේ කන කෑම හම්බුණත් කන්නේ තාපසෙක් විදිහට හිටියේ. පොදු වැසිකිළියක රැයට ගිහිල්ලා ඒ පොදු වැසිකිළියේ තියෙන අසූචි කනවා. අවුරුදු 50 ගාණක් පොදු වැසිකිළියේ අසූචි කෑව විශ්වාස කරන්න. රහත් වෙන්න පින තිබ්බ කෙනෙක් ගිහි කාලේ මේ තාපසයා. ඒ කියන්නේ තාපසෙක් විදිහට ඉන්න කාලේ අර විදිහට වැසිකිලි වල අසූචි කකා අවුරුදු 50 ගානක් ජීවත් වෙච්ච මිනිසයා අන්තිමට පින්වත්නි කර්මය අවසන් වුණාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේව හම්බ වෙලා එයාට පුළුවන් වෙන්නේ තථාගතයන් වහන්සේගේ සෙවණේ ඒ උතුම් දහම අවබෝධ කරන්න. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට රැකවරණය ඒ පිහිට ලබන්න පින්වත්නි මොනතරම් පින්වන්තයිද කියලා හිතන්න. මේ ශාසනය ඇතුලේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ සොයාගත්ත විදිහට උන්වහන්සේ පින්වත්නි ඒ මොන ගැහුන් නැත්තම් අර ජම්බුකා ජීවක කොයි විදිහට ජීවත් වෙයිද? තාමත් අසූචිකකා, ඒ කියන්නේ ඒ අසූචි තාමත් අසූචිකකා ඉනෝට කියන කෙනෙක් බලයි ඒ මනුස්සයාගේ ආයුෂ අවුරුදු හාමුදුරුවනේ 2000 ගණන්ද කියලා. තාමත් අසුචි කකා කියන එකෙන් අදහස් කරේ කර්මයක් නේ ගෙවන්නේ. එතකොට ඒ ජීවිතෙත් අසුචි කනවා, ආයි මරුණට පස්සේ තව කොහේ හරි ආත්මික ඉපදිලා ආයෙත් අසුචි කනවා. ආත්ම 100000 ගණන් හොම අසුචි කකා ඉන්න ගියානම් තාමත් අසුචි කනවා. දැන් මේ මොහොතේ මේ බණ ටික කියන වෙලාවේ මේ ලෝකේ අසුචි කන අය කොච්චර ඉන්නවද? පණුව වෙලා අසුචි කන, ඌරෝ වෙලා අසුචි කන අයත් අසුචිනේ කන්නේ. හොඳයි, අපි කාලා නැද්ද? අපි ඌරෝ වෙලා නැද්ද? අපි පණුව වෙලා නැද්ද? පින්වත්නි, මනුෂ්‍ය ජීවිත ලැබලා අසුචි කන අය ඉන්නවනේ. එතකොට මේකෙන් අපිට හිතන්න නිකන් මේ වගේ තමන්ගේ වැසිකිලි ගිහිල්ලා සෝද ගන්න, අවුරුදු ගණන් සෝද ගන්න නැති එහෙම මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා මේ ලංකාවේ. එතකොට තමන්ගේ මුත්‍රා කරන ප්‍රදේශේ අවුරුද්දකට කිට්ටු කාලෙකින් සෝදගෙන නැහැ වතුර පොදක් ගෑවිච්ච මිනිස්සු තාමත් ඉන්නවනේ රටේ. දැන් මේ තරුණයාට නම් හොද ගන්න බැරි හේතුවක් තියෙනවා. එයාගේ තුවාලනේ, ඒ තුවාල ඔක්කොම මේ ඉවසන්න බැරි වේදනාවක්, දැවිල්ලක් එක්ක ඉවසන්න බැරි වේදනාවක්. ඒ නිසා ඒ තරුණයා සෝද ගන්න නැතුව මෙච්චර කාලයක් ඉඳලා තියෙන්නේ. මොන්න දෙයක්වත් කරලා ඒ වේදනාව දරා ගන්න බෑලු. ඉතින් ඊට පස්සේ මම මොකද කරේ, වෛද්‍යවරුත් එක්ක කතා කරලා මොකද කරන්න කියලා. ඊට පස්සේ මට වෛද්‍යවරු මේ ස්ප්‍රේ එකක් යෝජනා කළා. ඒ ස්ප්‍රේ එක කළාට පස්සේ පින්වත්නි, එතන සම්පූර්ණ හිරි වැටෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ නාන්න විනාඩි 20කට විතර කලින් ඒ ස්ප්‍රේ එක කරලා නාගත්තට පස්සේ හරි. ඊට පස්සේ නාල විරලා ආයි පැයකින් විතර ආපහු ස්ප්‍රේ කරලා හිරිවට්ටලා යාන්තම් අර වේදනාව තියෙන ප්‍රදේශේ ඒ වේදනාව දැනෙන්නේ නැති වෙන විදිහට, ওই විදිහට හිරිවැට්ටවීමකින් තමයි ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගේ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් අරගෙන මේ තරුණයාට අද ටිකක් නාන්න අවස්ථාව හදාගන්න ඉඩ ලැබුණා. කොණ්ඩේ කපෙව්වට පස්සේ තමයි දැක්කේ ඔළුව පුරාම අර අංගෙන ඉන්න හැදිලා පින්වත්නි, මුළු ඔළුව අස්සේ සම්පූර්ණයෙන් හැදිලා. ඔළුවෙම විතරක් ගත්තොත් එහෙම ඉන්න තියෙනවා 100කට වඩා. 100කට වැඩි. එතකොට අං වගේ මුළු ඔළුව පුරාම ආපු දවසක කොහොමද ඔළුව ඔස්සගෙන ඉන්නේ? මේවා කියන්න මේ කියන්න එක හේතුවයි, මේ කර්ම කියන එක මිනිස්සු ගණන් ගන්නේ නැහැ පින්වත්නි. කරන වෙලාවට කාට හරි දැන් සමහරට මොකද්ද මේ තරම් විශේෂ කර්මයක්, හරිද? රහතන් වහන්සේලාට අපහාසයක් කළොත්, තථාගතයන් වහන්සේලාට අපහාසයක් කළොත්, පසේ බුදු කෙනෙකුට අපහාසයක් කළොත්, සමහරලාට මේ වගේ කර්ම චර්ම රෝග එක්කෙන කර්මුණත් විපාක විඳින්න පුළුවන්. අපි දන්නේ මොන වගේ කර්ම කරලාද කියලා. කොහොමත් ආර්ය උත්තමයෙක්වත් දුර්ලභයි නෙවෙයි ආර්ය උත්තමයෝ. ඒ වගේ ආර්ය උත්තමයෙකුටවත් කරපු විපාකයක් වෙන්න පුළුවන් මේ තරම් දරුණුට විපාක දෙන්නේ. නැතුව මේ තිරිසන් සතෙකුට කරපු හානියක් නිසාවත් එහෙම නෙමෙයි. මේක පින්වත්නි හරිම දුර්ලභයි, ලංකාවටම දෙන්නයි ඉන්නේ. ඉතින් ඒකෙන් හින්දා මම ඔය ඇත්තන්ට විශේෂයෙන් යෝජනා කරනවා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ තියෙන වෙලාවේ කර්මයට තියෙන ලැජ්ජ බය කියන එක නැති වෙන තැනට පින්වත්නි ඔය හිත පිරිහෙන්න දෙන්න එපා. මේවා ගැන හිතන්න හොත්තට, මේවා දකින්න, මේවා බලන්න. කරපු කර්මවලට මොකද්ද කරන්න තියෙන පිළියම කියන එක තමයි කරජකාය සූත්‍රය තියෙන්නේ. අපි ඒ ගැනත් කතා කරමු. එතකොට දැන් ඔය තරුණයාට මං ඔහොම උදව් කරද්දී කරුණා පාරාදීසි අපි කියන්නේ කියා සෙන්ට් එකක් විදිහට, රැකවරණ මධ්‍යස්ථානයක් විදිහට උදව් කරද්දී මං ගිය සතියේ කිව්වා බවුන් පැලැස්සෙම කොටසක් අපි මේකට පාවිච්චි කරනවා වෙන් කරලා. ඔයත් දන්නවද අපිට මේ වගේ හම්බෙන විවිධ චරිත එක්ක මේ අධික කර්ම ගෙවිල්ලක් කරන අයනේ. මට ස්වාමීන් වහන්සේලා කීප නමක් කියනවා සන්හන්ස හරි පරිස්සමින් ඔය වැඩේ කරන්න කිව්වා. දැන් ඇත්තටම පින්වත්නි පැවිදි ජීවිතේට මේ කෙනෙකුට කරුණාවෙන් උපකාර කරනා වගේම විනයානුකූලව අපිට තියෙනවා පරිස්සමින් කටයුතු කරන්න ඕන තැන්. ඒව ගැන අපි බොහොම සැලකිල්ලෙන් තමයි ඔක්කොම කරන්නේ. මට මේක හාමුදුරු කෙනෙක් කියනවා, සනාස මේ ඔබ වහන්සේ ඕකේ පරිස්සමින් කටයුතු කරන්න කියද්දි මම ඇයි කියලා ඇහුවම උනාස මට කියනවා, සමහරලාට සනාස ඒ අයගේ කර්මයට අභියෝගයක් කරන්න ගිහිල්ලා ඔබ වහන්සේ ඒ කර්ම ඔබ වහන්සේ පිටින් යන්න බැරි නෑ කිව්වා. ඒ අයගේ කර්මේ ඒ අය යම්කිසි සහනයක් එහෙන් සලස ගන්නකොට ඒක ඔබ වහන්සේගේ පිටින් යන්න පුළුවන් කිව්වා. මං ඊට පස්සේ නිකමට උන්වහන්සේට මතක් කළා, ස්වාමීන් වහන්සේට මතකද ලෝසක මහරහතන් වහන්සේ ඉපදුනේ බත්කටක් කණ්ඩ පිනක් නැති සිංගමනේ යන මිනිස්සු ඉන්න අස්සේ කෑම ගොඩවල් ඔය තියෙන කුණු ගොඩවල් වල කුණු කාණු වල තියෙන මොනවා හරි හොයන් කන ඒ වගේ දුක්ඛිත ළමා කාලයක් ගෙවපු කෙනෙක් ලෝසක කියන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේට හම්බෙච්ච දානේ ගහක් මුල වාඩිලා වළඳනවා දැකලා එතෙන්ට ගිහිල්ලා බලාගෙන හිටියා. සාරිපුත් මහරහතන් වහන්සේ කෑම ටිකක් දුන්නා. ආසාවෙන් කෑව පින්වත්නි, රහ කර කර ඒක නියම් අවුරුදු ගාණක් බඩගින්න ඉඳලා වගේ රහ කර කර කෑවේ. අනේ එහෙම වේදනාවෙන් ඔබ දන්නවද, දුක්ඛිත ජීවිතයක් ගෙවපු කෙනෙකුට අර කෑම ටික ජීවිතේ කිසි දවසක කාපු නැති රස භෝජනයක් වුණා. සරියුත් මහරතන් වහන්සේට හරි අනුකම්පාවක් ඇති වුණා. මහාන වෙන්න කැමතිද කියලා ඇහුවා. පින්වත්නි, දැන් ඔබ හිතන්න මේ අධික දුකක් ගෙවනවනේ. දැන් මේ සසර දුකක් දැන්නලවත් හරිද, මහාන වෙන්න අහලවත් එහෙම මෙලෝ දෙයක් නැහැ. ඇහුවා මහාන වෙන්න කැමතිද කියලා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට අර ළමයා ඔළුව අනලා කිව්වා ආසයි කියලා hina වෙලා. උන්වහන්සේ පින්වත්නි හරි කරුණාවෙන් වඩම්මගෙන ගිහිල්ලා මේ ළමයාව එක්කගෙන ගිහිල්ලා මහාන කරා ලෝසක. අනේ ඉතින් ඔයත් දන්නවද, මහාන වුණාම ඉතින් හරි සැප හම්බෙනවා, හොඳට කණ්ඩ හම්බෙනවා, එහෙම නිතන් ඉන්නේ. ලෝසක හඳුර මහාන වෙච්ච දා ඉඳලා උන්වහන්සේගේ පාත්‍රෙට එක බත්තටයක් හම්බුන්නේ නැහැ පින්වත්නි. පින්ඩ පාති වඩනවා එක බත්තටයක් හම්බෙන්නේ. ඒ කර්ම ජීවිත කාලෙම ගෙව්වා. කාශ්‍යප බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නමකගේ පාත්‍රයේ දානි ටික ගින්නකට හලපු විපාකෙ මේ. එතකොට දැන් කෑම නැහැ සසරේ සෑහෙන ආත්ම ගණන් කෑම නැතුව ඉපදුනා. ලෝසක මහරහතන් වහන්සේ පිරිනිවන් පාන දවසේ සරියුත් මහරහතන් වහන්සේ දැක්කා අද යාගේ අවසන් දවස කියලා. සරියුත් මහරහතන් වහන්සේ බැලුවා මේ කර්මයේ ජීවිත කාලෙම ගෙවුවා රහත් වුණාට පස්සෙත්, ලෝසක නමින් රහත් වුණාට පස්සෙත් ගෙවුවා. ඔබ හිතන්නකෝ පින්වත්නි, රහතන් වහන්සේ නමක් කොහරි ඉන්නවා කියලා ඔබට ආරංචි වුණොත් ඔබ කොච්චර ආසද දන් හැන්දබ්බේ දන්න, කොච්චර දුර ඉඳන් යයිද දන් හැන්දබ්බේ දන්න. ඒතර මිනිස්සු ලෝසක මහරහතන් වහන්සේට දානි ටික බෙදන්න කියලා පාත්‍රය බලනකොට පාත්‍රයේ මිනිසුන්ට පේනවා දානේ බෙදන්න ඉඩ නැහැ කියලා. අන්න ඒ වගේ ප්‍රශ්නයක් ඒ කාලේ කර්මේ. අන්තිමට චරියුත් මහරහතන් වහන්සේ බැලුවා මේ උන්වහන්සේ ජීවත්ව ඉන්නකම් හරියට රහට කෑම ටිකක් කන්න බැරුණ එකේ මංවත් උන්වහන්සේට උපකාර කරන්න ඕනේ හරියට දානි ටික වළඳන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේම පිණ්ඩපාතේ වැඩම කරලා ගෙනාපු දානි උන්වහන්සේගේ පාත්‍රය අතේ තියාගෙන දුන්නේ අරයට අල්ලන්න. මොකද අතට ගත්තොත් එහෙම දානි ටික කර්ම විපාකේ බලයට මොකක් හරි වෙයි කියලා හිතුණා. ඒ නිසා අතවත් තියන්න දුන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ උදාල මගේ අතේ තියෙද්දි අත දාලා වළඳන්න කිව්වා. ඒ ජීවිත කාලේ පින්වත්නි හරියට රසට බත් ටිකක් කන්න නැතුව ඉඳුල්ම ගිහි කාලෙත් කකා හිටිය මදිවට පැවිදි වුණාට පස්සේ තමන්ගේ පාත්‍රයට තමන්ට කියලා දාන ටිකක් ලැබිලා නැතුව අනුන් වළඳනේ වැම්ම ඉතුරු වළඳපු චරිතයක් විදියට පින්වත්නි ජීවිත කාලෙ ගෙවලා ධර්මයේ හිඳ පිරිනම් පෑවා. දැන් මං කියවනේ අර මට සවිනහසලා කිව්වා කියලා එක සවිනහස නමක් කිව්වා කියලා ඔය කර්මයට අභියෝග කරන්න මිනිසුන්ට ඔහොම උදව් කරන්න ගිහිල්ලා ඔබ වහන්සේගේ පිටුනුත් කර්මය වැටේ කියලා. ඒ කර්ම අපිටත් ගෙවන්න වෙයි කියලා. එතකොට මං සවිනහසට කිව්වා සවිනහස සාරිපුත්ත මහ රහතන් වහන්සේත් ඔය ලෝසක ස්වාමීන් වහන්සේගේ කර්මයට යම් අභියෝගයක් තමයි ඉතින් අර පාත්‍රය අතේ තියාගෙන ඈ නැත්තං ඒ කර්මය දන්නවා මේක හොඳටම මේක දුන්නොත් එහෙම කර්මය කෙලින්ම විපාක විඳිනවා. තමන්ගේ තියෙන පුණ්‍ය ශක්තියෙන් උදව් කළා.

අහල ඇති. තථාගතයන් වහන්සේගේ මේ උතුම් සම්බුද්ධත්ව ජීවිතය තුළ ඒ වගේ කෙනෙකුට ගිහිල්ල විශේෂ තවල කරලා උපස්ථාන කරපු ඒක සුන්දරම එකම අවස්ථාවක්. ඉතින් ඔබ දන්නවාද එතනදී කර්මය ගෙවන්නේ පුතිගත තිස්ස හඳුරෝ. ඒ කර්මයට අභියෝගයක් කරන වගේ තමයි බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා රැව සනීප කරගන්න එයාට උපස්ථාන කරන කටයුතු හැම දෙයකටම උදව් කළා. එතකොට හිතන්න එතනදී කර්මයට අභියෝගයක් කළා කියන එක කෙනෙකුට ඕනම් කියත හැකි. හරි, එතකොට දැන් මේකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පරදුක්ඛය හදයන් කම්පතිති කරුණා කියලා කරුණාවට අර්ථකථනයක් දෙනවා. මේ කරුණා කියන්නේ අනුන්ගේ දුක දැකලා හදවත කම්පා වෙන එක කියලා. ඒ කම්පා වුණාට පස්සේ අනේ පව් ගාලා කම්පාවක් විතරක් ඇති කරගෙන එතනින් යන්නේ නැහැ. මුදිතා කියලා එකක් තියෙනවා කරුණා එක. මුදිතාවෙන් කරන්නේ සැප කැමති වෙනවා. ඒ කියන්නේ අර දුක අකමැති වෙච්ච කොට ඒ දුකෙන් නිදහස් කරලා සැපේ උදා කරලා දෙන සැප කැමති වෙන එක තමයි පින්වත්නි ඔතන තියෙන විශේෂම වටිනම කාරණේ මුදිතාව. ඒතර මුදිතාව තමයි තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් පූතිගත තිස්ස සයන්හන්සේගේ ඒ දුක දැකලා භාග්‍යවතුන් වහන්සේ ඒ පූතිගත තිස්ස හාමුදුරුවන්ට කර්මයෙන් නිදහස් වෙන්න ධර්මයේ විතරක් දෙන එකට අමතරව උණු වතුරෙන් තවලා සාත්තු කරලා බෙහෙත් ගල්වලා ඒ විදියට පින්වත්නි උපස්ථාන කරන කටයුතු වලට උදව් කරා. ඒක එහෙම කරනකොට එතන තියෙන්නේ කරුණා, මහා කරුණාවයි මහා මුදිතාවයි. ඉතින් ඒවත් කෙනෙකුට හිත තැකේ උනම් කර්මයට අභියෝග කරලා තමයි කියලා. ඒතර හොඳම කාරණේ මං ඒ පින්වත් සයන්හන්සටත් මතක් කළා. සයන්හන්ස අපි ප්‍රේතාත්මේ ඉපදිච්ච අයට පින් දෙනවනේ. පෙත්තිවිෂේ ඉපදිච්ච අයට. ඒ කියන්නේ මේකේ ඥාතින්ට පින් දීම කියලා එකක් අපි කරනවනේ. තොරක කවුද? බුදුරජාණන් වහන්සේ තමයි මේගේ ඥාතීන්ට පින් දෙන විදිය දේශනා කරේ. බුදුරජාණන් වහන්සේ කොහේ හරි වදාළද ඒ පෙරේතයෝ විඳින කර්මය ගෙවල ඉවරුණාට පස්සේ පින් දීපල්ලා කියලා? කිසි තැනක කියලා නැහැ. කර්මය ගෙවල ඉවරුන්නේ කවදද කින්දමන්ද අපි දන්නේ. ඒක තව ආත්ම කීයක් විපාක විඳෝ විඳෝ යන්න වේද කියනක අපි දන්නේ. එහෙම දන්නේ නැති කොට පින්වත්නි යමෙකොට කර්මයක් අවසන් වෙනකන් අපි ඉන්නවා කියලා එහෙම කරන්න බෑ. ඉතින් මං උනාසට මතක් කළා ස්වාමීනි, ප්‍රේත ලෝකේ අමනුෂ්‍යයන්ට පින් අනුමෝදන් කරන්ඩ අපි පින්කම් කරලා ඒගොල්ලන්ටත් ඒ පින අනුමෝදන් කරනවා. එයාලත් අනුමෝදන් වෙනවා. එයාලා ඒකෙන් සම්පූර්ණ අර ගෙවපු කර්මේ වෙනස්ම විදිහට කර්මෙන් යටපත්ම කරලා දාලා සම්පූර්ණ දිව්‍ය ස්වරූපයකින් වගේ මහා සැප විඳිනව පෙත්ති විෂය තුළ ඉන්න අය පින අනුමෝදන් වුණාම. එතර අර දුක විඳින්න තියෙන කාලය තුළ ඒ දුකෙන් ඇඳුන් නැත්තං ඇඳුන් ලැබෙනවා කියනවා. කන්න නැත්තං කන්න ලැබෙනවා කියනවා. එතර කන්න නැති වුණේ යම් කර්මයක් නිසා, අඳින්න නැති වුණේ යම් කර්මයක් නිසා. එතකොට මෙහෙම පින් දීලා යාට ඒ කර්මයට අභියෝගයක් නේ කරන්නේ. මෙහෙම පින් දෙනකොට එහෙන් සැප හම්බෙනවා. අර තිබ්බ කර්මයේ ඈත් වෙනවා. ඒ වෙලාව යටපත් වෙනවා. එතන ඒ වගේ මේගේ ඥාතින්ට පින් දෙන එක වගේම කන්සෙප්ට් එකක් තමයි මෙතනත් මේ කරුණාපාරාදීසී අපි ඒ අහිංසක මිනිස් වෙනුවෙන් උපකාර කරන්න අපිට පුළුවන් සක්්‍යතාවෙන් කටයුතු කරන්නේ. එතකොට පින්වත්නි ඔය කර්මය කියන එක එහෙම අර අභියෝගයකට ලක් කරනවා කියලා හිතනවා නම් කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කරජකාය සූත්‍රෙත් තමන්ගෙම කර්මයට තමන්ට අභියෝග කරන හැටි තමයි පෙන්වලා තියෙන්නේ. අපි බලමු කොහොමද කරජකාය සූත්‍ර මේක විසර කරන්න කියලා. උපන් දා ඉඳන් කරපු කර්ම බුදුරජාණන් වහන්සේ පෙන්වන මේක මේ ජීවිතේ හරි ඊළඟ ජීවිතේ හරි කවදා හරි ජීවිතේක හරි විඳවන්නම වෙනවා. එහෙම විඳවන් නැතුව ඒ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් ය කියලා මම අනුමත කරන්නේ නැහැ කියලා මම වදාරන්නේ නැහැ කියනවා. ඕක කියලා බලන්න උන්වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා යම්කිසි ශ්‍රාවකයෙක් විගතාභිජ්ජෝ විගත ව්‍යාපාදෝ අසම්මූල්ලෝ සම්පජඤ්ඤෝ පතිස්සුතෝ මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්‍වා විහෙරති.

0: මෙයා ඇවිල්ලා පහවු ලෝභය කියන ලෝභය දුරු කරගත්ත හිතින්, පහවු ද්වේෂය ද්වේෂය දුරු කරගත්ත හිතින්, මෝහෙන් හිත ඈත් කරගෙන අසම්මූලෝ මුලා වෙන්නේ නැතුව හොඳට සම්පජඤ්ඤයෙන් සීනුවණින් පතිස්සතෝ එළඹි සිහියකින් එක දිශාවකට හිත යොමු කරගෙන හොඳට මෛත්‍රීසිත වඩනවා. ඒ දිශාවෙ ඉන්න හැමෝටම ඔය විදියට හැම දිශාවකටම, සිව් දිශාවට, උඩට, යටට, හැම තැනටම මහත් වූ සිතක් හසුරනවා බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය තුළ. කුසල සිතක් උපද්දගත්ත කෙනෙක් විදිහට පින්වත්නි, මෙත්තා සහගතේන චේතස විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අව්‍යාපජ්ජේන පරිත්තා විහෙරති. මෛත්‍රී සිත ඇති කරගෙන වාසය කරනවා මහග්ගත අප්පමාන විපුල සිතක්. මේ හිතක් මහත්ඵල හිතක් කරගන්න, මේ හිත මහග්ගත වූ හිතක් කරගන්න, විපුල හිතක් කරගන්න පුළුවන් විදියට මෛත්‍රී සිත වඩනවා කියන මම මේක පැහැදිලි කරලා දෙන්නම්. මේ කර්මයට අභියෝග කෙරෙල්ල ඒ වගේ දස දිශාවටම මෛත්‍රී සිත වඩනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඕක කියලා කියනවා, එයා ඒ මෛත්‍රී සිත ඇති කරගත්තට පස්සේ මෙන්න මෙහෙම දැනගන්නවායි කියනවා. මොකද්ද දැනගන්නේ? පුබ්බේ කෝමේ ඉදං චිත්තං පරිත්තං අහෝසි අභාවිතං. කලින් මේ මෛත්‍රී සිත දියුණු නොකරපු මගේ හිත පටු හිතක් විදියට තිබ්බේ කියනවා. චිත්තං පරිත්තං, පරිත්ත සිතක්, ඒ කියන්නේ පොඩි පටු හිතක්. ඊළඟට බුදුරජාණන් සෝදාලා, ඒතරහි පනමේ ඉදං චිත්තං අප්පමානං සුභාවිතං. එයා ඊට පස්සේ මේ සිත මෛත්‍රී සිතත් එක්ක අප්‍රමාණ හිතක් කරනවා. ප්‍රමාණයක් කරන්න බැරි දිශාවටම මෙත් සිත වඩනවා. ඒ දිශාවේ ප්‍රමාණයක් නැහැ, අප්‍රමාණ සිතක්. අන්නේම අප්‍රමාණ සිතක් ඇති කරගත්තට පස්සේ ඊට පස්සේ ආ මොකද කරන්නේ? නතං තත්‍රව සිස්සති, නතං තත්‍රාවි තිට්ඨති. යම් කිසි කර්මයක් මං ප්‍රමාණ කොට කරා නම් එය මේ අප්‍රමාණ මෙත්සිත තුළ ඉතිරි වෙන්නේ නැහැ කියනවා. එහිම එහි ඉතුරු වෙන්නේ නැහැ, හිටින්නේ නැහැ. හරි, මේකින් කිව්වේ මොකද්ද? අර මෛත්‍රී සිතක් නැති කෙනෙකුගේ මනසක් කියන්නේ පින්වත් පරිත්ත සිතක්. හරිද? ඒ පරිත්ත සිත අප්‍රමාණ සිතක් බවට පත් කරන්නේ මෛත්‍රී ධ්‍යානෙන්, මෛත්‍රී සිතින්. එතකොට කෙනෙක් අතීත ජීවිතේ මොනවා හරි කර්ම රැස් කරලා විපාකවලට ඒ අතීත කර්ම ගෙව යනවා වගේ කිසි ලැජ්ජ බයක් නැතුව මේ ජීවිතෙත් කර්ම රැස් කරගෙන ඒ ජීවිතේ කර්ම වලටත් මේ ජීවිතේ හෝ ඊළඟ ජීවිතේ හෝ කවදා හෝ ආත්මික හෝ ඒ කර්මය ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලේ, ඔය කර්මයක් කරලා හිතක් ඔහේ පවත්වන පරිත්ත සිත අප්‍රමාණ සිතක් කළොත්, මෛත්‍රී සිතක් කළොත්, ඒකට ලස්සන උපමාවක් කියනවා. ලදරු අවධියේ ඉඳලා දරුවේ මෛත්‍රී විමුක්තිය දියුණු කරනවා නම් ඔහු පව්කමක් කරයිද කියලා අහනවා. ස්වාමීනි ඒක නෑ කියනවා. එහෙම වෙන්නේ නෑ කියනවා. පව්කමක් නොකරන කල්ලි දුක් විපාක ස්පර්ශ කරයිද කියලා අහනවා. ස්වාමීනි ඒ වෙන්නේ නෑ කියනවා. ස්වාමීනි පව් නොකරන කල්ලි කෙසේනම් දුක් විපාක ස්පර්ශ කරන්නද කියනවා. අන්නේ වගේ කියනවා, මහණනි මේ මෛත්‍රී චිත්ත විමුක්තිය ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා දියුණු කරන්න ඕනේ. මහණෙනි ස්ත්‍රියකගේ වේවා පුරුෂයෙකුගේ වේවා මේ කය පරලොව යවන්න බෑ කියන මේ කය යවන්න බෑ පරලොව. මා විසින් මෙහි මේ කලින් කරජකයෙන් යම් කිසි පාප කර්මයක් කරන ලදී. කරජකය කියන්නේ තමන්ගේ මේ ශරීරයට. ඊතර මේ කරජකයෙන් යම් කිසි පාප කර්මයක් කළා නම් මේ තමන්ගේ කය පාවිච්චි කරලා යම් පාප කර්මයක් කරනවා. අන්නේ එතෙන්දි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සියල්ල විඳින්න සිද්ධ වෙනවා කියනවා කරජකයෙන් කරපු පාප කර්ම. ඒ අනුව යන්නේක් නොවන්නේය. මහණෙනි මේ දියුණු කරන මෛත්‍රී චිත්ත විමුක්තිය මෙහි නැනවත් භික්ෂුවකට මත්තෙහි අරහත්වේ සාක්ෂාත් කරගත නොහැකි වූහොත් අනාගාමි බව පිණිස පවතින්නේ කියනවා. ඒ කියන්නේ අර කරජකයෙන් කරගත්ත පාප කර්ම මෙහි හරි විඳින්න වෙනවා. එහෙම නැතුව ඒක ඊළඟ ජීවිතයකට යන්නේ නැහැ කියනවා. මොකද යාගේ මේ මෛත්‍රී චිත්ත විමුක්තිය දිනු කරගත්ත කෙනාට අරහත්ත්වේ සාක්ෂාත් කරලා අඩුම තරමේ අනාගාමී හරි වෙලා තමයි එයා ජීවිතය අතහරින්නේ. ඒතර අර කරපු පව් 5000ට කරපු පව් ගෙවනවා කියලා වගේ හිතන කතාවක මේ 5000ට කරපු පව් ගෙවන්නේ මේ තමන්ට මේ කර්මය තුළ යම්කිසි පාප කර්මයක විපාකයක් විඳින්න තියෙනවා නම් මේ ජීවිතේ කරපු කර්මයක් තියෙනවා නම් එයාට තියෙන හොඳම බේත තමයි දිසාවක් හිතන්නේ නැතුව, කියන්නේ දිසාවේ සීමාවක් ගන්න නැතුව ඒ දිසාවටම මෙච්චිත පුරුදු කරන එක. අප්‍රමාණ වූ මෙච්චිතක් පුරුදු කරන එක. ඒ වගේ අප්‍රමාණ මෙච්චිත හතර දිසාවටම වඩත හැකි. උඩට වඩත හැකි, පහළට වඩත හැකි. ඔය විදිහට පින්වත්නි දිසා වශයෙන් මෛත්‍රී සිත දියුණු කරගන්න ඒ මෛත්‍රී සිතම එයාගේ කර්මයෙන් නිදහස් වෙන්න හේතුවක් වෙනවා. මේ කියන්නේ අප්‍රමාණ මෛත්‍රී සිතකින් පුරුදු කරොත් කෙනෙක් තමන්ගේ කරපු කර්මයට බය වෙන්න දෙයක් නැහැ. අනතරේපාප කර්මයක් වගේ කර්මයක් කරපු කෙනෙක් කියන නෙමෙයි මේ කියන්නේ. ඉන් මෙපිට මොනවා හරි විදියක තමන් කර්මයක් ගෙවනවා නම් ඒ කර්මය එයාට පින්වත්නි යට කරලා දාලා උතුම් අරහත්ත්වයට පවා හේතු වෙන මහා කුසලයක් උපදිනවා පින්වත්නි මෛත්‍රී සිත පුරුදු කරනකොට. ඒතර ඒ දිශාවටම සම්පූර්ණ මෛත්‍රී සිත පුරුදු කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේකේ මෛත්‍රිය ගැන විතරක් නෙමෙයි කියන්නේ. කරුණා සහගතේන චේතසා, කරුණාව ගැනත් ඔය විදිහට කියනවා. අප්‍රමාණ සිතක් ඇති කරගෙන දිසාවෙන් දිසාවට කරුණාසිත වඩනවායි කියනවා. දැන් කරුණාසිත වඩනවා කියන්නේ දුක් විඳින පාපී අය ගැන තමන්ගේ සිහියට නැගෙනවනේ. ඒ පාපී අයට ඒ වගේ දුකක් ලැබෙන්න නම් එපා කියලා හිතන්නේ. අන්න ඒක තියෙන කරුණාසිතක. දැන් සමහර අය මං අහලා තියෙනවා හොඳටම යමක් දැනෙනවා මේක හරි භයංකර විදිහ දෙයක් කියලා. ඔය අපේ කරුණාපාරාදීසේ වීඩියෝ එකක් දකිනකොටනත් ගොඩාක් අය කමෙන්ට්ස් කරනවා අනේ හතුරෙකුටවත් මෙහෙම එකක් වෙන්න එපා කියලා. දැන් අර හතුරට පවා ඒ වගේ දුකක් විඳින්න සිද්ධ වෙන්න එපා කියන එක කියන්නේ කරුණාවකින්. දුකට අකමැති වෙන්නෙම කරුණාව නිසා. මෛත්‍රී සිත ඇති කරගෙන කෙනෙකුට කරුණා සිතක් ඇති කරගෙන කටයුතු කරද්දී ඊට පස්සේ ඕකත් එක්ක උපේක්ඛා කියන සිත තියාගත්තොත් තියෙන වටිනාකම තමයි ඒ උපේක්ෂා සිතින් මෛත්‍රී සිතින් මෙයාට පුළුවන් වෙනවා පින්වත්නි අර කරපු කර්මයට අභියෝගයක් කරමින් සම්පූර්ණ කුසල සිතකට මේක ගේන්න. ඕක සංකදම කියලා සූත්‍රයක් තියෙනවා. එතකොට කරුණාසිතක් ඇති කරගත්ත කෙනා කරන්නේ දුකට අකමැති වෙනවා. හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා. ඒ වචන තුලම ඒක ප්‍රතික්ෂේප කරනවා ඒ දුක. එයාට එහෙම වෙන්න එපා. ඒව කරුණාව. කරුණා භාවනා කියලා මොන හරි කාගෙන් හරි වචන ටිකක් ලියාගෙන කියව කිව් ඉන්න නෙමෙයි කරුණාවක් ඇතුලෙන් එන්න ඕනේ පින්වත්නි. දැන් අපි දන්නවා අමනුෂ්‍ය ලෝකයේ අමනුෂ්‍යයන්ගේ ප්‍රතිවිෂය කියලා මං කිය ප්‍රේතාත්මවල ප්‍රේතයන්ට සමහරු පින් අනුමෝදන් කරනවා නේ. ඉතින් හත් දවසෙන් පින් අනුමෝදන් කරනවා, තුන් මාසෙන් පින් අනුමෝදන් කරනවා, අවුරුද්දෙන් පින් අනුමෝදන් කරනවා. මේ වගේ එක එක මියගිය ඥාතීන්ට පින් දෙන මතක දේශන සහ දාන වැඩසටහන් තියෙනවානේ. එතකොට දැන් ඔහොම පින් දෙද්දි පින්වත්නි, කවුරු හරි කෙනෙක් ඔබ හිතන්න මියගේ ඥාතියන් නිකම් පින් දෙන එක විතරක් නෙමෙයි, පෙත්ති විෂය ඉපදිලා නම් ඇත්තටම අවංක හැඟීමක් එනවනේ තමන්ගේ ඥාතියෙක් එහෙම ඉපදුනා නම්. හැබැයි පින්වත්නි, මරණින් පස්සේ තමන්ගේ ඥාතිය වුණත් ප්‍රේතාත්මික ප්‍රේත ස්වරූපෙන් ආවොත් එහෙම කීයෙන් කී දෙනාද කරුණාසිතකින් ඒ දිහා බලන්නේ? පහුගිය දවස්වල අපේ ආරාමේ පැවිදි වෙන්න ඉන්න පුංචි පුතෙක් එක අමනුෂ්‍ය ස්වරූපයක චරිතයක් දකිනවා. ඔය දකුණු පළාතේ එක දිහාවක දවසක් අපි වැඩ ඉන්නකොට, එතකොට දැන් ඒ අමනුෂ්‍ය ස්වරූපේ දැකපු කෙනා මේ දරුවා දකින්නේ තනියම උඩ තට්ටුවක හිටපු වෙලාවක. එයා කොරිඩෝවක ඉඳලා තියෙනවා ඒ වෙලාවේ අපේ ස්ථානෙක. ඒ එතන ඒ ස්ථානේ මෙයා කොරිඩෝවේ ඉන්නකොට එහා කොරිඩෝවේ ඉඳලා එනවලු මිනිස්සෙක්. මේ මිනිස්සෙ දැක්කට පස්සේ මෙයා බය වුණා එකපාරට, නොදන්න කෙනෙක් නේ. මෙයා මේ රිච්ච වගේ ඇඳුම් ඇඳලා ඔළුවේ මුට්ටියකුත් නවාගෙන අමුතු ස්වරූපයකින් එනවා. මුට්ටියක තැනක හිලක්, එතන පණුව උතුරනවල නලියනවලු. දැක්කම අප්‍රිය චරිතයක් සම්පූර්ණ කියපු කතාවට අනුව. පොඩි ළමෙක්, එයා ඒ වෙලාවේ ඇතිවෙච්ච භීතියට පින්වත්නි මට සම්පූර්ණ ඒ කතාවත් එක්ක මෙයා පල්ලෙහාට උඩ තට්ටුවෙන් පල්ලෙහාට ආවට පස්සෙත් මෙයා දකින්න උඩ ඉන්නව බලාගෙන ඒ සම්පූර්ණ කතාව ඇහුවට පස්සේ මට දැනෙච්ච දේ තමයි, අමනුෂ්‍ය ලෝකේ ප්‍රේතාත්මවල දුක්ඛින්දින අය ගැන මෛත්‍රීසිතක් ඇත්තටම ඇති කරගෙන, කරුණාසිතක් ඇති කරගෙන, මුදිතාසිතක් ඇති කරගෙන, උපේක්ෂාසිතක් ඇති කරගෙන බ්‍රහ්ම විහරණ වඩන්න පුළුවන් කියලා ප්‍රේතෙක් දැකෙද්දි සහය හෙද්දි ප්‍රේතෙක් ගැන. ඒ කොහොමද පින්වත්නි? මෛත්‍රී සිතින්ම ඒ දුක් විඳින අමනුෂ්‍යෙක් ප්‍රේතෙක් දිහා ඔබට හිතන්න පුළුවන් සංඥාවක් හදාගන්න ඕනේ. එතෙන්දි හිතන්න ඒ සංඥාවෙන් ඉන්න ඕනේ තමන්ගේ අම්මා වෙච්ච කෙනෙක්, තමන්ගේ තාත්තා වෙච්ච කෙනෙක්, ලොකු අනුකම්පාවක් එක්ක හිතෙන්න ඕන එක. එතකොට ඒ අය ඒ ප්‍රේත ලෝකෙ විඳින දුක, ඒ දුක ඇහෙනකොට පරදුක්ඛය හදයන් කම්පතිති කරුණ හදවත කම්පා වෙන්න ඕනේ ප්‍රේතයාගේ උනත් ඒ දුක ගැන ඇහෙනකොට. මෙත්තා කරුණ, ඊළඟට මුදිතා. ප්‍රේතාත්මික ඉපදිච්ච කෙනෙකුට අපි පින් දෙද්දි එතන අපිට මුදිතා දෙකක් ඇති වෙනවා. එකක් තමයි අර ජීවිතේ විඳින බාහිරින් කර්ම විපාක ටිකෙන් නිදහස් වෙන්න උදව් කරන එක. දෙවැනි එක, ඒ බාහිර කියන එකෙන් මම අදහස් කළේ බෙහෙත් හේත් කෑම් බීම ඉඳුන් හිටුන් ඔය දේවල් දෙන එක. දෙවැනි මුදිතාව තමයි ධර්මයෙන් උදව් කරන එක. කර්මෙන් නිදහස් වෙන්න ධර්මයෙන් උදව් කරනවා, ධර්ම මාර්ගය ගැන කියලා දෙනවා. අන්න එහෙම කියලා දෙනකොට, එහෙම කර්මයෙන් නිදහස් වෙන්න උදව් කරනකොට පින්වත්නි, ධර්මයෙන් හැසිරෙන්න උදව් කරනකොට එයාට මේ ජීවිතේ කණ්ඩ වොණ්ඩ ටික දුන්නා කියන එකට එහා ගිය උදව්වක් ලැබෙනවා. මොකද මේ ජීවිතේ කණ්ඩ බොණ්ඩ හම්බෙනවා කියන එක, ඒක සාමාන්‍ය පින්වත්නි පොඩි කාලයකටනේ. ඔය චූටි කාලේ නොකා මෙරුණත් ඔය කාලෙන් ඉවරයි. හැබැයි අරක අහගෙන ඉන්න මිනිස්සු පින්වත්නි, ජීවිතේ කවදාහරි දවසක ඔය කර්මයෙන් නිදහස් වෙනවා නම්, ඒ කර්මයෙන් නිදහස් වෙන්න, සසරෙන් නිදහස් වෙන්න ලැබෙන භාග්‍ය පින්වත්නි මුදිතාසිතකින්මයි කරන්න ඕනේ. මුදිතාසිතක් ඇති කරගන්නවා කියන එක කණ්ඩ බොණ්ඩ දෙන එකට ට වගේම ධර්මය දෙන එකටත් තියෙන්වන මුදිතාව. කුසලයෙන් තමන්ට වැඩෙන් සසරින් නිදහස් වෙන්න එකත් මුදිතාව. කණ්ඩ බොන්න ටික විතරක් දුන්නොත් එහෙම මැරුණට පස්සේ ඉවරයි, කාපු බීපු ඇඟත් ඉවරයි. අර කර්මය තවදුරටත් ජීවිත ගානක් විඳෝ විඳෝ යන්න වෙනවා. එනිසා ධර්මයෙන් උදව් කරන්නත් ඕනේ. එතකොට පෙරේත ලෝකයේ ඉපදිච්ච කෙනෙකුට ඔබ 7 දවසේ 3 මාසේ අවුරුද්දේ හෝ මොනවා හරි පින්කමක පෙරේත ලෝකයේ කෙනෙකුට පින් දෙද්දී එයා പ്രേත ආත්මවල විඳින දුක ගැන කරුණාසිතක් ඇති කරගෙන පරදුක්ඛය දයන් කම්පතියදී කරුණා ඒ කෙනාට අඩුතරමේ මේ പ്രേත ලෝකේ සුවපත් වෙන්න හරි කියලා පින් දෙනවා නැනේ මේ පින් හේතු වේවා කියලා. ඉතින් එතන මුදිතාවන්නේ තියෙන්නේ. ඒ මුදිතාවගෙන සැප කැමති වෙනවා. ඉතින් අර කෙනා අර പ്രേත ආත්මෙන් නිදහස් වේවා කියන හිතින්නේ පින් දෙන්නේ. එතන මුදිතාව. උපේක්ඛා කියන්නේ ආයි එතන කර්මය දායාද කරගෙන ඉන්න හැටි විමසනවා. ඒ තුල අර ඕනට වඩා ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති සිතක් පවත්ව ගන්න පුළුවන් උපේක්ෂාවෙන්. ඔන්න බලන්න මියගේ ඥාතීන්ට පින්දීමක කරුණා ගුණය, මුදිතා ගුණය, මෛත්‍රී ගුණය සියල්ල වැඩෙන්නේ කොහොමද කියන එක තමයි ඔය කතා කරේ. එතකොට එහෙම කරුණා, මුදිතා, මෙත්තා, උපේක්ඛා මේවා තේරුම් අරන් වඩන කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඒ ධර්මයට අනුව කොහොමද මෛත්‍රිය වඩන්නේ, කොහොමද කරුණාව වඩන්නේ, කොහොමද මුදිතාව වඩන්නේ, කොහොමද උපේක්ඛාව වඩන්නේ කියලා කරුණු හොයන්න කෙටියෙන් නිකන් මේ දේශනාවේ අදාළ තැනට ගැලපෙන විදිහට මේ මතක් කරන්නේ. ඔබට පින්වත්නි, ප්‍රේතාත්ම ඉපදිච්ච කෙනෙක් ගැන පවා කරුණාසිතක් ඇති කරගත්තොත් ඔබට වරදින්නේ. මං අර චූටි දරුවට අර මුට්ටියක් ඔළුවේ දාගත්ත പ്രേත පුද්ගලයා ගැන පැය දෙකක කාලයක් තිස්සේ සම්පූර්ණ මෛත්‍රී සිතත් වඩලා ඒ වගේම විදර්ශනාවෙන් මේ දැකපු ඇහැක් හටගත්ත ස්කන්ධයන්ගෙන් රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක් විදියට ස්කන්ධවලට මේ හිතේ කොහොමද අරමුණු අරගන්නේ කියන එක හැම දෙයක්ම පැහැදිලි කරලා කතා කරනකොට, මේ මෛත්‍රීසිත ප්‍රායෝගිකව වඩන හැටි කතා කරනකොට ටිකෙන් ටික තේරෙන්න ගත්තා අර දරුවාගේ බය අඩු වෙනවා. ඔබ දන්නවද ඒ දරුවට එදා දැන් උඩ තට්ටුව දිහා බලන්න බයෙන් හිටපු කෙනානේ. මම පැහැදිලි කරලා දුන්න පුතේ කරණීය මෙත්ත කියලා සූත්‍රයක් තියෙනවා දන්නවනේ. ඔය කරණීය මෙත්ත සූත්‍ර දේශනා කරන්න උනේ බුදුරජාණන් වහන්සේට ඕවගේ සිද්ධියකට. ඒ කියන්නේ මේ සංඝයාව බය කරවන සමහරු. කවුද බය කරවන්නේ? කැලේ ඒ ආම්දුරු භවනා කරගෙන හිටපු කැලේම බෝමාට දෙවුරු. එතකොට දැන් බෝමාට දෙවුරු ඒ විදියට බය කරන්නේ ඇයි? සිල්වත් හාමුදුරුවරු ගස්වල යට භාවනා කරන් ඉන්නකොට මේගොලන්ට ඒ ගස්වල උඩට වෙලා ඒගොලන්ගේ ජීවිතේ ගෙවන්න බෑ විමානේ. මෙයාල හිතාගෙන ඉන්නවා මේ හාමුදුරුවරු ටික පුදුම වදයක්, මේ හාමුදුරුවරු ටික හිටියොත් එහෙම අපිට මේ කැලේ සුවසේ ඉන්න බෑ, අපිට ඕන විදියට අපි ඉන්න මේගොලන්ව පන්න ගන්න බය කරන්න ඕනේ කියලා. නිකන් ඔය නයිට් ක්ලබ් වගේ දාගෙන හිටපු දෙවරු ටිකක් වෙන්න නැති පින්වත්නි, ඒගොල්ලෝ බැලුවා මේ භාවනා කරන කට්ටියක් කැලේට ඇවිල්ලා මේගොල්ලොත් එක්ක මොකක්වත් කරන්න බෑ කියලා හිතන්නේදී. හැබැයි මේගොල්ලෝ බය කරනකොට බහලා ඇති පින්වත්නි, එක හාමුදුරු කෙනෙක් බය වෙනකොට ඒ හාමුදුරුව හිතන්නේ අනිත් අය කවුරුත් බය වුණේ නැහැ, මං විතරයි බය වුණේ කියලා. ඉතින් ඒ දැනගන්න ස්වාමීන් වහන්සේ තමන්ට විතරයි තමන්ට විතරයි කියලා හැම සයන්නසෙම හිතාගෙන අන්තිමට බලනකොට ඔක්කොම සයන්නසලා දැකලා අර වගේ කෙනෙක් දැකලා හැබැයි හැමෝම හිතන් ඉඳලා තියෙන මේ බය කරන කෙනාව දකින්නේ මං විතරයි කියලා. අනිත් සයන්නසලාට කියන්න ගියොත් උන්නහසලා බය වෙයි කියලා කවුරුත් කියන්නේ නැතුව හිටියා. ඔක්කොම අර බයත් එක්ක ජීවත් වෙද්දී මේ ලේ පිච්චනවනේ බයට. අන්තිමට මොකද දන්නදුනේ? ස්වාමීන් වහන්සේලා ඔක්කොම කෘස වෙලා කෙට්ටු වෙලා විකෘති වෙලා ගියා. දැන් මේ සිල්වත් හාමුදුරුව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දාලා ඒ දෙවිවරු මේ බය කරන එක පිටිපස්සෙත් සීලය රැකපු එක තියෙන එකනේ. මේ සිල්වත් හින්දා නෙලවන්න හදන්නේ. නැත්ත ඉතින් දුස්සීලියටයක් හිටින අරගොල්ලන්ට ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන් ගහේ. ඔන්න ඔතෙන්දී බුදුරජාණන් වහන්සේ ඔක දැනගත්තට පස්සේ තමයි මෛත්‍රී කිරීම කියන කරණීය මෙත්ත සූත්‍රය. මෛත්‍රිය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ අමනුෂ්‍ය ලෝකයේ කෙනෙකුට අර දෙවිවරුන්ට ඒ තමනුෂ්‍ය මොකද මනුෂ්‍ය නොවනනේ දෙවියොත් ඒ අය අරහෙම බය කරද්දී ස්වාමීන් වහන්සේලාට කියනවා කරණීය මෙත්ත සූත්‍රයේ මෛත්‍රිය වඩන විදිය. මේ මෛත්‍රිය වඩන විදිය හොඳට අහගෙන කරණීය මෙත්ත සූත්‍රයේ මෛත්‍රී සිතත් ඇති කරගෙනම සජ්ජහායනා කළා මේ ස්වාමීන් වහන්සේලා. දැන් ආවේ අර ආයි අර කැලේට යන්නේ නැහැ කියලා හිතාගෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ කැලේටම යන්න ඕනේ. ගිහිල්ලා මේ විදියට කරණීය මෙත්ත සූත්‍රය සජ්ජහායනා කරමින් මෛත්‍රී සිතත් හොඳට ඇති කරගෙන ඉන්න කිව්වා. අනේ එකින් අර ස්වාමීන් වහන්සේලාට ටිකින් ටික ටිකින් ටික දෙවිවරු ගැන අනුකම්පාවක් ඇති වුණා, කරුණාවක් ඇති වුණා. ඒ අයටත් ඒක එහෙම වෙනවා. එයා මිනිස්සුන්ගේ හිතේ සංඝයා ගැන එකිනෙකා කෙරෙහි හරී ප්‍රේමනාපව පින්වත්නි. ඊට පස්සේ කැලේ දෙවිවරු සෝසේ හිටියා ස්වාමීන් වහන්සේලාට. ඒ කැලේම භවනා කරගෙන හිටියා. මේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරන්න හේතු වෙච්ච කතාව මම ඔය කෙටියෙන් කිව්වේ. එතකොට එතනත් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ. අමනුෂ්‍යය ටිකක් බය කරලා බේත උනේ මොකද්ද? මෛත්‍රී කරන එක. උපමාවකුත් තියෙනවා පින්වත්නි. කිනිස්සක් වගේ තමයි කියන දෙපැත්ත කැපෙන කිනිස්ස වගේ කියනවා මේ මෛත්‍රී කරන කෙනාගේ හිත. අමනුෂ්‍යෙක් ඇවිල්ලා කරදර කරන්න හදනෝ නම් ඒ කරදර කරන්න හදන අමනුෂ්‍යයා හරියට අර කිනිස්ස තද කරලා අල්ලන අත වගේ කියනවා. කොහොමද උපමා? ඒ කියන්නේ මෛත්‍රී තරම් ඔය ප්‍රේතාත්ම මොනවා හරි බය වෙන දෙයක් දැක්කොත් මිනිස්සු දන්නේ එකම ඔප්ෂන් එක පිරිට් එකක් කියන එක. නමුත් ඊට වඩා අපි වටිනවා පිඟුවත මෛත්‍රී කරන එක. මෛත්‍රී කරමින් ධම්ම මේ කර්ණමෙත සූත්‍රෙත් සජ්ජහායනා කරන්න ඕනේ. අර මෛත්‍රී කරනකොට සෑහෙන හිත්වල ලොකු කුසල සිතක් එක්ක අමනුෂ්‍යයන්ගෙත් ප්‍රිය වෙනවා. මෙත්තානිසංස සූත්‍රයේ මෛත්‍රී ආනිසංස වලට පැහැදිලිව කියනවානේ අමනුෂ්‍යානම් පියෝ හොති, අමනුෂ්‍යයන්ව ප්‍රිය වෙනවා. එතකොට අමනුෂ්‍යයන්ව ප්‍රිය වෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී සිත හැම පුරුදු කරගත්තොත් ඒක මේ අමනුෂ්‍යව ප්‍රිය කරගන්න විතර නෙමෙයි. බුදුරජාණන්සේ මේ දේශනාවට අනුවදාලේ මේ ජීවිතේ පිරිනම් පාන බැරි මුණත අනාගාමී වෙනවා. ඒ ආසේ මෛත්‍රිය නිසා පරණ කර්මات යටපත් වෙනවා. කොච්චර ආනිසංස තියෙනවද මෛත්‍රියත් එක්ක? මෙන්න මේ වගේ පින්වත්නි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන එක අමනුෂ්‍යය ගැන පවා ඔයත්තන් හිතේ ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ. මිනිසුන්ට විතරක් නෙමෙයි තිරිසන් සත්තු ගැනත් එහෙමයි, පෙරේතයෝ ගැනත් එහෙමයි, නිරේ නිරිසත්තු. අවංක ඔයත්තෝ හිතන්න පින්වත්නි සසරේ හම්බෙච්ච අම්මා නොවෙච්ච තාත්තා නොවෙච්ච කිසි කෙනෙක් හොයන්න නෑ කියනවා. එහෙනම් අපිට හම්බෙන තිරිසන් සත්තු අපේ ඇස් දෙකට පෙනුන්නේ නැති වුණත් ඔය පින් අනුමෝදන් කරන අමනුෂ්‍ය පෙරේතයෝ නිරේ නිරිසතු මේ හැම කෙනාම පින්වත්නි මේ සංසාරේ අම්මා වෙච්ච අය තාත්තා වෙච්ච අය. ඉතින් මෛත්‍රී සිතක් ඇති වෙන්න ඕනේ ඇතුලෙන්. කරුණා සිතක් ඇති වෙන්න ඕනේ. මුදිතා සිතක් ඇති වෙන්න ඕනේ. උපේක්ඛා සිතක් ඇති වෙන්න ඕනේ. මේ මේ මේ දහම ඔන්න ඔහොම තේරුම් අරගෙන ඔබට පින්වත්නි පුළුවන් තරම් අතීතේ වෙච්ච කර්මයක් ගැන කාට හරි පසුතැවීමක් තියෙනවා නම් ඔයත් බලන්න ඕනේ මෛත්‍රියෙන් මේක ජය ගන්න. මෛත්‍රියෙන්, කරුණාවෙන්ම ජය ගන්න, මුදිතාවෙන්ම ජය ගන්න, උපේක්ඛාවෙන්ම ජය ගන්න. ඒක තමයි ක්‍රමය. ඒතර බුදුරජාණන් වහන්සේ මෙතන වදාලා මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා කියන මේ සියල්ලෙම කෙනෙක් හිත වඩනකොට යා අතින් පෞකමක්වත් කරෙන්නේ නැහැ කියනවා. එහෙම පෞකමක්වත් කරෙන්නේ නැහැ කියනවා. මේකේ අන්තිමට බුදුරජාණන්සේ උපේක්ෂා සිතත් ගැන කියලා කියනවා. මහණෙනි ශ්‍රියක වේවා පුරුෂයෙක් වේවා මේ කය පරලව ගෙන යා නොහැකිය මේ. යාට මේ ශරීරේ පරලව ගෙනියන්න බෑනේ. මහණෙනි මේ මිනිස්සයා චිත්තක්ෂණයක පැවැත්මක් ඇත්තකි. ඔහු මෙසේ දන්නේය. මවිසින් මෙහි කලින් මේ කරජකායෙන් යම්කිසි පාප කර්මයක් කරන ලද්දේද ඒ සියල්ල මෙහි විඳ යුත්තේය. ඒ අනුව යන්නක් නොවන්නේය. ඒ කියන්නේ මේ ජීවිතේම විඳිනවා ඒක අනුව යන්නේ. ඒ කියන්නේ ආයේ ඊළඟ ජීවිතවලට ඕක යන්නේ නැහැ. එහෙම හිත දියුණු කරලා උපේක්ෂාව චිත්ත විමුක්තියත් ඇති කරගෙන ඥානවන්ත භික්ෂුවට අරහත්ත්ව සාක්ෂාත් කරගන්න හරි බැරිමුණු තනාගාමි වෙන්න හරි පුළුවන් කියනවා. ඔන්න තැන්දි පින්වත්නි මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන බ්‍රහ්ම විහරණ වැඩිමේ වටිනාකම ඇත්තරම කෙනෙකුට තේරුණොත් එයා ඒ මෛත්‍රී සිත කියන එක ඇති කරගද්දි තරාතිරමක් නැහැ. හරිද? දැන් අර චූටි පුතාට ওই ටික ඔක්කොම පැහැදිලි කරලා දුන්නට පස්සේ අර අමනුෂ්‍යාව තමන්ගේ සසරේ අම්මා විදියට, තමන්ගේ සසරේ තාත්තා විදියට හිතන්න ගත්තා. ඊට පස්සේ මෛත්‍රීසිත හොඳට පුරුදු කරගෙන එයාට ඒ රවුම නිරවුල්, ඒ කියන්නේ එයාගේ හිත ඇතුලේ හැදිච්ච බීතිය නැමැති රාමුවක් තියෙනනේ රවුම. ඒ රාමුව ඇතුලේ හිර වෙලා ඉන්නකම් ගැහි ගැහි පීඩනයක ඉන්නවා. ඒක ඒ රාමුව කඩලා යනවා අපින්වත් මේ රවුම සම්පූර්ණ. අර වගේ මෛත්‍රී සිත ඇති කරගන්නකොට බයක් කියන එකක් දැනෙන්නේවත් නැතුව යනවා. ඒ නිසාම තමයි බුදුරජාණන්සේ ඔය විශේෂයෙන් කියන්නේ කර්මෙන් නිදහස් වෙන්න ධර්මය ගැන කතා කරන තැන්වලදී වගේම මේ මෛත්‍රිය ගැන කතා කරන තැන්වලදී ඔක ප්‍රසිද්ධිය එක පාට කියන්නේ නැහැ. අපි සමහර ලාවට මේ අමනුෂ්‍ය කතන්දර ගොඩක් දේවල්, මොකද හේතුව අමනුෂ්‍ය කියන එකත් හරියට අර්ථය තේරුම් අරන් කරන්න ඕන එකක්. ඔබට මතක ඇතිනේ ගිජ්ජකූට පර්වතයේදීත් මුගලන් මහරහතන් වහන්සේ, ලක්කර මහරහතන් වහන්සේ ගිජ්ජකුළු පව්වෙන් පහලට බහිනකොට දකිනවා එක එක අමනුෂ්‍යෝ. හැබැයි දැක්කට කතා කරන්නේ නැහැනේ සමාජය ඉස්සරහ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක දැනගත්තට පස්සේ සංඝයා දකිද්දි ඔයගොල්ලොත් ඒක දැක්කද කියලා අහනවා. සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේ කියනවා, ලක්කන මහරහතන් වහන්සේ කියනවා, එහෙමයි ස්වාමීනි කොහොම, ඕක මමත් කලින් දැකලා තියෙනවා, හැබැයි ඉතින් මම කියන්න ගියේ තව එක්කෙනෙක් දැක්ක හින්දා මං කියන්නම් කියනවා. මොකද එච්චරට මේවා සමහර ලාවට පින්වත්නි අමනුෂ්‍ය දෙතිස් කතාවලත් අමනුෂ්‍ය කතා කියලා එකක් තියෙනවානේ, අමනුෂ්‍ය ගැන කතා කරන එක. ඒ නිසා අමනුෂ්‍යයන්ගේ ස්වરૂපය දැකපුවා කියෝ කියෝ කෙනෙක් කතා කරනට වඩා කවුරු හරි කෙනෙක් එහෙම දෙයක් දැක්කොත් එයා කරන්න ඕනේ මෛත්‍රී සිතම පුළුවන් තරම් පුරුදු කරගෙන කරණීය මෙත්ත සූත්‍රය කියන එක. හරි ආනිසංසයි. ඉතින් පුතාටත් ඒක අපි කළා. පාන්දර එකයි ගානක් වෙනකොට කතා කරලා ඉවරයි ඔක්කොම. ඒ වෙනකොට එතන අපේ ළමයි කීප දෙනෙක් ලව්ව සම්පූර්ණ තෙල් සාත්තුවේ හැමදේමත් කරලා ඒ කියන්නේ මෛත්‍රී සිතක් ඇති කරගන්න වගේම හිතක් හදන්න පිරිත් පැන් ටිකක් දීලා හරි, එහෙම නැත්නම් පිරිත් කරපු තෙල් චුට්ටක් ඔළුවේ ගාලා හරි, ඒ වගේ මොන හරි ඔය කරන දේකොත් කෙනෙකුට කරන්න පුළුවන්. එහෙම මොන දේ කළත් අර අනුශාසනාවයි මෛත්‍රී සිතයි කියන දෙකත් එක්ක ජය අර ගන්න පුළුවන් කියන එක අවුරුදු 12ක් විතර පොඩි දරුවෙකින් එදා අපිට ඔප්පුණා. විනායට පිරිත් කියා නූල් ගැටක ගහ තෙල් ගගා ඔය මොනවා කරන්න ගියත් පින්වත්නි සමහර ලාවට එයාගේ හිතේ අර දැකපු අර අමනුෂ්‍යා හරි ගැටීමකින් පිළිකුලකින් දකින්න එක තවදුරටත් මතක් වෙවි. ద్వేషයක් තියෙන්නේ. එහෙම දැක්කට පස්සේ දැන් මුගලම් මහරතන් වහන්සේලාට ලක්කන මහරතන් වහන්සේලාට එහෙම ද්වේෂයක් ආවේ නැහනේ. එතකොට ඔබ දන්නවද අර චූටි බබා හවස 6යි ගන්න විතර දැකපු අර සිද්ධිය නැවත අර උඩටට්ටුව බලන්නවත් අකමැති වෙච්ච කෙනා පාන්දර 1යි ගන්නට හොඳට තව අයියලා දෙන්නෙක් එක්ක ගිහිල්ලා හැම අස්සක් මුල්ලක් නැර ඒ උඩටට්ටුවේ හැම තැනම හොඳට ඇවිදලා කරලා බලලා කිසි බයක් නැතු. ආයේ ස්ථානින් වන්ට යන්න ඕනි කියලා හැඟීමක් එහෙමකුත් නැහැ. පාඩු හොඳට ඉන්නවා දැන්. එතකොට ඒ අර මෛත්‍රිය කියන එක මහ පුදුම දෙයක් පින්වත්නි අමනුෂ්‍යයෙකුට. ඉතින් දෙවිවරුත් බය කරනවා කියන එක පැහැදිලි. එතකොට ඔය සමහරලට බය ඇති වෙන ස්වරූපම වාගෙන ඉන්න පුළුවන් දෙවිවරුණත් කියන එක කර්ණිමෙත්ත සූත්‍රය කරන්න හේතු වෙච්ච කතාවෙන් පැහැදිලි. හොල්මන් දකින්නවා කියලා දකින්නේව ඇතුලේ අපි නොහිතුවට ඔහොම ඒවත් තියෙනවා ඈ. සමහර වෙලාවට දැන් ඔය හීන පේන එක වුණත් දෙවිවරු විසින් ඇතැම් දේවල් බිය කරලා පෙන්නන ඒවා තියෙනවා කියනවා. සමහරලාට ඇත්තට වෙන්නේ නැහැ ඒ හීන. හීන ප්‍රතිඵල ගැන කතා කරන තැනක මේ අටුවාවේ දෙවියන් විසින් හීන පෙන්නනවා කියලා කියනවා. ඒ කියන්නේ දෙවියන්ට එහෙම වැඩක් කරන්න පුළුවන්. මිනිස්සුයෙකුට හීන පෙන්වන්න පුළුවන්. දොර ඇත්තරම දකින හීන වලට වඩා ප්‍රතිඵල ඇත්තරම වෙන හීන වලට වඩා දෙවිවරු සමහරලාට බය කරන්න හැම හීනෙන් පෙනී ඉන්න අවස්ථා තියෙනවා කියලා කියනවා. ඒක අටුවාවේ කියන්නේ. ඉතින් ඔක්කොම අමනුෂ්‍ය බිය ගැන්වීම. එතකොට ඔය හැම දෙයකටම බෙහෙත ලොකුම බෙහෙත තමයි මෛත්‍රිය කියලා මතක තියාගන්න. කරුණාව ඒකත් එක්ක එන්න ඕනේ. ඒ අමනුෂ්‍යයා විඳින දුක ගැන කරුණාව එන්න ඕනේ. හදවත කම්පා වෙනකොට ඒක තමයි කරුණාව. අනේ ඒ අමනුෂ්‍යයාට මුදිතාවෙන් සැප කැමතින් හැඟීමෙන් උපකාර කරන්න ඕනේ කියලා හිතනකොට ඔන්න එතකොට තමයි දානයක් දෙන්න ඕනේ. එයා ඒ අමනුෂ්‍යයා වෙනුවෙන් මොනවා හරි පින්කම් ටිකක් කරන්න ඕනේ කියලා හිතන්නේ. ඒ මුදිතාව එයාට සැප කැමති වෙලා. එතකොට මේ කරජකාය සූත්‍රයේදී නම් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කරජකාය කියන්නේ මේ කයට මේ කයෙන් කරපු කර්ම කෙනෙක් ගෙව්වත් එයා පිරිනිවන් පානවා කියන මේ බ්‍රහ්ම විහරණ හරියට ඇති කරගත්තොත් එහෙම මේ ජීවිතේ පුරුදු පුහුණු කරගත්තොත් ඒක චේතෝ විමුක්තියක් විදිහට බ්‍රහ්ම විහරණ වඩපු කෙනාට නිවන් දකින්න උනත් පුළුවන් කියන එක. රහත් වෙන්න පුළුවන් කියන එක. ඉතින් බ්‍රහ්ම විහරණ කියන එක ඇතුලේ කොච්චර ආනිසංස තියෙනවද ඔබ මේක හොඳට හිතලා තේරුම් ගන්න පින්වත්නි. මේ බුද්ධ ශාසනේ අපිට ඇත්තටම නොලැබුණා නම් අපි හිතට හිතන විදිහට ඔහේ ජීවත් වෙයි ඕන අකුසලයක් කරගෙන. හැබැයි අද අපිට මේක පවක් කියලා හරි තේරෙනවා. මේක අකුසලයක් කියලා හරි තේරෙනවා. එතන අපි ඒකෙන් නිදහස් වෙන්න ඕන කියන හැඟීම හරි තියෙනවා. ඔය බ්‍රහ්ම විහරණ හරියට වඩන කෙනා තින් කිසි පවක් වෙන්නේ නැහැ කියලා මේ මේක කියනෝනේ මේ සූත්‍රේ. ඇත්තරම කිව්වොත් හරියට බ්‍රහ්ම විහරණ වඩන කෙනා අනිවාර්යෙන් පන්සිල් ටික රකින්නෝ. ඇයි පින්වත්නි හොඳට බලන්න කල්පනා කරලා ප්‍රාණඝාතයක් කරනවා කියන තැනම මෙත්තා කියන බ්‍රහ්ම විහරණේ නැහනේ. ඒ සතා ඒ ඝාතනය වෙනකොට විඳින දුක ගැන දුකට හිත උණුවෙන් නැහැ කියන එකනේ, කියන කරුණාව නැහැ කියන එකනේ. ඒ සතා මැරෙනවට අකමැති, ජීවත් වෙනවට කැමති. ජීවත් වෙන එක තමයි සතර සැපේ. හැබැයි ඒක සැපයක් කියලා තිබ්බට ඒ සැපේ විඳින එක වෙනුවෙන් කැමැත්තක් නැහැනේ එහෙම. ඒ කියන්නේ මුදිතා නැහනේ. එහෙනම් කෙනෙක් ප්‍රාණඝාත කරනවා කියනකොටම කිසිම කතාවක් නැහැ. එයාට මෙත්තාත් නැහැ, මුදිතාත් නැහැ, කරුණාත් නැහැ, උපේක්ඛාත් නැහැ. ප්‍රාණඝාතයක් කරන තැන කියන්නේ පවක් දුස්සීලකමක් වෙනවා කියන්නේ බ්‍රහ්ම විහරණ නැහැ. එහෙනම් ඒක අනිත් පැත්ත බ්‍රහ්ම විහරණ තියෙන කෙනා අතින් කවදාක ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ. මොකද එයා මෛත්‍රීසිත තියෙන නිසා, කරුණාසිත තියෙන නිසා, මුදිතාසිත තියෙන නිසා, යගේ හිත රැකෙනවා පින්වත්නි, උපේක්ෂාසිත තියෙන නිසා. හොරකමත් එහෙමයි. දැන් හොරකම් කරනවා කියන්නේ පින්වත් එතනම අන් සතු කියලා තියෙනවානේ. අන් සතු වෙන කෙනෙක්ගේ සතු දෙයක්. ඊතර මේ බලන්න වෙන කෙනෙක් සතු දෙයක් හොරකම් කරනවා කියනකොටම කෝයේ වස්තුවේ අයිතිකාරයා ගැන මෙත්තා කෝ කරුණා ඒකනේ. ඒ වස්තුව හොරකම් කළාට පස්සේ වස්තු අයිති පුද්ගලයා දුකටපත් වෙනවනේ. දුකට අකමැති නම් කරුණාව කියලා කියන්නේ දුකට අකමැතිකම. ඒ කරුණාව තියනවා කියන්නේ වස්තු අහිමි වීමේ දුක විඳිනවට කැමති නැහැ අයිතිකාරයාගෙන. එතකොට ඒ වස්තුව එයාට හැමදාම පරිස්සම් කරලා තියාගත්තට පස්සේ ඒක එයාට සැපයක්. වස්තු අයිතිකාරයාට. ඉතින් ඒ සැපේ විඳපු දෙන් කියලා කරුණාව මුදිතාව කියන එකෙන් තමන් පාඩු ඉන්නවා. හොරකම් කරන්නේ. වැරදි කාම සේවනෙත් එහෙමනේ. වැරදි කාම සේවනය කරනවා කියනකොට ඒත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා නැහැ පින්වත්නි යාට. මොකද අනිවාර්යෙන් තමන්ගේ බිරිඳ හෝ තමන්ගේ ස්වාමියා ඉක්මවා යන්න ඕනේ වැරදි කාම සේවනයක් වෙන්න. එතකොට එතනදී හිතන්න වැරදි කාම සේවනය කරනවා කියනකොට තමන්ගේ බිරිඳ ගැන, يعني බිරිඳට දුකක් නේක. සැමියාට දුකක් නේක. කෙනෙක්ව දුකට දැම්ම කියන්නේ එයාගෙන මෛත්‍රීසිතකුත් නැහැ, කරුණාවකුත් නැහැ. එහෙම කාමසේවනයක් නොවන තැන එයා හරි සැපසේ ඉන්නෝනේ තමන්ගේ බිරිඳ හෝ සැමියා. අනේ එයා අවංකයි මෙහෙමයි කියලා. ඒ ඒ සැපේ විඳිනවා කියන එකට හිතක් තිබ්බනම් එතන මුදිතාව. එම කියන කවට තේරෙනවද? විවාහ ජීවිතයක් ගෙවන කෙනෙක් වැරදි කාමසේවනයකට යන්නේ නැති වෙන්න හිත රැකගත්තොත් එතන බ්‍රහ්ම විහරණ වැඩනවා කියන එක මේ කියන්නේ. තමන්ගේ බිරිඳ ගැන සැමියා ගැන මෛත්‍රියක් තියෙනවා. තමන්ගේ බිරිඳ ගැන සැමියා ගැන කරුණාවක් තියෙනවා. කරුණාව මොකද? අනේ යා දුකටපත් වෙන්න එපා. මම වැරදි වැඩ කරාට පස්සේ යාට ඒක දුකක්. ඒ දුක ඇති වෙන්න එපා යාට. ඒ ඒ කරුණාව. ඒතර මුදිතාවකුත් තියෙනවා. මොකද්ද මුදිතාව? මං කායිකවත් එහෙම සම්බන්ධයක් හදාගත්තේ නැති වුණාම යාට ඒක සැපයක්. යා සතුටුයි. ඉතේ ඒ සැපේ යාට හැමදාම හම්බෙන්න ඕනේ. ඒ සතුට හැමදාම මගේ බිරිඳට මගේ සැමියාට හම්බෙන්න ඕනේ කියලා හිතන මුදිතාව. හරිද? උපේක්ෂාව කියලා කියන්නේ. උතෙන්දි බ්‍රහ්ම විහරණ පැත්තෙන් දැන් මේ බ්‍රහ්ම විහරණ කියන එක නිවන් දකින්න කෙනාට විතරක් නෙමෙයි. මේ බ්‍රහ්මාදි මාතා පිතරෝ කියන අම්මා තාත්තටත් බ්‍රහ්ම විහරණ තියෙනවා කියනවනේ. ඒතර මේ උපේක්ෂාසිත කියනකොට තමන්ගේ ඒ වර්ධිකාම සේවන හැඟීමක් හිතට ඇති කරගන්න නැතුව තමන්ගේ බිරිඳ කෙරෙහිම කරුණාබර සිතකින් එයාට පුළුවන් පින්වත්නි අර විශේෂ අරමුණකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හිතේ වෙලාව රැකගන්න බ්‍රහ්ම විහරණම රකින්න පුළුවන්. බොරුවෙන් වළකින කොටත් එහෙමයි. බොරු කියන මිනිස්සයාට මෛත්‍රිය නෑ පින්වත්නි. බොරුවක් කියනවා කියනකොට මෛත්‍රිය නෑ. ඒවට ඕනතරම් උදාහරණ කියත හැකි බොරු කියන මිනිස්සුන්ගේ මෛත්‍රිය නෑ කියන එක. يعني බොරුව කියන මොහොතේ බොරුවක් කියන වෙලාවේ මෛත්‍රී සිතක් නෑ එතන කියන එකට උදාහරණ තියෙනවා. නිකන් හිතන්න කවුද කැමති රැවටෙන්න? බොරුවක් කියනවා කියනකොටම කවුරු හරි මට කෙනෙක් බොරුවක් කියනවා. ඒත් මම රැවටෙනවානේ. රැවටෙන එක සැපද දුකද? මම රැවටෙනවට මට ඒක සැපද දුකද? මට දුකක්. එතකොට පින්වත්නි රවට්ටන එක තුල රැවටෙන මිනිස්සයා පසුතැවෙනවා. ඇයි මම මේකට රැවටුනේ? එයා දුක් වෙනවා ඒකට. ඒ බොරුවට අහුවෙච්ච එකට. අන්න එහෙම පින්වත්නි බොරුව කියන එක ඇතුලේ මෛත්‍රී නෑ, කරුණා නෑ. කරුණා කියන්නේ එයා දුකටපත් වෙන එක ගැන හිත උණු වෙන්නේ නෑ. මුදිතා කියන්නේ මේ මිනිහයාට ඇත්ත කිව්වට පස්සේ ඒ මිනිහයාට ඉකින් දැන් යම් කිසි කෙනෙකුට පින්වත්නි අර හදවත කම්පා වෙන දුකක් ඇති වෙනවා කියන එක වගේම මුදිතාව කියන සැප කැමති වෙනවා කියන එක අනේ මං යාට ඇත්ත කියනවා කියලා දැන් තමන්ගේ බෙරතර තමන්ගේ සැමියාට ඇත්ත කියනකොට ඒක සැපයක් නෙ පින්වත්නි මේ මිනිහයාට. ඒ සැමියාට බිරිඳට ඒක සැපයක්. ඉතින් මේ මුදිතාව මුදිතා තියෙන කෙනා තමයි ඇත්ත කියන්නේ. මේ ධර්ම හැම තැනම ඇප්ලයි කරලා බලන්න. ඊට පස්සේ ඔය බොන මිනිහත් බ්‍රහ්ම විහරණ නෑ ඉතින් බොනවා කියන්නේ. හරියට බොන මිනිස්සුන්ගේ දරුවෝ වුණත් ගෙදර බිරිඳ අම්මලා තාත්තලා කොච්චර දුකක් විඳිනවද බොන මිනිස්සෙක් නිසා. මෛත්‍රියක් නෑ අනිත් අය ගැන, තිබ්බනම් බොන්නේ. කරුණාව, ඒ කියන්නේ තමන්ගේ දරුවෝ බඩගින්නේ සමහරලට අම්මලා මේ තාත්තලා අඩිපුඩි ගහගෙන එන්නේ හම්බ කරපු එකෙන්. කෝ කරුණාව දරුවෝ ගැන හිතෙන්න එපෑ. මම මේ දාගෙන කන මේ දරුවෙකුට කණ්ඩ තියෙන එකට එකෙන් නේද මම මේ දාගෙන බිබී පිස්සු කරන්න කියලා හිතෙන්න එපෑ. කරුණාවක් ඇති වෙන්න එපෑ දරුවෝ ගැන. මං කියන්නේ ඔය බොන තාත්තලා ඉන්නවා නේද, කිසිසේත්ම බ්‍රහ්මාති මාතා පිතරෝ කියන පිතරෝ එකට අයිති වෙන්නේ නැහැ, බ්‍රහ්ම ගුණ නැහැ පින්වත්නි. බොන තාත්තලා කියන්නේම මේක අහනකොට තරහ යන්නත් පුළුවන්. ඇයි ඉතින් බොන මිනිස්සයා හින්දා එක පැත්තකින් ආර්ථික පැත්තෙන් එන්න පුළුවන්? හරිද, ඒ කෙසේ වෙතත් මානසික පැත්තෙන් දරුවන්ට විඳින පීඩන බිව්වට පස්සේ සිහි කල්පනාව නැති වුණාට පස්සේ කියන කරන සමහර දේවල් නිසා දරුවෝ පුදුම පීඩන විඳිනවා. මන් දන්න එක දරුවෙක් ඉන්නවා, ඒ දරුවා ඒ තාත්තා ඇවිල්ලා අර දරුවාට දෙන පීඩනේ ඉවස ගන්න බැරි හින්දා ඒ දරුවගේ ආච්චි දරුවත් අරගෙන ඒ වත්තේ කෙලවරේ තියෙන පොඩි කැලෑවක් තියෙනවා, ඒකේ ඉන්නවා අර මනුෂ්‍යර නිින්ද යනකම්, තාත්තර නිින්ද යනකම්, දරුවගේ තාත්තර නිින්ද යනකම් අර කැලේට වෙලා ඉන්නවා. ඉස්කෝලේ යන්නත් තියෙනවා පහුවදා. හරි පීඩන, කිසිම මුදිතා හිතක් නැහැ පින්වත්නි. එහෙම මේ මිනිහේ බොනවා කියන්නේ ගෙදර. හරිද, එතකොට මෛත්‍රී සිත ඇති වෙච්ච කෙනා, කරුණා සිතක් ඇති වෙච්ච කෙනා, මුදිතා සිතක් ඇති වෙච්ච කෙනා අන් අයට වේදනාවක් පීඩාවක් ඇති නොවන විදියට සුවසේ කටයුතු කරනවා. ඉතින් ඔය ටික හොඳට තේරුම් ගන්න මේකේ ඥාතීන්ට පින් දෙන තැනත් සතර බ්‍රහ්ම විහරණ ඕන බව පෙන්නවා, පන්සිල් ටික රකින්න තැනත් සතර බ්‍රහ්ම විහරණ ඕන බව පෙන්නවා. මේ ටික හරියට හදාගත්තොත් ඒ පැත්තෙන් ඔයත්තන්ට පින්වත්නි අමනුෂ්‍ය ප්‍රශ්නත් නැතුව, හරිද, හොඳට අර මේ ඥාතීන්ට පින් දෙන තැනදී වුණත් අනුකම්පා සිතින් බ්‍රහ්ම විහරණ එක පින් දෙන්න පුළුවන්, පන්සිල් ටික රකින්න පුළුවන් බ්‍රහ්ම විහරණ හරියට වඩන කෙනාට, ඔන්නවා හොඳට තේරුම් ගන්න. කරජකාය සූත්‍රයේ ඔය විදිහට අපි අද සාකච්ඡා කළේ. හැම දිනාටම මේ කරජකාය සූත්‍රය සසර කරපු අකුසලයන්ට අභියෝගයක් වෙන ඒ උතුම් ධ්‍යානසිත ප්‍රත්‍යක්ෂව තමන් තුළින් පුරුදු පුහුණු කරගන්න භාග්‍ය පිණිස මේ දේශනාව හේතු ආසනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවට ඉතාම ගෞරවයෙන් දායකත්වෙන් එකතු වෙනවා සාන්ත කැතරින් පාර දොළොස් භාගයේ පදිංචි ජීජීකේ අයිරාංගනි මහත්මිය සහ දූ දරුවන් විසින්. එයත් බලාපොරොත්තු වෙනවා ඉහත ලිපිනේ පදිංචි සිට මැයි මාස 21 වෙනිදා පරලෝස සැපත් වෙච්ච SH සුමනසිරි ආදරණීය ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම සසර වසනතුරු ලෙඩක් දුකක් නොවී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා, නිවන් දොරටුව ළඟා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන තියෙනවා. පවුලේ පරලෝසයපත් සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්න. සොජීවත්ව සිටින ජීකේ අයිරාංගනි මහත්මියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න. පවුලේ සියලුම දරුවන්ගේ රැකියා කටයුතු සාර්ථකව කරගන්න භාග්‍ය ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ඉතින් දායකත්වයට එකතු වෙච්ච පින්වත් ඒ දොළොස් භාගයේ පදිංචි අයිරාංගනි මැතිනියට සහ ඒ දරුවන්ට අපි ආශිර්වාද කරනවා. ජීජීකේ අයිරාංගනි මහත්මිය ඇතුළු දරුවෝ හැමෝටම සුවසේ මේ පිනං මෙලව හිත සුව පිණිස වේවා, පරලෝ සුගතිය පිණිස වේවා, නිවන පිණිසම හැම දිනාටම මේ පින් හේතු වෙත්වා කියලා ආශිර්වාද කරනවා. අද දවසේ මේගේ ඥාතීන් වශයෙන් පින් කරපු මේ සිහිපත් කරපු ඒ ඇත්තන්ටත් අපි පින් අනුමෝදන් කරමු. සුමනසිරි ආදරණීය ස්වාමි පුරුෂයාණන් ඇතුළු ඒ සසර මියගේ යම්තාක් ඥාතීන් නැත්නම් හැම දෙනාගේම සිහි වෙන නොවන ඔබ හැම දෙනාගේමත් සියලු ඥාතියෝ මේ පිනෙන් පරලොව සැනසෙත්වා සූපත් වෙත්වා කියලා සාදු කියන්න. දෙවියෝත් සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සූපත් වෙත්වා කියලා සාදු කියන්න. හැම නෙත්ත සභාපතිතුමන්ට, ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට, වරුණ ඉදිරිසිංහ මහත්මයා ඇතුළු අපේ ආගමික අංශයේ සියලු දරුවන්ට අපි මේ පින් ආශිර්වාද කරනවා. හැම දිනාටමත් මේ පින් හේතු වෙත්වා. අද මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින් ඇති ඔබ හැම දිනාටමත්, දායකත්වය දරපු හැම දිනාටමත් මේ උතුම් පින මෙලොව යහපත පිණිස, පරලොව සුගතිය පිණිස සහ ඒ උතුම් නිවන පිණිසම හේතු ආසනාම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං, චිරං රක්කන්තු දේශනං, චිරං රක්කන්තු ත්වං සදාති. සාදු සාදු සාදු.
1: දෝ සාදු. සෙනසුරාද සිත්නේ තසපුවයි නිමවට පත්වන්නේ ධර්මානුශාසනාව පැවැත් වූ අපේ අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට දිගාසිරි වෙත්වා, නිදුක් නිරෝගී භාවයම ලැබෙත්වා, උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල ධර්මයෝ හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් නිමා කරන්නට සූදානම් වෙන වෙලාවේ සිටින තස්සපුව ඔබට සිහිපත් කරනවා. තව දෙසතියකින් එළඹෙන පොසොන්පුර පසළොස්වක පොහොය නිමිති කොටගෙන බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරයේ, ඒ කියන්නේ බණ්ඩාරවිල නගර මැදේ තිබෙන විහාරස්ථානය, අපි ඒ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන නේත්‍ර අභිවන්දනා මහා ධාතු නමස්කාර පින්කම ප්‍රධාන කොටගෙන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපය ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ජුනි 26 වෙනිදා පොසොන් පෙරහැර මංගල්‍යයෙන් තමයි මේ පින්කම් මාලාව ආරම්භ වෙන්නේ. අපේ අතිපූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය තමයි මේ අසිරිමත් පින්කම් මාලාව දැයට දායාද කරන්නට කටයුතු කරන්නේ net සමග එකතුව. ඒ නිසා අපි ඔබට සිහිපත් කරනවා 26 වෙනිදා පොසොන් පෙරහැර බලන්න බණ්ඩාරවිලට එනෝ වගේම 27 වෙනිදා හවස අපේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් ජාතියට ශාසනයට උරුම කර දුන්නු හොරණ සීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන භූමියේ ඉදිකොට තිබෙන ශාසනයට මහා වටිනා සම්පතක් බඳු වූ බක්කුල මහා සෑයේ වැඩ හිඳින අසිරිමත් ධාතුන් වහන්සේලා තමයි නේත්‍ර අභිවන්දනාවෙන් අපි බණ්ඩාරවිල පුෂ්පාරාමයට වැඩම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ඔබට ආරාධනා කරන එහිදී සර්වඥ ධාතුන් වහන්සේලා වඳින්නට පුළුවන් දැසින් දැකලා, දෙපස අරහන්තක ධාතුන් වහන්සේලා විශාල වශයෙන් ඔබට දකින්නට හැකියාවක් තිබෙනවා. බක්කුල මහා රහතන් වහන්සේගේ, සීවලී මහා රහතන් වහන්සේගේ, ඒ කියන්නේ එක පැත්තකින් බක්කුල මහා රහතන් වහන්සේ කියන්නේ දීර්ඝායුෂ භුක්ති විඳපු භික්ෂුන් වහන්සේ, අනෙක් පසින් ප්‍රත්‍යලාභීන් අතර අග්‍ර වුණු සීවලි මහරහතන් වහන්සේ, ඒ වගේම තායිලන්තයෙන් සහ බුරුමයෙන් බක්කුල සෑය වෙනුවෙන් ලැබුණු අසිරිමත් වූ අරහන්තක ධාතුන් වහන්සේලා ඔබට පළමු වතාවට වඳින්නට ලැබෙන අවස්ථාව බවට පත් වෙනවා බණ්ඩාරවිල පැත්තේ ඇයිට. ඒ නිසා තායිලන්තයේ සංඝරාජ මාහිම්පාණන් වහන්සේ විසින් පූජා කරන්නට යෙදුණු, ඒ වගේම බුරුමයේ අපේ ගලිගමි ඥානදීප ස්වාමීන් වහන්සේට පූජා කරන්නට යෙදුණු බක්කුල සෑය තැන්පත් කරන්නට ලැබුණු මේ ධාතුන් වහන්සේලා අපි බණ්ඩාරවිලට වැඩම කරවනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා 27 වෙනිදා හවස ඉඳලා 28 29 පොසොන් පෝය දවසේ මධ්‍යම රාත්‍රී ඉක්ම යන තුරුත්, ඔබට අවසාන ශ්‍රාවකයා වඳින තුරුත් අපි නේත්‍ර අභිවන්දනාවෙන් ඔබේ දෑසින් ඒ උතුම් ධාතුන් වහන්සේලා වඳින්නට, දකින්නට අවස්ථාව උදා කර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා නේත්‍ර අභිවන්දනාවට එන්න කියලා බොහොම ආදරෙන් ආරාධනා කරනවා. සිල් ගන්න බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාමයට එන්න පෝය දවසේ උදෑසනම අපේ අතිපූජනීය කීර්තිමත් ගරු දේශකයන්න් වහන්සේලා net radio වි ධර්ම දේශනා කරන එදාට පුෂ්පාරාම විහාරස්ථානයේ වැඩම කරන වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ, ඒ වගේම මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමීන් වහන්සේ, ඒ වගේම මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ ඇතුළු කොටගත්තු බොහෝ ස්වාමීන් වහන්සේලා එදාට වැඩම කරන්නට යෙදෙන නිසා අපි සිල් ගන්නත් බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා පුෂ්පාරාම විහාරස්ථානයට එකතු වෙන්නට කියලා. පෝය දවසේ එපමණක් නොවෙයි, අපි ඔබට සිහිපත් කරන්නට ඕන ආමිස කලාපයකුත් වෙනම තිබෙනවා බණ්ඩාරවිල පුරවරේ නගර මැද්දේ අපූර්ව තොරණක් net රේඩියෝවේ අපි ඔබට දායාද කරනවා. එහෙදී ඒ අපූර්ව තොරණ දැක බලා ගන්නට, පහන් කූඩු දැක බලාගෙන ඒ පොසොන් අසිරිය විඳින්නට අනුබුදු මෙහෙදු මහරහතන් වහන්සේ සිහිගැන්වෙන ඒ අසිරිමත් උදානේ බැතිගෙන් සමරන්නට ජාතිය නාලිකාව net එක්ක එකතු වෙලා මේ අසිරිමත් පින්කම් මාලාවට එකතු වෙමුයි කියන ආරාධනාව කරමින් සිටින තසපුව අද වැඩසටහන මෙලෙස නිමවට පත් කරනවා. ධර්ම දායකත්වයේ සඳහා 0.7425214 අංකයට අමතන්න කියන ආරාධනාවත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: Net asapur. මෙත් අසපුවා.

0: සුභ අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
1: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
2: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
1: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුභ කරගන්න
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
1: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net fm facebook live
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප

0: සංස්කාරය
1: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

0: කෘතින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝන් පින්බර රාත්‍රයක් ඔබ නෙත ෆෙම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්ටයි සූදානම් වෙලා ඉන්නේ. ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්ට මත්තෙන් අපි ඔබට මතක් කරනවා අමමේනී බුදුපියාණන් වහන්සේගේ උත්තම වූ ශ්‍රී සද්ධර්මය අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට රැගෙන උතුම් පොසොන්පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් නෙත ෆෙම් රේඩියෝව සිදු කරන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන්නුදානය මෙවර පැවැත්වෙන්නේ සිහිලස් බණ්ඩාරවිල පුරවරයේදී. ඉතින් අපි ගෞරවයෙන් මතක් කරන්න ඕනේ බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති පූජනීය වන්දනීය පොල්ගම්පොළ ඉන්දානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ උපදෙස් අනුශාසනා පරිදි බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය මේ පින් කටයුතු සංවිධානය කරනවා. ඉතින් ඔබට හැකියාව තිබෙනවා උතුම් වූ බක්කුල මහාසෑයේ තැන්පත් කොට තිබෙන සර්වඥ ධාතුන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ, සීවලි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ, එවැගේම තායිලන්තයෙන් අපට ලැබුණු උතුම් වූ ධාතුන් වහන්සේ දැක බලා වැඳ පුදා ගන්නට නේත්‍රාභිහි වන්දනා මහා ධාතු නමස්කාරය පැවැත්වෙන බණ්ඩාරවෙල ඒ ජූනි මාසේ 27-28 සහ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදී. එවගේම පොසොන් පොහෝදා ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව පවත්වනවා. ලංකාවේ බොහොම ප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා රාශියක් එදින ධර්මදේශනා සඳහා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පා

ධර්මානුශාසනා සඳහා ඔබේ පින්බර දායකත්වය ඔබට ලබා දෙන්නට පුළුවන්. 0777 275 214 0777 275 214 අංකයෙන් අපේ කෞෂිට කතා කරලා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නත් ඔබට හැකියාව තිබෙනවා. එහෙමනම් අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. අද සෙනසුරාදා ධර්ම දක්ෂිනාවට නැමුදුම් පූර්වකව ආරාධනා කළේ සද්ධර්ම විභූෂිත කීර්තිශ්‍රී විචිත්‍ර ධර්මකථික ත්‍රිපිටකාචාර්ය රූපවාහිනී හා ගුවන්විදුලි විශේෂ ධර්මදේශක සමස්ත ලංකා කාව්‍යශූරී ප්‍රාචීන පණ්ඩිත විශ්වවිද්‍යාල වරම්ලාභී පූජනීය තිස්ස මහරාමේ සුමන ධම්ම පොඩි හාමුදුරුවන් වහන්සේට අපේ නමස්කාර පූර්වක පාදාභිවන්දනෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා සෙනසුරාදා ධර්ම දක්ෂිනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

स्वातन्त्रा गच्छन्तु देवता।

කතමානි පංච සද්ධාදනං සීලදනං

පින්වත් හැම දිනාටම තෙරුවන් සරණයි. අද මේ හැම දිනාගෙම සූදානම නැතෙෆම් තුලින් සෑම සෙනසුරාදාවකම රටක් ලෝකයක් ධර්මයෙන් පහන් කරවන, ධර්මයෙන් පෝෂණය කරවන ධර්ම දක්ෂිණාවෙන් අදත් ධර්ම ශ්‍රවණය කරලා ජීවිතේ ධර්මයට නැඹුරු කරගන්න හැම දිනාගෙම සූදානම. හොඳයි. එහෙමනම් ඔන්න අද අපේ ධර්ම යාත්‍රාවේ ධර්ම කතිකාවේ මාතෘකාව මේ විද්‍යාපේ පින්නත් හැමෝටම වැටහෙනව ඇති නේද? ඔව්, අපි අද සාකච්ඡා කරන්නේ, අද අපි ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවා ගැනද? පංච ධන පිළිබඳව. ඔන්න දැන් අද මම කියලා දෙනවා ඔබට ධර්මයෙන් ලොකු සල්ලිකාරයෙක් වෙන විදිහ. දැන් අපි මේ බණහන අපේ සමහර තාත්තලා අම්මලා ඇති උපරිමෙන් සල්ලි තියෙන පිරිස. ඒ කියන්නේ මේ කය අපි කය වෙහෙසවල මුදල් හොයලා උපරිම සල්ලිකාර

මිනිස්සු මේ බණහන වෙති. ඒක දුප්පත්ම මිනිස්සුද බණහන වෙති මගේ. ඔය කොයි කවුරුත් කමක් නැහැ ධර්මයට ඒක අදාළ නැහැ. අද හැමෝටම මම ඔන්න ධර්මයෙන් දුප්පත් අයටත් පෝසත අය හැමෝටම ධර්මයෙන් සල්ලිකාරයෙක් වෙන විදිහයි මම අද කියලා දෙන්නේ. ඉතින් දැන් ඔබ බලන්න අද මේ පංච ධනය ඔබ ගාව තියෙනවා නම් ඔබ ධර්මයෙන් ලොකු සල්ලිකාරයෙක්. හරි. එහෙමනම් දැන් අද මම අර මුලින් කියපු පාළි පාඨයේ තියෙන්නේ සූත්‍ර දේශනාවක මේ සූත්‍රය නම තමයි ධන සූත්‍රය. මේක තියෙන්නේ ද අපි දන්නවා ත්‍රිපිටකේ සූත්‍ර විනය අභිධර්ම කියලා ප්‍රභේද තුනයි. මේ අතර සූත්‍ර පිටකයේ දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුක්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය කියලා නිකායන් පහයි. මේ අතර මේ කුද්දකනිකායේ ඒකක වශයෙන් 11ක් තියෙනවා. ඒකක වශයෙන් 11යි. ඒක දැන් මෙහෙමයි. ඔන්න ඒක නිපාතේ දැන් නිපාත ඔන්න අපි ගමු. ඔන්න ඒකක නිපාතේ තියෙන්නේ ධර්මකාරණව එකක් කියවෙන ධර්මකාරණා සූත්‍රය. දුක නිපාතේ තියෙන්නේ ධර්මකාරණා දෙකක් කියවෙන සූත්‍රය. තික නිපාතේ තියෙන්නේ ධර්මකාරණා තුනක් කියවෙන සූත්‍රය. ඔහොම ගිහිල්ලා 11ක් නේ තියෙන්නේ. ඒකාදසක නිපාතේ තියෙන ධර්මකාරණාව 11ක් දැක්වෙන සූත්‍රය. ඉතින් දැන් අපි අද සාකච්ඡා කරන මේ ධන සූත්‍රයයි තිබෙන්නේ පංචක නිපාතයටයි. ඊට හේතුව මොකද්ද? ධර්මකාරණාව පහයි කියවෙන්නේ. එහෙමනම් මේ පංචක නිපාතයට තමයි අද අපි මේ සාකච්ඡා කරන ධන සූත්‍රය අයිති වෙන්නේ. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ ධන සූත්‍රය. හොඳයි. ඔන්න එහෙනම් අපි දැන් ඔන සූත්‍රයේ මූලාශ්‍රය ඉගෙන ගත්තා. හරි, දැන් පින්නත් හැම දෙනාම මාත් එක්කම ශබ්ද නගා හිමීට කියන්න බලන්න ධනයන් පහක්. ශ්‍රද්ධා ධනය. හිමීට මාත් එක්කම දැන් ඔබේ හඬ ඔබේ කනට ඇහෙන්න කියන්න. එතකොට ඔබට මේක ඉතාම වේගින් මතකෙ තියෙනවා. හරි, ඔන්න මොකද්ද පළවෙනි එක? ශ්‍රද්ධා ධනය. දෙවෙනි ධනය මොකද්ද? සීල ධනය. තුන්වෙනි ධනය මොකද්ද? සුත ධනය නැත්නම් ශ්‍රුත ධනය. හතරවෙනි ධනය මොකද්ද? ඡාග ධනය නැත්නම් ත්‍යාග ධනය. පහ මොකද්ද? පඤ්ඤා ධනය. දැන් අපි අත කල්පනා කරන්න ඕනේ. හරි, මේ පහෙන් මගේ ගාව ධනයන් කීයක් තියෙනවද? දැන් තමන්ට තමන් ගැන කල්පනා වෙන්න ඕනේ. හරි, එහෙනම් උන අද මම ඔබට මේ ධනයන් පහම උදාහරණත් එක්ක හරිම ලේසියෙන්, ඒ කියන්නේ අපේ දරුවන්ටත් තරුණැත්තන්ට වැඩිහිටි හැමෝටම පැහැදිලි වෙන්න මම ලස්සනට උන දේශනා කරනවා. ඒ නිසා හැමෝම ධර්මයට ගෞරවයෙන්, ධර්මයට ආදරෙන්, හොඳ සිහියෙන්, හොඳ ප්‍රඥාවෙන් බණ ටික අහලා බණ ටික තේරුම් ගන්න ඕනේ. වටහා ගන්න ඕනේ, වටහාගෙන ධර්මයෙන් ලොකු සල්ලිකාරයෙක් වෙන්නට ඕනේ. හරි, අපි මුලින්ම සාකච්ඡා කරපු මුලින්ම ඉගෙන ගමු මොකද පළවෙනි ධනිය. එනම් ශ්‍රද්ධා ධනිය. මොන ධනියද? ශ්‍රද්ධා ධනිය. මොකද්ද පින්නත්නි ශ්‍රද්ධාව කියන්නේ? දැන් අපි හිත හිතන්න ඕනේ. හරි, ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි පවතින අචල විශ්වාසය. මොන විශ්වාසයද? අචල විශ්වාසය. ඒකනේ දැන් ඔන්න ඒ ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි, බුදුන් කෙරෙහි අචල විශ්වාසයක් තියෙන කෙනාගේ ඒ විශ්වාසය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒකයි ගලේ කෙටු ඉරක් මෙන්ම හැම දවසම රැඳී පවතිනවා. දැන් අපි අතෝ කල්පනා කරන්න ඕනේ, දැන් මාගාවත් එවැනි ධර්මයේ කෙරෙහි, බුදුන් වහන්සේ කෙරෙහි, සංඝයා වහන්සේලා කෙරෙහි අචල නොසෙල්වෙන විශ්වාසයක් මාගාව තියෙනවද? දැන් කල්පනා කරන්න. දැන් ගොඩක් අය ඔව් මාගාව තියේ කියයි. නමුත් ඇත්තටම දැන් අද මේ ධර්මා ශ්‍රවණය කරන්නේ බහුතරයක් මම හිතන්නේ සියල්ල පෘථග්ජන වෙන්න පුළුවන්, එක මගපල් ලැබුව අය වෙන්න පුළුවන්. කොහොම හරි ඔන්න පෘථග්ජන කෙනෙක් බණ අහනවා නම් ඒ කෙනාට හිතෙනවා නම් හරි මාගාව දැන් ධර්මයේ කෙරෙහි, තුනුරුවන් කෙරෙහි අචල විශ්වාසයක් තියෙනවා කියලා. ඒක වැරදි. ඒකට හේතුවක් තියෙනවා. මොකද්ද? අපිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා පින්වත්නි, මේ ලෝකෙ ජීවත් වෙනවා පුද්ගලයෙක්. එයාගේ නම තමයි සද්ධානුසාරී පුද්ගලයා. අන්න සද්ධානුසාරී පුද්ගලයාගේ ස්වභාවය මොන වගේද? එයාට විශ්වාසයි, එයාට මේ ධර්මයේ කෙරෙහි, එනම් බුද්ධ, ධම්ම, සංඝ කියන තුනුරුවන්, අන්න ඒ කෙනාට උපරිමේටම විශ්වාසයි.
ආයි ඒ විශ්වාසය පළඳු වෙන්නේ නැහැ. කිසිම හේතුවකට වෙනස් වෙන්නේ නැහැ. බුදුහරු දේශනා කර මහණෙනි, මේ ලෝක යම් තැනක සද්ධානුසාරී කෙනෙක් නැත්නම් ධර්මයේ කෙරෙහි උපරිමයටම විශ්වාසවන්ත කෙනෙක් වෙනවද? තුනුරුවන් උපරිමයටම විශ්වාසවන්ත කෙනෙක් වෙනවද? එහෙම කෙනෙක් මම කවදාවත් මගේ මේ බුදු නේත්‍රයෙන් බුදු ඇසින් දැකලා නැහැ. එවැනි අය පෘථග්ජනව මැරෙනවා. එහෙනම් මොකද මේ කියන්නේ? තුනුරුවන් විශ්වාස කෙනා, තුනුරුවන් උපරිමයටම විශ්වාස කරන කෙනා කවදාවත් කෙලෙස් සහිතව නැත්නම් පෘථග්ජනව මැරෙන්නේ නැහැ. එයා අඩුම සෝවාන් වෙනව නැත්නම් වැඩිම රහත්. මේ ආත්මෙම නිවෙනවා. දැන් අපේ ඇත්තොත් ඔන්න අඩුම සෝවාන්වත් වෙලා නම් ඔන්න තුනුරුවන් උපරිමයටම විශ්වාසයි. නමුත් අපි තාම පෘථග්ජනයි. අපිට පින්නත් තාම එසේ තුනුරුවන් උපරේ වෙන විශ්වාස කරන ස්වභාවයක් අපි ගව නැහැ. අපි ගව තියෙන්නේ ඔටෝමැටික් එන යන ශ්‍රද්ධාවක්. ගණ ටික වෙලාවක් එනව ටික වෙලාවකට ඇවිල්ලා හිතේ ටික වෙලාවක් පැවතිලා ආයෙමත් පිටවෙල යනවා. අපි ගව තියෙන දැන් අපේ මේ ඇත්ත දැන් බණ අහනවනේ. ධර්මාශ්‍රවණය කරන්න ගියාමත් ඒ බණ අහන වෙලාවේ ඔන්න තුනුරුවන් විශ්වාසයි. තුනුරුවන්ට කැමති. ඒ ධර්මාශ්‍රවණය කරන වෙලාවනේ. හැබැයි මතකේ තියාගන්න ඒ වෙලාව තියෙන ශ්‍රද්ධාවත් අපි ගව මහ වෙලාවක් තියෙන්නේ. කොටින්ම කිව්වොත් සමහර වෙලාවට බණ දේශනා කර කර ඉන්නකොට බණ මැදදීවත් ඔබේ ශ්‍රද්ධාව ඔබේ හිතින් පහව යන්න පුළුවන්. ඒක හරියට වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවල හිතන්න. ඔන දේශකයන් වහන්සේ නමක් පිනවත්ටි බණ දේශනා කරගෙන යනකොට අපිට ඔන්න උන්වහන්සේට කැස්සක් එනවා. කකයි අපහස්තාවයක් ඇවිල්ලා පොඩ්ඩක් බන නවත්තනවා. උන්වහන්සේ සිටින මයික් එක පොඩ්ඩක් ඕෆ් කරලා ටික වෙලාවක් සයිලන්ස් උන්වහන්සේ අර තමන්ගේ තත්ත්වය යථා ස්වභාවයට එනකම්ම ඉන්නව ටික වෙලාවක්. මතකේ තියාගන්න පින්නත්නි, ඒ බන නවත්තපු විනාඩියක්ද ඒ විනාඩිය ඇති ඔබේ හිතේ ශ්‍රද්ධාව පහව යන්න නැති වෙල යන්නට. ඉතින් ආයි දැන් ඒක හරියට මෙන්න මේ වගේ. මං ඔබේ ශ්‍රද්ධාව පින්නත් උපමා කරනවා ක්ලෝරීන් වලට. මොනවටද? ක්ලෝරීන්. දැන් බය වෙනවද දන්නේ ක්ලෝරීන් කියවම? එහෙම නෑ. හරි. ඔන්න අපි හිතමු ඔන්න තියෙනවා පින්නත් ලිඳක්. හැබැයි ප්‍රශ්නේ මේ ලිඳේ උඩත් කුණු, මැදත් කුණු, යටත් කුණු. දැන් අපිට යූස් කරන්න බෑ. ක්ලීන් නෑ ඒක. අපි මොකද කරන්නේ මේ ලිඳ ක්ලීන් කරන්න දානවා ක්ලෝරීන්. ක්ලෝරීන් දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? ලිඳ ක්ලීන් වෙනවා, පිරිසිදු වෙනවා. හැබැයි පිරිසිදු වෙනවා කියලා අර කුණු ටික, රොඩු ටික, මඩ ටික උඩින් එනවද? නෑ. මොකද්ද වෙන්නේ? ක්ලෝරීන් එකේ පවර් එකට බලයට අර කුණු ටික ඝන තට්ටුවක් වශයෙන් බැඳිලා ලිඳ පතුලට යනවා. ඝන තට්ටුවක් වශයෙන් කුණු ටික බැඳිලා කැටි වෙලා ලිඳ පතුලට යනවා. දැන් ඕන් ලිඳ පිරිසිදුයි. හැබැයි පින්වත්නි, හැම දවසකම මේ ක්ලෝරින් එකේ බලය තියෙනවද? නෑ. ඒක එක්ස්පයර් වෙනව නැත්නම් ඉවර වෙනවා, කල්ලිකුත් වෙනවා. ඔන්න එහෙමනම් ඒ ක්ලෝරින් එකේ බලය ඉවර වෙන දාට ආයෙමත් මොකද වෙන්නේ? අර කුණු ටික කැරකි කැරකි කැරකි කැරකි ලිඳ උඩටම එනවා. අපේ හිතත් ඒ වගේ. දැන් ඔන්න හිතේ නම් තියෙන දැන් ලිඳේ තිබුණේ උඩයි මැදයි යටයි කුණුනේ. හිතේ තියෙන්නේ උඩයි මැදයි යටයි කෙලෙස්. ලිඳට බෙහෙත ක්ලෝරීන් වෙනකොට හිතට බෙහෙත ශ්‍රද්ධාවයි. හිතටත් ශ්‍රද්ධාව ආවට පස්සේ මොකද වෙන්නේ? අපේ කෙලෙස් ටික ඝන තට්ටුවක් වශයෙන් මැදල හිත යටට යනවා. හැබැයි අර මම කිව්වා වගේ අපේ ශ්‍රද්ධාවත් හැම වෙලාවකම තියෙන්නේ නැහැ නේක මට්ටමේ. ආ, ශ්‍රද්ධාව හිතෙන් ගිය ගමන් ආය ලිඳේ ක්ලෝරින් බලය ඉවරලා කුණු ටික උඩා වගේ අපේ හිතේ ශ්‍රද්ධාවේ ඉවරුණාට පස්සේ ශ්‍රද්ධා බලය නැතිව ගියාට පස්සේ කෙලෙස් ටික ආය උඩට බුර බුර නැගිනවා. දැන් ඔන්න අර දේශකයන් වහන්සේ බණ මැදද බණ නැවතුණේ අන්න ඒ වෙලාව ඇති ඔබේ ශ්‍රද්ධාව හිතින් නැති වෙලා කෙලෙස් හපව වෙන්න. හරි, මට ඔබ ඔය ඇත්ත ඔතන ඉන්න ගමන් හරි කමක් නැ, තනියෙන් කල්පනා කරන්න. දැන් ඔබ බනහලා තියෙනවා නම් ලංකාවේ ඕනම දේශකයන් වහන්සේ නමක් පින්නාත් ධර්ම දේශනා කරනකොට එක දෙයක් තියෙනවා. ඔනේ බණ දේශනා කරමින් ඉන්නකොට බණ මැදදි නැවතුවොත් මොකක් හරි කැස්සක් හෝ මොන හරි අවස්ථාවයකට නැවත ඒ බණ පටන් ගද්දී මුලින්ම මොකද කරන්නේ? මොකද්ද මුලින්ම කරන්නේ? බණක් ඉවර, බණක් දේශනා කරමින් යන අතරේ ඒ බණ මැදදී බණ නැවතුවොත්
නැවත බණ පටන් ගන්නකොට විනාඩියකින් හෝ දෙකකින් හෝ තුනකින් හෝ වේවා ආයෙ බණ පටන් ගදි ස්ටාර්ට් කරද්දි මොකද්ද මුලින්ම කරන්නේ? මුලින්ම කරන්නේ ඔබට සාදු කියන්න කියනවා. හොඳයි, දැන් අපි අද සාදු කියන්නේ කියන්නේ ඒ කියන්නේ ඇයි එහෙම? අර බණ නවත්තොපි වෙලාවේ ඔබේ හිතෙන් ගිය ශ්‍රද්ධාව ආයෙමත් එතනට ගෙන්නවන්නේ ඔබට සාදු කියමලා. එනිසෙ පින්නාත්නි, ඔන්න ශ්‍රද්ධාව. දැන් අපේත් අපි ගාව තියෙන්න ඕනේ මොන වගේ ධනයක්ද? කිසි දවසක වෙනස් නොවන ධනයක්. මොකක් කෙරෙහිද? බුදුන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි. ඔන්න අපි අද දැන් මුලින්ම ඉගෙන ගන්නේ මොකද්ද? හරි. අදින් පස්සේ දක්ෂ වෙන්න, කැප වෙන්න, මහන්සි වෙන්න, තුනුරුවන් උපරිමයටම විශ්වාස කරන ශ්‍රද්ධාවක් ඇති කරගන්න. නැත්නම් ඔටෝමැටික් එන යන ශ්‍රද්ධාවක් හැමදාකම අපිට පින්නත් පවත්ව ගත්තොත් අපිට ඵලයක් නිලා ගන්න බැරි වෙනවා නියමාකාරයේ. හරි. ඔන්න පළවෙනි ධනය මොකද්ද? ශ්‍රද්ධා ධනයයි. දෙවෙනි ධනය මොකද්ද? සීල ධනය. මොකද්ද පින්නත් දෙවෙනි ධනය? සීල ධනය. අපි සීලය කියනවා අපේ සිත, කය, වචනේ සංවරයට. සිල්වත් බව දානික මතක තියාගන්න ඕනේ. දැන් ඔය සමහර ඉන්නවා අපේ උපාසකම්මලු උපාසක තාත්තලා පොයදාට විතරක් අටසිල් සමාදන් වෙලා ආය ගෙදරාවට පස්සේ ඒ සීලෙ නැහැ. එහෙම බෑ පින්වත්නි. හොඳට මතක තියාගන්න ඕනේ, ඔබ දැන් පොය දවසක සිල් පිළිහිටුව ගන්නව නම්, සිල් උපදව ගන්නව නම් එදා හවස ගෙදරාව මේ කිවර වෙන්න බෑ. ඔබ ගාව අර ආරම්භයේ පටන් ඔබේ ජීවිතය අවසාන දක්වාද ඒ දක්වාම ඔබ දක්ෂ වෙන්න ඕනේ එක පවත්ව ගන්න. අමාරුයි තමයි, හැබැයි අපි දක්ෂ වෙන්න ඕනේ. දැන් බලන්න අපි භාග්‍යතුන් වහන්සේ ගිහි ඇත්තන්ට ප්‍රධාන වශයෙන් පැනෙවුවා මොකද්ද? පන්සිල් සුරකින්න. ප්‍රාණඝාතයෙන් වැළකිලා, අය හොරකමෙන් වැළකිලා, කාමයේ වරදව හැසිරීමෙන් වැළකිලා, බොරු කීමෙන් වැළකිලා, සුරාමේරේ පානය කිරීමෙන් වැළකිලා. දැන් බලන්න, එතකොට ඔබට මේ පංචශීලය පන්සිල් ලබා දුන්නේයි ඔබ සතරපයින් බේරගන්නයි. හොඳට මතක තියාගන්න අපේ තරුණ අයියලා කළ ටික. දැන් ওই තරුණ කාලේ හිතනවා, අනේ මොන වදයක්ද මන්දා, මේ පන්සිල් ටිකක් පනවල තියෙනවා, අපිට අපේ තරුණ ජීවිතේ ගිවා ගන්නවත් බෑ සතුටින් කියලා හිතනවා. ඒක වැරදි. මොකද බුදුන් වහන්සේ කවදාවත් මිනිසුන්ට දුකක් දෙන්නේ නැහැ. මේ පන්සිල් පැනෙවෙයි ඔබව දුකින් මුදවන්නයි. මේ සතරපාය, දැන් සත්තු මැරුවොත් සතරපායයි. ඉතින් ඔබ සත්තු නොමරන්නේ නම් සතරපාය යන්නේ නැහැ. එනිසෙ පින්නාති ප්‍රඥාවෙන් කල්පනා කරන්නේ ගැන මුලින්ම. හරි. එහෙමනම් ඔන්න අනික පින්නාති මේ සීලය කියන්නේ සිල් රකින්නවා කියන පුදුම ආශ්චර්ය මැදයක්. ඒක ඔබට පුදුම විදියට ඔබත් එක්ක ඉන්න ඔබට උපකාර කරනවා. ඔබ දන්නවත් දන්නේ ඔබ අහලාදී සමහර විටක දීඝනිකායේ සූත්‍රයක් තියෙනවා මහා වග්ගයේ මහා පරිනිබ්බාන සූත්‍රය. අහලා තියෙනවා නේද? ඒ භාග්‍යතුන් වහන්සේගේ තෙමගල සිහිපත් කරද්දී මේක අනිවාර්යෙන් අහන්න ඕනේ. මොකද අපි භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයේ සියලු තොරතුරු ඩීටේල්ස් තියෙන්නේ මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ. ඔන්න මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, මහණෙනි, යමෙක් දිවිහිමියෙන් සිල් රකීත සීල ආරක්ෂා කරයිද ඔහු ඒ සීල බලයෙන් ලබන්නා වූ ආනිසංස පහකි. ඔන්න දැන් අපේ ඇත්තට මම කියන්නේ සිල්වත් වුණොත් සීලයක් ආරක්ෂා කරොත් ඔබ ලබන්නා වූ ආනිසංස පක්ෂය. මොන පක්ෂයේද? ආනිසංස පක්ෂය. හරි. ඔන්න පින්වත්නි, අපි දැන් ඔන්න මේ ආනිසංස පහම ඉගෙන ගමු, මතක තියාගමු. එක මොකද්ද? සීලය ආරක්ෂා කරන කෙනා, සිල් රකින්න කෙනා, සිතකය වචනය පාලනය කරගන්න කෙනා දැහැමින් මුදල් උපයනවා. දැන් මේ අපේ ගිහි ඇත්තෝ ගැන කියන්නේ ඔබ දැහැමින් මුදල් උපයනවා, ඒ වගේම ඒ උපයන ධනය රැකගන්නත් එයාට පුළුවන්කමක් හම් වෙනවා. දැන් අපේ සමහර තාත්තලා ඉන්නවා, දැන් හිතමු අපි වුණ මාසයකට ලක්ෂයක් හොයනවා ඒ මාසෙ බැලන්ස් කරගන්න. සමහර විටක මේ ලක්ෂය දින 15කින් වියදම් වෙලා ඉවරයි. ඉතින් ඊටු දෙන 15 කොහොමද ඉන්නේ? ඔන ණය ගන්නවා. ලක්ෂයක් හොයලත්. ඒ දැන් වෙන්නේ සමහර අය ඉන්නවා, දැන් මේ මුදල් ටික වියදම් වුණේ කොහොමද කියලවත් මතක නැහැ. හැබැයි ඉවර වෙලා. මේ ටික වියදම් වුණේ කවදද, කීයටද, මොනවටද, මොන දේ ගන්නද, කවුරු වෙනුවෙන්ද කිසිවක් මතක නැහැ. හැබැයි අතේ බැලන්ස් එකක් නැහැ. එහෙම වෙනව ඔබට පින්නත් ඒ දුසිල්වත් කමේ විපාකයක්. හැබැයි අපේ ඇත්තෝ මනමින් සිල්වත් වුණොත්
බුදුන් වහන්සේ පෙන්නපු විදියට අන්න ඔබ සීලය ආරක්ෂා කරයිද ඔබට ධාර්මිකව සල්ලි හොයන්නත් පුළුවන් කමක් හම්බෙනවා වගේම විශේෂත්වය ඒ හොයපු සල්ලි රැකගන්නත් පුළුවන් වෙනවා. ඔන්න අපි තාත්තලට විශේෂයි මේක. හරි හැමෝටම එනවන පළවෙනි එක පිගෙන ගත්තා. දෙවෙනි එක මොකද්ද පින්නත්නි? දෙවෙනි ආනිසංසය මොකද්ද? එයාට එයාගේ කීර්තිය එයාගේ ගුණ කදම්බය මුළු මහත් සමාජය ඉතාම වේගෙන් ප්‍රචාරය වෙනවා. දැන් අද නම් ඉතින් වෙන්නේ කෙනෙක්ගේ වැරද්දක් ඉක්මනින් ප්‍රචාරය වෙන එකනේ සෝෂල් මීඩියා වල හැමතැනකම. නමුත් ඔබ සිල්වත් වෙනවා නම් මැනවින්. හැබැයි මෙහෙමයි, සමාජයට පේන්නේ විතරක් බොරුවට සීලයක් පෙන්නලා වැඩක් නැහැ. පන්සලට ඇවිල්ලා පොඩ්ඩක් සංවර විඳලා ගෙදර ගිහිල්ලා එහෙම නිකන් ඉඳලා වැඩක් නැහැ. දැන් සමහර අම්මලා ඉන්නවා පන්සලේ හරියට සිල්වත් ඉන්නවා, හරි කරුණාවන්තයි, ගෙදර ගියාම යක්ෂණියෝ වගේ. එහෙම බෑ. අපේ අම්මලා තාත්තලා දෙපාර්ශ්වයේම එකිනෙකා තේරුම්ගෙන ආදරෙන් ජීවත් වෙන්න ඕනේ. හැබැයි ඔබ සිල්වත් වෙනවා නම්, මැනවින් සිල් රකින්නවා නම් ඔබේ කීර්තිය ඔබේ වටිනාකම මුළුමහත් සමාජය ඉතාම වේගෙන් පැතිරෙනවා. කතා වෙනවා අනේ මේ මිනිහයා කොච්චර සිල්වත්ද බලන්න, හරිම සංවර කතා බහ. අපිත් පැහැදෙනවනේ ඒකට. අන්න එහෙම ඔබ ගැන හැමෝම කතා වෙයි. දැන් එහෙම කතා වෙනව අහන්න අපි ගැන කවුද අකමැති? අපි කැමති. ඉතින් කැමති නම් ඒ තත්ත්වේ ඕනේ නම් මොකද කරන්න ඕනේ? සිල්වත් වෙන්නට ඕනේ. හරි, ඔන්න දෙවෙනි කාරණාව. තුන්වෙනි එක මොකද්ද? ඒක විශේෂයි. අපේ ළම දරුවන්ට එහෙම ඕන සිල්වත් වෙන කෙනාට පුළුවන් නෝ ලක්ෂ ගාණක් පිරිසක් හිටියත් ඔවුන් ඉදිරියට ගිහිල්ලා අභීතව කතා කරන්න ශක්තියක් ධෛර්යයක් හම් වෙනවා, ආත්ම විශ්වාසයක්. දැන් අය සමහර අපේ දුවආදරුවෝ ඉන්නවා, දැන් පන්ති කාමරේ ළමයි යාළුවෝ 60 ඉන්නේ. ටීචර් කිව්වොත් පොඩි කතාවක් කරන්න කියලා මේ දමන් දන්න යාළුවෝගේ 60 ඉස්සරහවත් කතාවක් කරන්න ලැජ්ජයි. අඹරෙනවා, අනේ ටීචර් බෑ මං හිට කියන්නම්. තව සමහර අපේ වැඩිහිටි අම්මලා තාත්තලා තින්නවා සමිතියකට ගිහිලා පොඩි කතාවක් ඉදිරිපත් කරන්න කිව්වොත් මොනවා හරි විශේෂත්වයක් දක්වන්න කිව්වොත් ලැජ්ජ වෙනවා. අර තමන්ට self confidence එක නැහැ. තමන්ට තමන් විශ්වාස නැහැ. හැබැයි ඔබ සීලවත් වෙනවද? සීලිය ආරක්ෂා කරයිද? ඔන්න 10ක් 20ක් නෙවෙයි ලක්ෂ ගාණක් මිනිස්සු හිටියත් ඔබට self confidence එකක් ආත්ම විශ්වාසයක් හම්බෙනවා. කොච්චර හිටියත් ඒ අය ඉස්සරහට ගිහිල්ලා නිවැරදිව අභීතව කතාවක් ඉදිරිපත් කරන්නට. ඔන්න තුන්වෙනි ආනිසංසය අපි දරුවන්ට විශේෂයි. ඊට පස්සේ හතරවෙනි එක මොකද්ද? ඒ සීලියක් ආරක්ෂා කරන කෙනා පින්නත් කවමදාකවත් අසිහියෙන් සිහි මුලා වී මැරෙන්නේ නැහැ. ඔය සමහර අම්මලා තාත්තලා ඉන්නවා හොඳට පින්කම් කරන් ඇවිල්ලා අවසාන කාලේ කුණුහරුප කියනවා. දැන් ඔබ ඔබේ දෙමව්පියොත් එහෙම දන්නේ නැහැ. ඔබ දැකලත් ඇති. ඒ කියන්නේ ඔවුන්ට ඒ වෙන්නේ මෙහෙමයි. ඔවුන්ට සිහි කල්පනාව නැහැ. අර පොඩි තරහාවක් ආපු ගමන් හැමෝටම බැනවදිනවා. වටේ පිටේ ඉන්න අයට, තමන්ගේ දරුවන්ට, එන නෑදෑයන්ට. අර මොකද යාට දන්නේ මේ කවුද? සිහි කල්පනාවක් නැහැ. හැබැයි ඔබ සිල්වත් නම් එහෙම වෙන්නේ නැහැ ඔබට. ඔබ මැරෙන්නේ සිහියෙන්, හොඳ සිහි කල්පනාවෙන්. එනිසෙ පින්නත් නොන සිල්වත් වීමේ ඊ හතරවෙනි ආනිසංසය. අවසානෙක මොකද්ද? සිල්වත් වෙන කෙනා කවමදාකවත් දුගතියේ වැටෙන්නේ නැහැ. නරක, තිරිසන්, ප්‍රේතසුර කියන සතර පායට වැටෙන්නේ. ඒකේන සුගතිය. ඔන්න සිල්වත් වීම අනිසංස පහ. ඔය අපිට බුදුහාර දේශනා කරනවා චන්දනං තගරං වාපි උප්පලං අතවස්සිකි. ඒතේ සංගන්ධ ජාතානං සීල ගන්ධෝ අනුත්තරෝ. අහලා තිනේද අපි ඇත්තෝ? මොකද්ද මේ කියන්නේ පින්නත්නි? අපි දන්නවා සඳුන් මල් සුවඳයිනේ. තෝරලා කියලා මල් තිනේ මේ සුවඳයි. ද අපි ඇත්ත නිල් මහනෙල්, කටරළු, අරලිය, සමන් පිච්ච, ගැට පිච්ච, රෝසාදී නොඑක් නොඑක් මල් වර්ග දන්නවා. ඒව සුවඳයි. හැබැයි පින්නත්නි මේ සුවඳක් හැමතැනකම යනවද? කිලෝමීටර ගණන් දුරට එහෙම යන්නේ නැහැ. ඒ සුමලක සුවඳ ඒ වටපිටාවේ කිනයට පමණක් ආස්වාදයක් ගේනවා. ද අපි පර්ෆියුම් එකක් යූස් කරත් ඒකේ සුවඳ එන්නේ අපි දැන් ඉතින් හැමෝටම සුවඳ යන්නේ ගහගන්නේ. හැබැයි හැමෝම ගවට යන්නේ අපි ළඟට ගියොත් අන්නේ අපේ වටේ ඉන පිරිසට 10ක් දී ඒගොල්ලන්ට සුවඳයයි. හැබැයි මතකේ තියාගන්න ඔය මොන සුවඳවත් හැමතැනම යන්නේ නැති වුණාට සීල ගන්ධෝ අනුත්තරෝ. සිල් සුවඳ උත්තරයි. සිල් සුවඳ උතුම්. අන්න යමේ සිල්වත්ද ඒ කෙනාගේ සුවඳ මේ මිහිමත සිසාරා දෙව්ලොවට ගොස් දෙව්ලොවෙන් බඹලොවටත් යනවා.
දෙවියෝ බලනවා කවුද මෙච්චර මේ සිල්වතෙක් ඉන්නවද? අනේ හරි හොඳයි, අපි ඔහුට පිහිට වෙන්න ඕනේ. අපි ඔහුගේ ආරක්ෂාවට යන්න ඕනේ. දැන් අපේ ඇත්තොත් සිල්වත් නම් ඔබේ සිල් සුවඳ ආග්‍රහණය වෙලා දෙවියොත් ඔබ ගාවට එනවා. ඇවිල් ඔබව රකින්නවා. හරි. දැන් ඔබට මම මේ සිල්වත් වීමේ ආනිසංස ගැන පොඩි කතාවක් කියලා දෙන්නම්. මේක වෙන්නේ පින්නත් අපේ කාශ්‍යප භාගතුන් වහන්සේ කාලේ. කාශ්‍යප භාගතුන් වහන්සේ කාලේ දවසක් ගමක හොරු කණ්ඩායමක 500ක් හොරු හිටියා. ලේසි නෑ, ඔන 500ක්ම ගම කොල්ල කන වෙතින්. දවසක් මොකක්දුනේ මේ හොරු 500 ගම කොල්ල කද්දි ගමේ මිනිස්සු දුවල ගිහලා ගම වට කරා මිනිස්සුන්ගෙන්. දැන් හොරු 500ම නැතුලේ ඉන්නේ, අය ගැනවිල්ලක් නෑ. දැන් ගම්ම හොඳටම තරහ වෙලා කැටි පොළු අරගෙන මරන්න එනවා හොරු ටිකව. හොරුන්ටත් දැන් කරගන්න දෙයක් නෑ, පැනගන්න කිසිම තැනක් නෑනේ. මවුන් දුවගෙන යද්දී ඔන කැලයක් හම්බුණා. මේ කැලේ එක ගලක් මත විදසුන් වඩමින් රහත් වීමට කැපවීමෙන් හිටියා එක භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් ඔන්න මේ හොරු ටික මොකද්ද කරේ? හොරු නායකයා කල්පනා කරා අපිට අද ගැළවිල්ලක් නැහැ. මොකද අද දැන් වෙනද අපි පැනගෙන තැනත් අද හොරු අපේ ගමේ මිනිස්සු වට කරලා දැන් වෙනද වුන් පැනගෙන තැනක් තියෙනවානේ. අද එතනත් වට කරලා ගමේ මිනිස්සු ගැළවිල්ලක් ඇත්තේම නැහැ. ඉතින් මේ හොරු නායකයා කල්පනා කරා දැන් අපි කොහොමත් මැරෙනවානේ, අන්න අපේ උතුමන් වහන්සේ ගාවට අපි යමු. ගිහිල්ලා අපිව බේරගන්න කියලා ක්‍රමයක් ඉල්ලගමු උන්වහන්සේකින්. උන්වහන්සේ ගාව තියෙද්ද නැණි කියලා ඔක්කොමත් ගියා රහම්ඳුරම් ගාවට. ගිල වැන්දා මතක් කරානේ ස්වාමීනි අපිට අනුකම්පා කරන්න. අපි වැරද්දක් කරා. අපි හොරු කණ්ඩායමක්. ඉතින් අපිව මරන්න දැන් මිනිස්සු ගමේ මිනිස්සු පන්නගෙන ගමම වට කරලා අපිට අනුකම්පා කරලා අපව බේරගන්න අපිට ක්‍රමයක් කියලා දෙන අපි වෙනත අපව බේරගන්න. උන්වහන්සේ කියනවා පින්වත්නි ඔය හැමෝම මම කියන නිසා හැම දිනාම ඉක්මනින් පන්සිල් සමාදන් වෙන්න කිව්වා. මුලින්ම අර හොරු නායකයා පන්සිල් සමාදන් වෙලා හැමෝම පන්සිලි සමාදන් කෙරෙව්වා. දැන් උන 500ම සමාදන් වුණා. අර හාමුදුර මතක් කරා කිසිවෙක් ඔබව මැරුවත් ඇවිල්ලා කිසිවෙකුට වෛර කරන්න එපා. කාටවත් දේශ කරන්න එපා. මොකද්ද කර යුත්තේ? අර තමන් සමාදන් වුණු සීලය ගැනම හිතන්න. සීලේ වටිනාකමම කල්පනා කරන්න. එවිට ඔබට ගැලවෙන්න පුළුවන්. ඉතින් මේ හැමෝම හොරු 500ම කල්පනා කරා හරි දැන් කොහොමත් මැරෙන්න වෙනවා. අපිට කතා වුණා අපිට ගහලා මැරුවත් අපි කපලා මැරුවත් කවුරුවත් කාටවත් වේශ කරන්න එපා. හිතන්න හැම වෙලාවකම තමන් ගත්තා වූ සිල් බලය. ඔන්න ඉතින් හැමෝ දැන් ඔන හොරු ගමේ මිනිස්සු ආවා. හොඳටම ගැහුවා. 500 මැරුවා. කවුරුත් කාටවත් තරහ ගත්තේ නැහැ. කවුරුත් කාටවත් දේශ කරේ නැහැ. ඒ 500 දෙනාම ජීවිත කාලෙම මේ තාක් කරේ හොර වැඩ. හැබැයි අවසාන මොහොතේ සිල් සමාදන් වුණා. සීලය රැක්කා. ඒ සිල් බලෙන් 500ම ගියා දිව්‍ය ලෝකෙට. ඒ දැන් හැබැයි විශේෂත්වය ඒ 500ම එකම දිව්‍ය ලෝකෙක ඉපදුනේ. එකම විමානයක. තව විශේෂත්වය ඒ 500න් ප්‍රධානියා තමයි අර හොරුලැලේ නායකයා මුලින්ම සිල් සමාදන් වුණු කෙනා. එයා තමයි අර හාර්ෂණු 9කගෙම ප්‍රධාන දේවිතාව දෙවියා. ඔන්න බලන්න පින්නත්නි දැන් අපි සිල් රැක්කොත් දැන් අර අය අන්තිම මොහොතේ සීලය ආරක්ෂා කරලා දැන් අපි මුලින්ම සිල් රැකගෙන ආවොත් ආරක්ෂා කරගත්තොත් අපිට කොච්චර කුසල පක්ෂයක් ලැබෙයිද? ඔන්න එහෙනම් දෙවෙනි දැන් ඔබ සිල්වත් නම් හොඳයි. ඔන්න අපේ ඇත්තෝ අපි දරුවෝ අපි තරුණ අයලා කළ වැඩිහිටි අය ඔබ සිල්වත් නම් ඔබ ගාව දෙවෙනි ධනිය තියෙනවා. ඔබ ඒකෙන් පෝසත් නැත්නම් ඒක කොහොම හරි උපදව ගන්න මහන්සි වෙන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි ධනිය මොකද්ද? ශ්‍රුත ධනිය. මොකද්ද මේ ශ්‍රුත ධනිය කියන්නේ? ඒ කියන්නේ ධර්මයේ අහල හෝ කියවල ඇති වෙන ධර්මයේ කෙරෙහි ඇසූ පිරූ තැන් ඇති බව නැත්නම් බහුශ්‍රුත භාවය. මොන භාවයේද? බහුශ්‍රුත භාවය. එතන අපි දැන් උන ධර්මයේ දැන් ඕක බුදුහර අපිට දේශනා කරා මගේ පින්වත්නි වැඩි යුතු ප්‍රභේද හතරයි. ඒ මොනවද? සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්කිතා. මොකද සුතා කියන්නේ? ධර්මයක් දැන් අද වර්තමානයේ නම් අපි දැන් YouTube එකෙන් Facebook TikTok හෝ නැත්නම් රේඩියෝ කියන තමයි ටී දැන් අපි ඔබ මේ අපි අත දැන් ඔන්න net FM රේඩියෝ කියන්නේ බණ අහන්නේ. දැන් උන ඔබ සුතා ඔබ බණ අහනවා. ඔන්න මතක තියාගන්න TV එකෙන් හරි කමක් නෑ අහනව නම් උන සුතා ඔබ ගා වැඩෙනවා පළවෙනි කාරණාව. දතා කියන්නේ ඒ අහපු දේ ධාරණය කර ගන්න ඕනේ මතක තියා ගන්න ඕනේ.
දැන් සමහර අම්මලා ඉන්නවා බණ අහලා මේ ඇහුවා ගෙදරට ගියාම පන්සලේ ඉඳලා අහපු ධර්මදේශනාවේ මාතෘකාව මතකත් නැහැ. අය ගානක් පන්සලේ බණ අහලා අහලා ගෙදර ගියා. ගෙදර ගියාම මේ අහපු බණේ මාතෘකාව මතකවත් නැතිකොට කොහේ ධර්මයක් මතකේ තියාගන්නද? එනිසා මගේ පින්නාත් කැප වෙන්න තමන් වෙනුවේ. මන හොඳට සුතා වශයෙන් අහන්න, දතා වශයෙන් මොකද්ද ඒ අහන මන ධාරණය නැත්නම් මතකේ තියාගන්න ඕනේ. ඊට පස්සේ වචසා පරිචිතා. ඒකට උදාහරණයක් කරණීමෙත් සූත්‍රයේ. දැන් අද බණහන අයගේ මම හිතනවා 90%කටම කරණීමෙත් සූත්‍රේ පාඩම් ඇති. මේ අහන ධර්ම ශ්‍රවණය කරන 90%කටම විතර කරණීමෙත් සූත්‍රේ කටපාඩමින් ගල්පලං කරණීයමත් කුසලේන ග පටන්ගෙන අවසන් දක්වාම. දැන් ඒ මොකද ඔබ ඒ කරණීමෙත් සූත්‍රයේ සුතා ඇහුව කලින් භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා. දතා ඒක මොකද ධාරණය කරගත්තා. ඉස වචසා පරිචිතා වචනයෙන් පුරුදුනා නේද? වචනයක් වචනයක් පාසා ඔබ ඒක පුරුදු වෙලා තියෙනවා. ඔබට මතකේ එකයි. දැන් ඕනම දෙයක් හැබැයි අපි දැන් කර්ණීයමෙත් සූත්‍රේ පමණක් නොවී ඒකන සීමා නොවී අහන ඕනම ධර්ම දේශනාවක් ධර්ම පාඩයක් ධර්ම කාරණාවක් පුරුදු වෙන්නට ඕනේ මොකටද? අහලා ධාරණය කරගෙන වචනයෙන් පුරුදු කරන්න. වචසා පරිචිතා මනසානුපෙක්කිතනත අවසානකයක තමයි ඒකෙන් කියවෙන්නේ මනසින් හිතන්න ඕනේ. දැන් ධර්මයේ විතරක්නේ අපේ ළමයි ඉස්කෝලේ පාඩම් කරද්දී ගිහිල්ලා පාඩමක් ඉගෙන ගද්දී ඒ දැන් ටීචර් උගන්වනදී මනසින් හිතන්න. හරි, ටීචර් කියනකොට මේක මෙහෙම වෙනවනම් මේක වෙන්නේ කොහොමද අපිම අපෙන් අහන්න ඕනේ. අන්න එතකොට අපිට ඒක හොඳට ඔළුවේ පත්තියන් වෙනවා, මතකේ තියෙනවා. අපි කියන්නේ දැන් ඔබ වුණත් ධර්මයේ වුණත් බහුශ්‍රත වෙන්න ආසයි නම් බහුශ්‍රත පුද්ගලයෙක් වෙන්න ඕනේ නම් මොකද කරන්න ඕනේ? ඒ අහන ධර්ම කාරණාව හොඳට අහන්න, සිහිය තියාගෙන මතකේ තියාගන්න, වචනයෙන් පුරුදු කරවන්න, එපමණක් නොවේ මනසිනුත් විමසන්න. ඒක හොඳ ප්‍රඥාවන්ත ස්වභාවයක් ඔබ ගාව. දැන් ඔබටත් සුත ධනිය අවශ්‍යයි නම් සුත ධනිය උපදව ගන්න ඕනේ නම් ඔය ටික කරන්නම වෙනවා. නිකන් ඔහේ බණහන් ඉඳලා බෑ. ඔය මේ කණෙන් අහලා කණෙන් පිට කරලා වගේ ඒක නම් සුදුසුයි. මම ඔබට මේ ගැන පොඩි කතාවක් කියලා දෙන්නම් පින්නත් පැහැදිලි වෙන්න. ඔබ දන්නව ඇති අපේ භාග්‍යතුන් වහන්සේ කාලේ හිටිය සාමාවතී සිටු දියණිය, සිටු දේවිය. ඉතින් මෑගේ මෑත් එක්ක තව කුල කුමාරිකව 500ක් හිටියා. සාමාවතී කුමරියයි කුල කුමාරිකව 500යි. දැන් මේ සියලු දෙනාටම මේ 500 දෙනාටම දිනපතා මල් ගෙනාගෙන තම මේගලොන්ගේ දාසිය තමයි කුජුත්තරා කියන්නේ. කවුද කුජුත්තරා? අහලා ඇති ටිකක් මතකයි මේ නමනේ සමහරුන්ට. හැබැයි පොඩ්ඩක් සමහරුන්ට අහන්න නැතුවත් ඇති. මොන අද මේ කතාව මතක තියාගන්නකෝ. මේ කුජුත්තරා කියන්නේ කවුද? සාමාවතී දේවිය ඇතුළු කුල කුමාරිකව 500 දෙනාගෙම මල් ගෙන්න කාන්තාව. නැත්නම් වැඩකාරේ දාසිය. ඉතින් ඕන දැන් මම හැමදාම දිනපතාම සිට මැදුරට දේවින් වහන්සේලා 500 දෙනාටම මල් ගේනවා. ඒකට වුණ සාමාවතී සිටු දේවියගේ මෑයට කහවණු 8ක් හම්බෙනවා. කහවණු කීයද? 8ක්. දැන් ප්‍රශ්නේ වෙන්නේ මෑය මොකද්ද කරන්නේ? 4ක් හොරාට ළඟ තියාගෙන ඉතුරු 4ෙන් විතරයි මල් ගේන්නේ. මොකද්ද කරන්නේ? අර දුන්නු කහවණු මල් ගේන කහවණු 8ක් දෙනවනේ. ඒ 8ෙන් 4ක් Taman ගාව තියාගෙන ඉතුරු 4ෙන් තමයි මල් ගෙනියන්නේ. හැමදාම ඉතින් ඔකම හොරාට කරගෙන ගියා මෙයි. හැමදාම ඔන්න ඉතින් මේ කහවණු 4ක් හම්බෙනවා. හොරාට ගන්නවා. දවසක් ඔන්න මෙහෙම ඉන්නකොට දවසක් ඔන්න මේ කුජුත්තරා එදත් ගියා මල් ගන්න මල් කරුවාගේ ගෙදරට. එදා හැබැයි ඔන්න අපේ භාග්‍යතුන් වහන්සේ ඔහුගේ ගෙදර ධර්මයක් දේශනා කරන පිරිසට ලොකු පිරිසක් බණ අහන්න ඇවිල්ලා. දැන් ඔන්න මල් කරුවා කියනවා කුජුත්තරා මෙහි නවතින්න පොඩ්ඩක්. ඔය හැමදාම ඉතින් මල් ගෙනියන එකේ අද්දවත් පොඩ්ඩක් මේ බණ ටිකක් අහගන්නවා. ඔන්න පොඩ්ඩක් යාට කිව්වේ එහෙම. කුජුතරත් අනේ හොඳයි නේක කියලා බණ පොඩ්ඩක් ඇහුවා. ඊ බණ ටික හොඳටම හිතට කාවැදුනා. දැන් හිතුවා දෙවියනේ මෙච්චර දැන් මම කරේ මෙච්චර කල් මේ හොරකමක් නෙව. මම කරගෙන තියෙන්නේ. ඉතින් මොකටද මම මේ කාය අදින් බසේ කරන්නේ? ඇයි බුදුන් වහන්සේ පින පවගෙන වටහා දුන්නා. නියම ධර්ම දේශනාවක් ඔන්න ඇහුනේ. කුජුත්තරා උනේ දැන් පස්සේ කවදාකවත් ආයෙමත් අර කහවණු 4 මා හොරාට ගත්තේ නැහැ. දැන් ඔන්න පහවදා කහවණු 8ෙන්ම මල් ගිනිච්චා.
සාමාවති බිසවැහවා ඈ කුජ්ජුත්තරා අද මේ මල්කරෝ වැඩියෙන් මල් දුන්න දැහුවා. ඇදැන් කලින් හතරක මල්නේ අද අටකමල්. එතකොට කුජ්ජුත්තරා කියෙනවා අනේ නෑ දේවින් වහන්ස මට සමාවෙන්න. මං මෙතුවක් කල් ඔබ ඔබතුමේ වහන්සේලාට කරේ වංචාවක්. මම හැමදාම කාසි හතරක් හංගගෙන ඉතුරු හතරෙන් පමණ මල් ගෙනාවේ. අද මම භාගතුන් වහන්සේගෙන් බණ ටිකක් අහලා ඒකට පැහැදිලා අදින් පස්සේ ආයේ මම දිනපතාම ඔබතුමින් වහන්සේලාට කහවණු වටේ මල් ගේනවා. දැන් බලන්න අයගේ එරිජුභාවය. තමන්ගේ වැරදි ගැන පැකිලුනේ නැහැ. දැන් අපේ දේවියත් ඇයට කරුණාවන්ත වුණා. එතකොට හැව දේවිය ඈ කුජ්ජුත්තරා ඔබේ හිත මෙච්චර වෙනස් වෙන්න හපු ධර්මයේ මොකද අපිටත් කියලා දෙන්නකෝ. ඔන්න සත්පුරුෂකම් බලන්න දැන් වෙන කෙනෙක් නම් එක්ක ගහන්නව එක්ක බලන්න නැත්නම් වැඩෙන් අස් කරලා දානවා මේ වංචාකාරී කියලා. අපේ සාමාවතී බිසව හරි කරුණාවන්තයි. ඇහුවා කුජ්ජුත්තරා මෙච්චර හිතක් වෙනස් වෙන්නට ඇසූ බණපදියානේ අපිටත් කියලා දෙන්න. ඉතින් මෙයා හරිම අනුකම්පාවෙන් හැමෝටම අර බුදුන් වහන්සේ ගැන ඇසූ ධර්ම කියලා දුන්නා. එදෙන් පස්සේ අර 500ම පැහැදිලා ඔන්න එදා පටන් කුජ්ජුත්තරා මේගොල්ලන්ගේ වැඩකාරි නෙමෙයි සහෝදරියක් වගේ. අනේ හැමදාම දැන් මේගොල්ලෝ සිටුමැදුරේ ජාතින් ජීවත් වුණා. දැන් බලන්න ඔන්න ශ්‍රුත බලේ ශ්‍රුත ධනී වැදගත්කම. බණපදයක් ඇහුවා ඒක දැන් යට මතකෙන්නේ දැන් පස්සේ කියලා දුන්නේ මතක නිසානේ. මතකේ තියාගත්තා. මනසින් කල්පනා කරා වචනෙන් පාඩම් වුණා. වචනෙන් තේරුම් ගත්ත. අන්න බලන්න ශ්‍රුත ධනී ඉපදුනා ජීවිතේම වෙනස් වුණා. ජීවිතේම හරි පැත්තට පෙරළුණා. එනිසා අපි අත්තුත් හැම වෙලාවකම ධාර්මිකව ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයේ මතකෙ තියාගෙන ධර්මයේ වචනෙන් පුළුවන් තරම් කටපාඩම් කරගෙන ඒ ධර්මයේ මනසින් කල්පනා කරලා දැන් තින කුසල් ටික දුරු කරගෙන අර කුජ්ජුත්තරා වගේ හැදුනොත් අපි හැමෝටම මේ සංසාරෙන් එතර වෙන එක ඔන්න අමාරු දෙයක් නෙවෙයි. ඔන්න තුන්වෙනි ධනිය මොකද්ද? සුත ධනිය නැත්නම් සුත ධනිය. හතරවෙනි ධනිය මොකද්ද? ඡාග ධනිය. මොකද්ද පින්නත් ඡාග ධනිය කියන්නේ? ත්‍යාග, දන් දීම. ඒකත් ධනියක්. දැන් බලන්න ඔන්න මේ ඡාග ධනියෙන් වෙන්නේ අපි ගාව තියෙන ලෝභය සහ මසුරුකම නැතිවීමයි. දැන් ලෝභය කියන්නේ මෙහෙමයි. ලෝභ මිනිස්සු සමහර ඉන්නවා. ඔක ප්‍රභේද දෙකක්නේ. සමහර ලෝභ මිනිස්සු ඉන්නවා, ඒ කියන්නේ සල්ලි හොයනවා. ඒ සල්ලි වලින් අනුන්ට දෙන්න තමන් තනියෙන් භුක්ති විඳිනවා. මොකද කරන්නේ? අනුන්ට දෙන්නේ නැහැ, තමන් තනියෙන් භුක්ති විඳිලිවලා උන සැපසේ ඉන්නවා. හැබැයි මසුරුකම කියන්නේ සල්ලි හොයලා අනුන්ටත් නැ තමන්ටත් නැ ඔහේ අර නාගයේ තමන්ගේ නාගමාණික්‍ය රකින්නෝ වගේ උපරිමෙන් ආරක්ෂා කරනවා. සමාජ පිටයට තමන්ගේ බිරිඳටවත් දෙන්නේ නැ, දරුවන්ටවත් නැ, තමන්ටත් නැ අපි අදින්න පොබක සිටුමා වගේ නේද? මට කුණ්ඩලේගේ තාත්තා. මම මසුරුකම ගැන පොඩි කතාවක් කියන්නම්. මේක ඔබ දන්නව පින්නත් නී. මේ තමයි මච්චරිය කෝසිය නැත්නම් මසුරු කෝසිය සිටුතුමා කතාව. මෙයා සැවැත්නුවර ජීවත් උනේ. සැවැත්නුවර සක්කාර කියලා ගමක් තිබ්බා. හරිම විශාල ලොකු ගමක්, සක්කාර ගම. මේ ගමේ හිටියා කෝසිය කියලා සිටුවරයෙක්. නමුත් මෙයා හරිම මසුරුයි. සල්ලි හොයනවා මහ ලොකුවට. හැබැයි තමන්ටත් නෑ අනුන්ටත් නෑ. එනිසේ මට මච්චරිය කෝසිය නැත්නම් මසුරු කෝසිය කියලා මිනිස්සු නමක් තිබ්බා. දැන් ඉතින් ඔන්න ඔහොම ඉන්නකොට මෙයා දවසක් බරණස රජතුමා ගාවට වැඩට ගිහිලා එන අතරේ මැදුරට දැක්ක දුගී මගේ යාචකෙක් රස කර කර කැවුමක් කනවා. මෙයා හොඳට බලන් හිටියා. ඔන්න බුදු අපේ මේ මිනිස්සයා කැවුම් ගෙඩියකට තියෙන ආසාව මේක බලන් සිටුතුමාටත් කැවුම් කන්න ආසිතුණා. කෙල උනනවා. ඒ කැවුම රහ ඇති නේකේ කල්පනා කර කර ඔන්න සිටුමැදුරටම ආවා. දැන් ඇවිල්ලා කල්පනා කරා, දැන් මම කැවුම් උයන්න ගියෝතින් හාල් පිටි පැණි කොච්චර දේවල් වියදම් වෙනවද? කොච්චර සල්ලියක් යයිද? එච්චරද නෑ, හදන්න ගත්තන් පස්සේ ඔක්කොම වටවේවි, ඔවුන්ට කන්න දෙන්න වේවි. එනිසා කාටවත් ඒ ගැන කිව්වේ නෑ, හිතේ සඳ කරන් හිටියා. ඔන්න දවසක් හමාරක් ඇද්දී මුළු ඇඟම සියුමැලි ගැහිලා. ඒ අර හිතේ ආශාව ඉෂ්ට කරගන්න බැරි වුණ නිසා මූණව පැහැගැන්නලා කැත වෙනවා. දේවියහු අනේ සොඳුර, අනේ ස්වාමීනි, ඇයි මේ දුකින්? මට කියන්න මොනහරි ඕන වෙලාද? චරිතමා නෑ නෑ මට මොකුත් ඕනේ නෑ, පැත්තකටලා ඉන්නවා කියලා පුළ සැරෙන් කිව්වා. ආයි නෑ නෑ මට තේරෙනවා, මට කියන්න මං ඕන දෙයක් කරලා දෙන්නම් කිව්වා.
මොනහරි කන්න ඕන දැහුවා. ඔන් නෙවෙලි ආටික වෙලාක් මූුණ දෙයා දෙවගේ බලන් හිටියා. ඕ ගාලෙ අන්තිමයකෙන ඔහු මට ඕනේ මොකක් දැව්වා කැවුමක් කන්න. ඒ කැහුණු ගමන් දේවිට හොඳටම හිනා. ඇයි දැන් මෙච්චර මේ දවසක්ම නොකා නොබී සිව්මැලි ගැහුණියයි කැවුමකට ආස වෙලානේ. ඉතින් ඔන්න ඊට පස්සේ දේවිය මොකද කරේ, හරි සිටුතුමනයෝක මොකක්දන අපිට සල්ලි තියෙන එක අපි මේ ගමටම හදමකු කැවුම් සක්කාර නුවරටම හා එච්චර මොකට දැහුවා. හරි එහෙනම් අපි අපේ වීදී අයට ඒ මොකටද ඔවුන් ඕනම් කා ගනීනේ. හරි එහෙනම් අපේ මැදුරේ අයට ඔවුන්ට මොකටද. හරි එහෙමනම් අපේ දරුවන්ට අපිටයි, දරුවන්ට මොකටද මේ ගාව ගන්නේ. හරි එහෙනම් සිටුතුමනි අපි දෙන්නටවත් ඔහිට මොකට ඒ කැවුම් කියලා මට විතරක් හදමු කිව්වා. ඔන්න බලන්න පින්නත්ති මසුරුකම. දැන් ඊට පස්සේ ආය කල්පනා කරා, දැන් දෙවියනේ මේක හදද්දි සුවඳෙනවනේ, එතකොට දැන් මිනිස්සු ඒවි කොහොමද මේකින් ගැරවෙන්නේ. ඔන්න කල්පනා කරලා හයියෙන් උඩ පැනලා කියනවා, හරි මට මතක් වුණා මොකද්ද, අපි යමු අපේ හත්විනි මහලට. ඒකට ගියාමයි කැවුම් සුවඳක් එළියට එන්නේ නැහැ, පිටට එන්නේ නැහැ. ඔන්න ගියා, දැන් ඔන්න සූදානම් කරා දේවිය අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික. දැන් සූදානම තෙල් චාත්‍යයක් ලෑස්ති කරගත්ත. දැන් ඔන්න කැවුම් බදින්නේ සූදානම. අපේ භාගතුන් වහන්සේ සිටුතුමාගේ සිටු මැදුරේ දර යොදුන් 45ක් දුර ජේතවනාරාමේ තිබ්බා. යොදුන් 45ක් දුරින් ජේතවනාරාමේ බුදුන් වහන්සේ දිවසින් දැකලා මේතුමා ගැන මුගලන්හාට කතා කරා. මුගලන් අද යන්න ඔයා ගිහිල්ලා අර මීට යදුන 45ක් දුරින් ඉන්නවා සක්කාර ගමේ මසුරු කෝසිය නම් සිටුවරේ. හරිම මසුරුයි. අද කැවුම් හදනවා. අද අපේ දානි ඒ කැවුම් ටික. එනිසා ඔබ ගිහිලා උන් දමණය කරන එතකන් අපි විහාරස්ථානේ වැඩ ඉන්නවා. ඉතින් අපි මොගලන් හඳුර වැඩි ඉරිදීන්. දැන් ඔන්න ගිහිල්ලා ජනේලේ ගව පෙනී හිටියා. සිටුතුමා දැකපු ගම් වෙවුලන්න ගත්තා. දෙවියනේ මේ ශ්‍රමණයන් වහන්සේලාගෙන් බේරෙන්නේ නැහැ මං උඩට ආවේ. ඒත් බැරි වුණානේ. කිව්වා ශ්‍රමණයන් වහන්ස ඔහොම නෙවෙයි. මේ අහසේ ඇවිද්දත් මම නම් කැවුම් දෙන්නේ නැහැ. උන්වහන්සේ ඇවිදලා පෙන්නවා. ඊට පස්සේ කිව්වා ඇවිද්දා නෙවෙයි පළඟඟ බඳන් වාඩි වුණත් මම නම් කැවුම් දෙන්නේ නැහැ. පළඟඟ බඳන් උන්වහන්සේ වාඩි වුණා. ඔහොම නෙවෙයි ජනේල කඩවල හිටගෙන හිටියත් මම කැවුම් දෙන්නේ නැහැ. උන්වහන්සේ හිටගෙන තිටියා. ඔහොම නෙවෙයි මේ මුළු ශරීරයෙන් දුම් පිට කරත් මම කැවුම් දෙන්නේ නැහැ. ඔන්න දුම් පිට කරා. දැන් මුළු මාලිගාවම දුමෙන් වැහිලා. උන් එතම කල්පනා කරා, හිතින් හිතුවා දැන් ඔන්න දැන් මොකද්ද මං කියන්නේ, ඔහොම නෙවෙයි ඔය ශරීරයෙන් ගිනි පිට කරත් දැන් ආය කල්පනා නැහැ. ගිනි පිට කරන්නේ කොහොමද, පිට කරොත් මගේ මාලිගාව පිච්චෙනවනේ. එතම හරි කමක් නැහැ මේක මොනවදයක්ද, දේවිය පොඩි පිටි ටිකක් දානවා තාච්චියට පුංචි කැවුමක් හදන්න. ඔන්න දැම්ම පොඩි පිටි ටිකක්. දැම්මට පස්සේ තාච්චිතරන් ලොකු කැවුමක් හැදුනා. සිටුතුමා තමුසිර තේරෙන්නේ නැද්ද, පොඩි කැවුමක් හදන්න කිව්වේ. ඔය හැන්ද මට දෙනවා කියලා හැන්දරන් පොඩ්ඩක් එතුම තා චුට්ටක් දැම්මා. දැන් ඊට වඩා ලොකු කැවුමක් හැදුනා. දාන එක ලොකු වෙනවා. මේ කරන්නම දෙයක් නෑ, හරි කමක් නෑ එක කැවුමක් දෙනවා කිව්වා. එහෙම මිද්දර මුළු කැවුම් ටිකම එකට ඇලුනා. දැන් ගලව ගන්න බෑ. අදිනවා අදිනවා අදිනවා ගැලවෙන්නේ නෑ. දාඩිය හොඳටම දැම්මා. සිටුතුමාට පාවෙලා මේක පූජ කරා. කමක් අරගෙන මට ඕනේ නෑ කැවුම් කියලා. උන්වහන්සේ අපේ මුගලන් හඳුර බණ දේශනා කරා. දන් නොදීමේ විපාක කියලා දුන්නා, දන් දීමේ විපාකත් කියලා දුන්නා. ආලේගෙන පැහැදිලි තුමා කියනවා, අනේ සමාවෙන්න අපේ ස්වාමීනි, මං මෙතකන් හිතන් මෙච්චර කල් හිතුවේ ලෝභකමයි සැප කියලා. නමුත් අදේ මදනග දානයේ සැප බව අනේ මට අනුකම්පා කරන්න, මේ දාන පිළිගන්න. උන්වහන්සේ මතක් කරා, සිටුතුමනි අද අපේ භාගතුන් වහන්සේ යන ජේතවනාරාමේ ඔබතුමන් කැවුම් බලාපොරොත්තුෙන් දාන්න වැඩ ඉන්නවා. එනිසෙ මේ කැවුම් ටික උන්වහන්සේට පූජ කරන්න කිව්වා. අනේ ස්වාමීනි, උන්වහන්සේ වැඩිනේ යදුන 45ක් දුර. මම කොහොමද එච්චර දුර යන්නේ මේ කැවුම් ටිකක් උස්සගෙන? එහෙම නෑ ඔබ කලබල වෙන්න එපා සිටුතුමනි. යන්න පහළ තට්ටුවට ගිහිල් එළියට අඩියක් තියාදිම ඔන්න ජේතවනාරාම මැවිලා තියෙවි කිව්වා. ඉතින් ඔන්න සිටුතුමා ගියා. ගිහිල්ලා මොකද කරේ, ඔන්න පහළට ගිහිල් අඩියක් තියාදිම ඔන්න ආරාමේ මැවුණා. බුදුන් වහන්සේ වැඩින ඉරිදි බලේ. එරදී බලයන්නේ එකයි. ගියා ඔන්න ඉතින් පූජ කරා. හොඳටම භික්ෂුන් වහන්සේලා ගණනාවකටම කැවුම් පිදුවා. තමුණුත් බඩපුරා කෑවා කැවුම්. හැබැයි ඉවර නෑ තාම කැවුම්. බුදුන් වහන්සේ හා කමක් නෑ, ඔය හැපැති වලක් තියෙනවා එකට දාලා වල වහන්න කිව්වා කැවුම් ටික. තවමත් කියනවා කැවුම් දැමුව වල කියලා එතනට.
දැන්ුණ බලන්න පින්නත් අවසානේ බණ ඇහුවා එතුම ධර්මයට පැහැදුනා. ඔන්න එනිස මේ අත්තු කල්පනා කරන්න හැම වෙලාවකම පින්නත්නි ජීවිතය උපරිමෙන් කුසල් කරන්න කැපවෙන්න. කුසල් වඩන්න මහන්සි වෙන්න. ජීවිතය තුළින් හදාගන්න එතකොට ඔබට දැන් අනික මේ දානය කියන්නේ මතක තියාගන්න. ඔබට මේ ආත්මේ යම් දෙයක් ලැබුණද යම් දෙයක් හිමි වුණාද ඒ හිමි වුණේම සංසාර දීපු නිසයි. හොඳට මතක තියාගන්න දදතෝ පුඤ්ඤම් පවඩ්ඩති. දන් දීමෙන් මොකද්ද වැඩෙන්නේ? පින වැඩෙනවා. එනිසා අපි අතු මසුරුකම දුරු කරන්න, ලෝභකම පහ කරන්න පුළුවන් වෙලාවට දාන දෙන්න. දැන් අපි දන්නවා ඇත්තටම මේ දානේ ආකාර තුනක් තියෙනවා. මුත්තචාගී දානය. ඒ කියන්නේ මොකද්ද? දැන් කිසිම ලෝභකමක් නැතුව දානයක් දෙනවා නම් ඔන්නේ පළවෙනි දානය. දෙක, අනිත් අයට අවශ්‍ය වෙලාවට ඔවුන්ගේ දුක ඉඳ අපි දැක්ක අපේ උදාහරණයක්. අපේ දිත්වා සිරිකුණට ආපු කාලේ අපේ මිනිස්සු තමන්ට කන්න තිබුණු කෑම වේල තමන් ගැන නොහිතා අනිත් අයගේ දුක නිවන්න ගිහලා දුන්නා. තමන්ගේ ගෙදර තිබුණු හාල් කොට්ටේ, තමන් ගෙදර යන තිබුණු එළවලු ටික, තමන් උයපු කෑම ටික, තමන්ට කන්න තිබුණු ටික අපේ මිනිස්සු ගිහලා දුන්නා. ලොකු සල්ලිකාර මිනිස්සු නෙවෙයි. හැබැයි අපේ ලංකාවේ මිනිස්සු කොහොමත් මනුස්සකමින් ඉහළ මිනිස්සු ඉන්නේ. ඒ අපේ මනුස්සකම ලෝකෙ කිසිම රටකට දෙවනි වෙන්නේ නැහැ. අපේ සිංහල මිනිස්සුන්ගේ සිංහල ජාතිය අභිමානය. එතකොට දැන් එහෙමනම් මගේ පින්වත්නි අවසාන කාරණේ මොකද්ද? අභ්‍යන්තර දානය. ඒ කියන්නේ අභ්‍යන්තර ත්‍යාගයෙන් වෙන්නේ කාටවත් මුකුත් දෙන්නේ නැහැ. තමන්ගේ ඇතුලේ තියෙන ලෝභ, ద్వේෂ, මෝහ, ඉරිසියාව, මානය, තෘෂ්ණාව, මස්සුණුකම මේ හැමදේම දුරු වෙනවා. ඇතුලෙන් පිරිසුදු වෙනවා. ඇතුලේ කෙලෙස් ටික එළියට දාලවලා තමන් ඇතුලෙන් පිරිසුදු අභ්‍යන්තරේ. එනිසා මේ අත හොඳින් කල්පනා කරන්න. ජීවිතයේ තියෙන වෙලාවක උපරිමින් දානාදී පින්කම් කරගන්න. මොකද මේ පින් ඔබට නිවන් දකින්න ආත්මේ දක්වාම ඔන්න ධනයක් වශයෙන් හම්බෙනවා. හරි, ඔන්න අපි දැන් සිවුණ දන සාකච්ඡා කරා. අවසානක ප්‍රඥා ධනයයි බුදුහරු දේශනා කරා. මහණෙනි, මේ පංච ධනයන්ගෙන් ඉහළම ධනය, වටිනාම ධනය ප්‍රඥා ධනයයි. මොකද්ද මේ ප්‍රඥාව කියන්නේ? ප්‍රඥාව කියන්නේ පොතේ පතේ එඩියුකේෂන් එක විතරක්ම නෙවෙයි. දරුවෝ මතක තියාගන්න ඕනේ, ප්‍රඥාව කියන්නේ ලෝකේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධයෙන් නොනින් දැකීමයි. එනම් මේ ලෝකේ පවතින අනිත්‍ය, දුක්ඛ, අනාත්මයෝ අවබෝධයෙන් තේරුම් ගැනීම, අවබෝධයෙන් වටහා ගැනීම, මෙනෙහි නොනින් කල්පනා කිරීම. දැන් ඔබම හිතන්න ඇත්තටම පින්නත්නි මේ ලෝකේ හැමදේම අනිත්‍යයි. අපි කියන්නේ පින්නත් නේද? දැන් අපි දන්නවා මේ අපි කොච්චර ආසුසට පින්නත් මාලිගා වගේ ගෙවල් හැදුවත්, අපි කෝටි කී කෝටියක වාහන ගෙනාවත්, මේ හැමදේම දවසක අපි දාලා යනවා. ඕන් අපි ගෙනියනව නම් කමක් නැහැ. අපි කිසිවක් ගෙනියන්නේ නැහැ. එනිසා පින්නත් මතකේ තියාගන්න හොඳ හැටි, ඔබට මේ ජීවිතේ මේ මනුස්සාත්මේ ලෞකිකව කොච්චර සල්ලි හෙව්වත්, කොච්චර ගෙවල් හැදුවත්, කොච්චර සැප සම්පත් ලැබුවත් ඔබට අනික ඇති වෙන්නේත් නැහැ. ඒ සැප හැමදාම තියෙන්නේත් නැහැ. ඒක නුවණින් කල්පනා කරන්න මේ ඇත්තෝ. දැන් අපි හිතමුකෝ උදාහරණයක් ගමු. ඔන්න අපේ මේ ඇත්තෝ කවුරු හරි. හරි, අපි ගමුකෝ ඔන්න මෙහෙම. මම කියනවා පින්නත් නෝන ඔබට, අද ඔබ මේ සැප වශයෙන් දකින දෙයමයි හෙට ඔබේ දුක වෙන්න පුළුවන්. හෙට වෙන්න ඕනේ නැහැ. සමහර දේවල් මේ විනාඩියෙන් මේ සැප වශයෙන් දැකලා ඊළඟ විනාඩියේ ඒදීම අපේ දුක වෙලා. හරි, අපි හිතමුකෝ දැන් අද බණහන වැති ගැබෙනි මව්වරු. බණහන වැතිනේ තනිවාරෙන් කොහේ හරි කෙනෙක් අහන වැති. එහෙම නොවුණා දැන් අතින් මේ බණහන අම්මලාත් ඒ අවධිය පහු කරලා නින්නේ නේද? තමන්ගේ ජීවිතේ දැන් ඔන්න හිතන්න එකට මතක් කරන්නේ කාලේ ඔන්න අපේ අම්මලාට මුලින්ම ඔබේ ડોක්ටර් කියනවා, අම්මේ දැන් ඔන්න ඔයා අම්ම කෙනෙක් වෙන්නයි ළඟ. ඇහිවල් කුසට දරු පෙටියෙක් ඇවිල්ලා. දැන් ඒ නිවුස් එක අහද්දී අපේ අම්මලා කොච්චර සතුට වෙනවද? ඉතින් අම්මලාට ඊට වඩා ඉහළ නිවුස් එකක් නැහනේ නේද? දරුවන් නිසා සතුටුනා ඔන්න. හැබැයි එයා මොන්න මාස 4-5ක් කුසේ වැඩෙනකොට ටිකක් ලොකු වෙලා ඔන්නිද්දී පයින් පාරක් එහෙම යගෙන් වදිනකොට සැපයිද? ඒක දුකයි අපේ අම්මලාට. දැන් දරුවා නිසාම මුලින් සැප වුණා. හැබැයි මාස 4කින් ලොකු වෙලා පයින් පාරක් එහෙම වදින්දි ඒක දුක වුණා. හරි, ඔන්නෝම කියලා නව මාස ඇවෑමෙන් ඔන්න අපේ අම්මලා දැන් දරුවා ප්‍රසූතිරේ තාම ආසන්නයි. දරුවා බිහි කරන්නයි සූදානම් අපේ අම්මලාගේ.
ඔන්න දැන් ඔබ හොස්පිටල් එකේදී වෛද්‍යතුමා කියනවා හරි අම්මේ දැන් ඔන්න දරුවා බිහි වෙන ඉතා ආසන්නයි. දැන් ඒක හදි අපේ අම්මලා කොච්චර සතුටු වෙනවද මේ නිවුස් එකට දරුවා නිසා. ඔන්න හැබැයි බිහි කරන්න ගියාම පුදුම දුකක් අම්මලා විඳින්නේ. නොමැරි මැරෙනවා වගේ. හරි. ඉතින් ඔන්න දැන් ඔන්න බිහි කරා වේදනාවකින් දරුවා නිසා. හැබැයි බිහි කරලා ඒක දුකක් වුණාට බිහි කරපු වෙලාවේ ඒක දුක වුණාට අර රෝස පාට මුණ දකිද්දී අම්මලගේ හැම දුකක්ම අමතකයි. දැන් පුතා නිසාම බිහි කරද්දි දුකක් වින්දා හැබැයි එයාවම දැකලා අම්මල සතුටු වෙනවා. එදා පටන් අතපය හතර නොකඩව අපිව හදන්න ගියාම තව දුකක් විඳිනවා අපේ අම්මලා. තමන්ට හරි හැටි කන්න නැහැ නිදහසේ ගමනක් බිමනක් යන්න නැහැ. කොඩින් බණක් අහගන්නත් බෑ. දැන් ඔන්න හිතන්න මෙහෙම ඔන්න අපේ අම්මලා අවුරුදු 4-5 පුතත් එක්ක බණ අහන්න ඇවිල්ලා මේක මැදදී ඇඬුවොතින් අම්මලට උසගෙන යන්න වෙන වෙහා පැත්තරම බණක් ඇහෙන්නේ නැහැ ඊට පස්සේ. දුකයි අපේ අම්මලට. හැබැයි ඔබ දුකින් හදන ළමයා හිතන්න ඔන්න ඒ ලෙවල් ලියලා අයිලන්ඩ් ෆස්ට් ලංකාවෙම එක වෙලා ඔන්න ඒක හදි අපේ අම්මලට ආයි සතුටුයි. අපි හිතමු ආයි ඔන්න හැබැයි ඒ පුතා මේ කොල්ලම හිතන්න ඔන්න ගමේ වළියකට ගිහිල්ලා කවුරු හරි ගහලා තප්පයක් කැඩිලා. දැන් ඒක හදි ආහා ඒ දුකයි. ඒක තමයි දැන් ඔබේ පුතා නිසාම ඔබ සතුට වෙනවා, එයා නිසාමයි දුක් වෙනවා. ආයි සතුට වෙනවා, ආයි දුක් වෙනවා. ඒක තමයි මේ ලෝකේ හැටි. එනිසා මේ අත කල්පනා කරන්න. දැන් ඒක ප්‍රඥාවෙන් දකින්න පින්වත්නි. ලෝක ඇත්තටම හැමදේම අනිත්‍යයි, හැමදේම දුකයි, හැමදේම වෙනස් වෙනවා. අන්න ඔබ ඒක දකිනව නම් එයයි ප්‍රඥා ධනය. ඒක තියේනම් ඔබට සංසාරෙන් දිනන්න පුළුවන්, සංසාරෙන් මිදෙන්න පුළුවන්. ඔන්න අද අපි හැමනම් ධන සූත්‍රයෙන් සාකච්ඡා කරා. ශ්‍රද්ධා ධන, සීල ධන, සුත ධන, ඡාග ධන, පඤ්ඤා ධන. ඔන්න අද මම කියලා දුන්නේ හැමෝටම ධර්මයෙන් සල්ලිකාරයක් වෙන විදිහ. දැන් අපේ සල්ලිකාර අපේ අම්මල තාත්තලා, දැන් ඔබට කායිකව මුදලින් සල්ලි ඇති. හැබැයි ඔබ ධර්මෙන් දුප්පත් ඇති. දැන් සමහර අපේ දුප්පත් ඇත්තෝ කායිකව සල්ලි නැහැ. මූලියම් පැත්තක් නැහැ. හැබැයි ඔබ ධර්මෙන් සල්ලිකාර. එහෙම ඉන්නවා. හරි කොහොම හරි ඔන්න අද අපි ඉගෙන ගත්තා දුප්පත් හෝ පොසත් හෝ කවුරු හරි කමක් නැහැ. මං අද කියලා දෙන ඔබට ධර්මෙන් සල්ලිකාරයෙක් වෙන පැත්ත. එහෙනම් මේ කාරණා පහ, මේ ධනයන් පහ ළඟ තිබ්බොත් ඔබත් නියම සල්ලිකාරයෙක්. සංසාර නිවෙන්න මේ සල්ලිකාරකම ඔබට දවේවි. හරි. එහෙමනම් අපි ප්‍රාර්ථනා කරමු. අද මේ ඇත්ත ඔන්න net FM තුලින් ධර්ම දක්ෂිනාවෙන් ඔන සෙන්සුරාදා දවසේ නිවාඩු පාඩු ධර්ම ශ්‍රවණය කරා. ඉතින් මේ ධර්ම ශ්‍රවණ බලයේ මුලින්ම net FM මාධ්‍යාලයේ සභාපතිතුමන් අධ්‍යක්ෂතුමන් ප්‍රමුඛ සේවක සියලු දෙනාටමත් අද බණහපු අපේ අම්මල තාත්තලා තරුණ අයියලා කළා වැඩිහිටි හැම දිනාටමත් බණහන්න බැරි වුණු පින්වත් රටවාසී ලෝකවාසී බෞද්ධ බෞද්ධ හැම දිනාටමත් නිදුක් නිරෝගී සම්පන්නියත් වේවා, චිරජීවනය දා වේවා. ඔබ කරණ කෙන හිතන පතන හැම කටයුත්තක්ම සාර්ථක වේවා. උතුම් බුද්ධ ආදී අනන්ත සූවිසුගුණ බලයෙන් සිතක් ශාන්තියක් යහපතක්ම උදා වේවා කියලා හැමෝම සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ නමින් මියගිය ඔයම් නෑයෙක් වේද, ඔවුන් දුකින් නම් සැපවත් වේවා, සැපෙන් නම් සැපති උර වේවා, සැප වැඩි වේවා, අවසානයේ නෑයන්ටත් නිවන් දකින්න මේ පින හේතු වේවා කියලා සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු. එපමණක් නෙවෙයි, අහසේ පොළුවේ සියල් තලෙ බබතලේ වසන්නා වූ සෑම ඉෂ්ඨකාමින් දෙවියන්ටත් මේ පිනත් වේවා. දෙවියොත් පින් ලැබ සතුටු වෙලා රට ජාති ආගම දහම සුරකීවා. දෙවියන්ටත් නිවන් දකින්නම මේ පින හේතු වේවා කියලා සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු. පින්නතිම රැස්කර පිනෙන් කොටසක් මාත් එක දෙවියන්ටත් නෑයන්ටත් එකවර පින නමෝදන් කරමු.

මෝදිත්වා චිරන්රක්කන්තු මම් පරන්ති. හොඳයි, හැම දෙනාටම අවසාන වශයෙන් උතුම් බුද්ධහදී අනන්ත සුසුගුණ බලයෙන් නිවන් සුව ළඟා කරගන්න මේ පිනම හේතු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දුකින් පෙළෙන සත්

0: හොඳ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදු සාදු සාදු. අද සෙනසුරාදා ධර්ම දක්ෂිණාව පැවැත්වූ සද්ධර්ම විභූෂිත කීර්තිශ්‍රී විචිත්‍ර ධර්ම කථික ත්‍රිපිටකාචාර්ය රූපවාහිනී හා ගුවන්විදුලි විශේෂ ධර්මදේශක සමස්ත ලංකා කාව්‍යශූරී ප්‍රාචීන පණ්ඩිත විශ්වවිද්‍යාල වරම්ලාභී පූජනීය තිස්සමහාරාමේ සුමන ධම්ම පොඩිහාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. නේත්‍රාලෝක ධර්ම විජය පොසොන්නුදානය මෙවර පැවැත්වෙන්නේ බණ්ඩාරවෙල. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය ආශ්‍රිතව පැවැත්වෙන මේ මහානීය පින්කම් මාලාව දැක බලා ගන්නට ඔබ පොසොන් පොහෝදා එන්න බණ්ඩාරවෙලට. ඒ අතරේ පොහෝ දිනය වෙනුවෙන් නෙත FM රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා පින්කම් මාලාව ඔබේ ප්‍රදේශයේ පවත්වන්නට ඔබ කැමති නම් 0772-41-52-271 අංකයෙන් දර්ශනට කතා කරලා ඔබේ විහාරස්ථානයත් ඕනෑම පොහෝ දිනයක් වෙනුවෙන් ශ්වේත පූජාවට වෙන් කරගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබ උතුම් දඹදිව වන්දනා කරන සිහිනයක තියෙනවා නම් මේ සිහින යථාර්ථයක් කරලා දෙන්නට ට්‍රැවල් නෙත ආයතන නිරන්තරයෙන් සූදානම්ින් ඉන්නවා. බොහොම පහසුවෙන් අර්ථාන්විතව මේ වන්දනා ගමනේ දෙන්නට වන්දනාකරුවන්ගේ විශ්වාසය දිනු ආයතනයක් තමයි ට්‍රැවල් නෙත ආයතන කියලා කියන්නේ. ඒ වගේම ට්‍රැවල් නෙත් කීර්ති නාමය මේ වන විට සම්මානිතව තියෙන නාමයක් බවට පත් වෙලා තියෙනවා. ඔබ ට්‍රැවල් නෙත් ආයතනයට කතා කරන්න 0776-716-3872 අංකයෙන් ට්‍රැවල් නෙත් ආයතනය කතා කරලා ඔබ දඹදිව වන්දනාව සිහිනය යථාර්ථයක් කරගන්නට හැකියාව තිබෙනවා. එහෙමනම් ඔබ දිගින් දිගටම නෙත් FM රේඩියෝ ඇසරින්න මතකයිනේ මේ පොසොන් පොයට අපි බණ්ඩාරවෙල යමු.
2: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Net FM. Net FM. Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව්බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කෙවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

සම්පජානකාරී හෝතී.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nette fem. Nette Ferit Mandebær. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Spirit Mandebeeld. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

දුටු ගැමුණු මහරජතුමාණන් විසින් රන්පත කලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර නිතර භාවිත කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද ආනුභාව සම්පන්න ගාථා රත්නය ඔබේ සියලු කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිසත් මෙම ගාථා රත්නය ඔබට ශක්තියක් වනු නියතයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Nyt FM. Ferit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශිර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ,
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ,
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න, පුතන්න, සාදු නාද දෙන්න.
0: ජූනි 27, 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහාවිහාර පින්බිමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවෙල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
4: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
3: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
4: යස් යස්. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. net fm facebook live.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා දෙපා සිව්පා බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධරත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධරත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.